0: Good Money.
1: මට
2: හිතන විදිහට ත්‍රිෂාරට තව ටිකක් සද්දට කතා කරන්න පුළුවන්. එහෙම නේද? හරි, එහෙනම් අපි සද්දට කතා කරමු. ප්‍රශ්න හතරයි තියෙන්නේ උත්තර දෙන්න පුළුවන්. ප්‍රශ්න හතරට උත්තර දුන්න කියන්නේ රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්. හරි, එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
3: ත්‍රිෂාලා, පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. රූකට කපන්න හකුරු ඇබිත්තක් සමග කෝපි කෝපයක් පානය කළේය. ඇබිත්තක් කියන වචනයට අර්ථය දෙන පිළිතුර මොකක්ද? 1. සම්පූර්ණ කොටසක්. 2. කුඩා ප්‍රමාණයක්.

0: ත්‍රිෂාය අපි තප්පර පහක් දෙනවා. තප්පර පහ ඇතුළත හරියට උත්තර දෙන්න ඕනි. හරි උත්තරේ තමයි කුඩා ප්‍රමාණයක්. කමක් නෑ, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
1: දෙවනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. උන්න ඉක්මනට උත්තරේ දෙන්න ඕනේ තප්පර පහක් ඇතුළේ. හරිද? හරි. සිලිකන් ඩයොක්සයිඩ් වලින් සමන්විත ඝන පාෂාණ වර්ගයක් තමයි තිරවාණ ගල්. ආභරණ සඳහා වගේම කාර්මික අමුද්‍රව්‍ය වලටත් මේ තිරවාණ පාවිච්චි කරනවා. අපේ ප්‍රශ්නේ, තිරවාණ යනු එක ඛනිජයකි, දෙක ආග්නේය පාෂාණයකි.
2: ඛනිජයකි.
0: රුපියල් 250ක් දිනා ගන්නවා දෙවැනි ප්‍රශ්නෙට. ඔන්න හරි උත්තරේ දීලා 250 500ක් කරගන්න. අපි යමු තුන්වැනි ප්‍රශ්නෙට.
1: තුන්වැනි ප්‍රශ්නේ ඔන්න හම්බෙන්නේ ත්‍රිෂාරා ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. ලංකාවේ පොළොන්නරුව රාජධානිය ආරම්භක සිංහල පාලකයා වෙන්නේ පළමුවන විජයබාහු රජතුමා. මේ ප්‍රශ්නේ, මහා විජයබාහු රජුට ළමා කාලයේ සිටම උපකාර කළ ප්‍රභූවරයා කවුද? එක බුද්ධරාජ, දෙක දේවපති රාජ.
0: හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ බුද්ධ රාජ. හරි, කමක් නෑ, අතේ රුපියල් 250ක් තියෙන නිසා අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
1: හරි, මේක තමයි මට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. ජලෙන් මටවෙච්ච මහදීපවලට වඩා ප්‍රමාණයෙන් කුඩා ස්වාභාවික ගොඩවීම් දූපතක් කියලා අපි හඳුන්වනවා. අපේ ප්‍රශ්නේ, ලෝකේ වැඩිම දූපත් ප්‍රමාණයක් තියෙන රට මොකක්ද? එක පිලිපීනය, දෙක ස්වීඩනය.
0: ලෝකේ වැඩිම දූපත් ප්‍රමාණයක් තියෙන රට තමයි ස්වීඩනය. අතේ තිබ රුපියල් 250ක්. හරියට උත්තර දෙන්න බැරි වුණ නිසා 250 රුපියල් 125ක් වෙනකන් අඩු වුණා. හැබැයි ත්‍රිෂාය, අපි ආයෙමත් දවසක උත්සාහ කරමු. හොඳද?
3: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: ආදිමාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
6: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: සුරේස් සලේ කොළඹ ජාතික රෝහලට බස් දහවනේ සීමාවන ලකුණු මුදල්කාරක සභාව අද රැස්වෙයි. ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර මාලාවක්.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ

0: අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසී ප්‍රමුඛයා.
1: ලොවෙත් නෑ මේවා ලොවිකා හෙත් නෑ.

0: ලස්සන ගැන වැඩියම වදවෙන්න
1: ඕන
0: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
1: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
0: වෙනස් කරන්න ඕනේ නෑ, මූණම අයින් කරන්න දෙන්න.
2: ලා මකලෝ

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත පොකට් මනි
1: දෙපහේ විනාඩි 52යි වෙලාව. දැන් ඉන්න අපේ අද දවසේ දෙවනි තරඟ කරුවා විදුසර. ගුඩ් මෝර්නින් විදුසර. විදුසර රැස්ති නේද තරඟ කරන්න?
2: හරි විදුසර, ඔයාලට තියෙනවා ප්‍රශ්න හතරක්. මේ ප්‍රශ්න හතරට උත්තර දෙන්න ඕනේ රුපියල් 5000ක් අපි පොකට් මනි ඔයාලට දෙනවා. එහෙනම් අපි ප්‍රශ්න හතරට උත්තර දෙමු. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: හරි විදුසර, ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. ඇඟේ ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍ය ඛනිජයක් තමයි යකඩ. යකඩ අවශ්‍ය ප්‍රමාණයට හම්බුනේ නැත්නම් එහෙම යකඩ උණතාවට අපි අර ඉස්කෝලේ කාලේදී අපිට යකඩ පිටේ හැම දෙනවනේ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. යකඩ උණතාවේ නිසා ඇතිවෙන රෝගී තත්වයක් වන්නේ 1. ගලගණ්ඩය 2. රක්තහීනතාවය.
2: හරි උත්තරේ දීලා ඔන්න රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. අපි එහෙනම් යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. මහා මංජ ලංකාවේ ඉතිහාසයේ පදනම් කරගත්ත ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී ලියවෙච්ච පාලි භාෂාවෙන් ලියවෙච්ච කෘතියක්. අපේ ප්‍රශ්නේ, මහා වංශය රචනා කරන ලද හිමියන් වන්නේ 1. මහානාම හිමියන් 2. වැත්තෑවේ හිමියන්.
2: දෙවැනි ප්‍රශ්නටත් අපිට හරි උත්තරේ හම්බුණා විදුසරගෙන්. ඔන්න රුපියල් 500කුත් පොකට් මනි දැන් අතේ තියෙනවා. 500,000ක් කරගන්න යමු තුන්වැනි ප්‍රශ්නෙට.
1: තුන්වැනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝලයේ සබ්ජෙක්ට් එකෙන්. නිවිත දිග මෝසම් කාලේ තමයි ලංකාවට වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ. ඉන්දියන් සාගරේ ඉඳලා හමාගෙන එන තද සුළඟත් එක්ක තමයි මේ වර්ෂාපතනය හම්බෙන්නේ. අපේ ප්‍රශ්නේ, නිවිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ නොවැම්බර් දෙසැම්බර් 2. ජනවාරි මාසවලය. මේකට මේකේ හරි ප්‍රකාශය 1. හරි 2. වැරදි.
2: අපිට ඕන ඔයාගෙන් මේ උත්තරේ හරිද වැරදිද කියලා තමයි. හරි උත්තරේ වෙනුනේ දෙවැනි උත්තරේ, කියන්නේ මේ ප්‍රකාශය වැරදි කියලා. හරි කමක් නෑ, අතේ දැන් රුපියල් 500ක් තියෙන නිසා ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්න යමුද?
3: හා.
1: බෝනස් ප්‍රශ්නේ, ඔන්න අපේ අවසාන ප්‍රශ්නේ. මිනිසාගේ ශරීරයට ස්ථිර හැඩයක්, ව්‍යුහයක් සහ ආධාරකයක් ලබා දෙන්නේ අස්ථි පද්ධතිය. අපේ ප්‍රශ්නේ, මිනිස් සිරුරේ ඇති අස්ථි ගණන කීයද? 1. 132, 2. 206.
3: 132.
2: මිනිස් සිරුරේ ඇති අස්ථි ගණන කීයද කියලා තමයි අපි ප්‍රශ්නේ අහුවේ. හරි උත්තරේ වෙන්න ඕනි දෙවැනි උත්තරේ. 206ක් තමයි මිනිස් සිරුරේ අස්ථි තියෙන්නේ. හරි, අතේ තිබ්බ රුපියල් 500ක්. 250ක් වෙනකන් අඩු නම් කමක් නෑ රවින්දු. විදුසර, අපි ආයෙමත් දවසක සම්බන්ධ වෙමු. ජය වේවා. විදුසර, ඒ විදිහට පොකට් මනි දිනා ගන්න ට්‍රයි කරනකොට නංගිලා මලිලාටත් ඔන්න අවස්ථාව තියෙනවා. උත්තර වැරදුනත් හරි ගියත් ප්‍රශ්නයක් නෑ. තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මෙතන හොඳම තැනක්. අපිට මැසේජ් එකක් එවලා තියෙන 0714 151 151ට.
1: රයිට්, මතක් කරන්න පණිවිඩයක් තියෙනවනේ අපිට. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් කියුවම අපිට මතක් වෙන්නේ වාසිදායක තැනක්. අපේ ජීවිතයේ ඉදිරිය ගැන හිතන ආයතනයක් විදිහට තමයි සර්වෝදය ආයතනය අපිට මතක් වෙන්නේ. සර්වෝදය ආයතනේ ඔයා හිතනවා නම් කවදාහරි දවසක මගේ ජීවිතේ මෙන්න මේ ටාගට් එකට මම දැම්ම ඉඳලම සල්ලි ටිකක් එකතු කරලා තියාගන්න ඕනේ. මේ වෙරුවේ මම දාන ඕනේ ෆික්ස් ඩිපොසිට් එකක්, ස්ථාවර තැන්පතුවක්. ස්ථාවර තැන්පතුව දාන තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් කියන්නේ. හොඳම හොඳ පොලියක් තියෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඊට වැඩිය හොඳ පොලියක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ සියලුම කරුණු කාරණාත් එක්ක වාසි වගකීම, මේ හැම දෙයක්මත් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජනයක මුදල් තැන්පත් කරන්න. ගණකෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.

0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: Money. උදේහය විනාඩි 8යි වෙලාව. ඔන්න දෙවෙනි පැයේ පළවෙනි තරගකාරිනිය තමයි දැන් ඉන්නේ දිනෙන්දි. Good morning දිනෙන්දි.
1: Good morning.
0: දිනෙන්දි ලෑස්ති නේද තරග කරන්න?
2: හරි ලස්සනට කතා කරනවා නේද දිමෙන්දි. හරි එහෙනම් ප්‍රශ්න හතරක් තියෙනවා. ඔය විදිහටම ලස්සනට උත්තර දෙන්න. අපි එනම් ආමු පළවෙනි ප්‍රශ්නෙට.
0: දිනෙන්දි පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. ලංකාවේ පාරම්පරික ගොවිතැනේදී ගොවීන් විසින්ම සාම්ප්‍රදායික වචන මාලාවක් හදාගෙන ඉන්නවනේ. අපි ඒකට කියනවා කමත් භාෂාව කියලා. අපේ ප්‍රශ්නේ කමත් භාෂාවෙන් ලියන්නාව ලෙස හැඳින්වෙන්නේ මොකක්ද? එක දැකැත්ත, දෙක පිහිය.
2: හරි උත්තරේ දීලා රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නවා දිමෙන්දි. අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දිනෙන්දියුන දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. දළදා වහන්සේගේ ඉතිහාසය ගැන ලියවිච්ච පොතක් තමයි දළදා සිරිත. හතරවන පඬිත පරාක්‍රම රාහු රජ සමයේ තමයි මේ පොත රචනා වෙන්නේ. අපේ ප්‍රශ්නේ දළදා සිරිත කෘතිය රචනා කළ යුගය මොකක්ද? එක දඹදෙනි යුගය, දෙක කුරුණෑගල යුගය.
2: හරි උත්තරේ වෙන්න ඕනි කුරුණෑගල යුගය. කමක් නෑ, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: දිනෙන්දි උන තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. රණිල කුලේ ශාකයක් කියන්නේ කඳේ හටගන්න විශේෂිත කරල් මගින් බීජ නිපදවන ශාක කාණ්ඩයක්. අපේ ප්‍රශ්නේ රණිල කුලේ ශාකවල මූල ගැටිති තුල සිටින බැක්ටීරියාව මොකද්ද? එක ඇසටොබැක්ටර්, දෙක රයිබෝසෝබියම්.
2: දෙවෙනි උත්තරේ තමයි හරි උත්තරේ වෙන්න ඕනි. රයිසෝබියම් තමයි හරි උත්තරේ. කමක් නෑ, දැන් ඔයාගේ අතේ රුපියල් 250ක් තියෙන නිසා අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
0: මේක තමයි දිනෙන්දි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, සාමාන්‍ය දැනුම් ප්‍රශ්නේ, වගේම අපේ අවසාන ප්‍රශ්නේ. සිංහල සාහිත්‍ය සහ භාෂාව පෝෂණය කරන්න විශාල පිරිසක් දායක වුණා, විශාල ගත්කරුවරු පිරිසකුත් දායක වුණා. අපේ ප්‍රශ්නේ කුක්කල ප්‍රඥා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ කවුද? එක මාටින් වික්‍රමසිංහ, දෙක මහගමසේකර.
2: මාර්ටින් වික්‍රමසිංහ. හරි උත්තරේ ඔන්න දුන්න අපිට දිමෙන්දි. දැන් ඔන්න අතේ තිබ රුපියල් 250ක් රුපියල් 250 පස්ගුණයකින් වැඩි වෙලා රුපියල් 1250ක් දිනා ගන්න දිමෙන්දිට පුළුවන් වුණා.
0: දිනෙන්දි අද ඉස්කෝලේ ලෑස්ති වෙලා දින්නද? වහිනවද ඔය පැත්තට?
1: නැහැ.
0: එහෙනම් පරිස්සමෙන් ඉස්කෝලේ යන්න ඕනේ. යාළුවන්ටත් කියන්න ඕනේ ජය වේවා.
1: ජය වේවා.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: ආදී මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන් ගැනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
6: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: තායිලන් කියන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.

0: ඉතින් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. පීපල්ස් ලීසින්, විශ්වාසයේ ප්‍රමුඛයා.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ். அவதானமுட்ட பேர சூதானம் வெமு. மேதவஸ்வல வேகையின் பதிரென மெனின்ஜைடிஸ் ரோகேன் அபி கல்தியா பிரவேசம் வெமு. மெனின்ஜைடிஸ் கியன்னே மொலிய சக கொந்துவேட பெல ஆஸ்ரித வெதிவன ஆசாதனிய வீமக். மேக வைரஸ் பாக்டீரியா சமார வேளாவட தெலீர மகினுத் அதி வென்ன புலுவாங். මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
1: ආසල් ලමුන් අතර මේක ඉතාමත් ඉක්මනින් පැතිරෙන්න පුළුවන්. මොකද දරුවෝ එක රාශි වෙනවා, එක එක්කෙනාගේ ආහාර බෙදා ගන්නවා, එක එක්කෙනාගේ ජලය බෙදා ගන්නවා. එතකොට සනීපාරක්ෂක කටයුතු වලදීත් ඒගොල්ලෝ ඒක රාශි වෙනවා. මේ කාලෙදී වෙනත් ක්‍රියාකාරකම්. ඉතින් මේ හැම එකක්ම හින්දා මේ දරුවෝ රෝගයට බෝ වීමේ ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන්. ඒක හින්දා විශේෂයෙන්ම පාසල් සඳහා මේ මාර්ගෝපදේශ අපි නිකුත් කරලා තියෙනවා වසංගත
0: අවධානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.

0: Pocket Money. උදේ 6 විනාඩි 21යි වෙලාව. අද දවසේ අවසාන තරඟකරුවා තමයි දැන් ඉන්නේ සකුණි. Good morning සකුණි. සකුණි අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු. ලෑස්ති නේද තරඟ කරන්න? හරි සකුණි.
1: හරි සකුණි, ප්‍රශ්න හතරයි තියෙන්නේ. හොඳට උත්තර දුන්නොත් රුපියල් 5000ක් ඔයාට හම්බ වෙනවා. තප්පර 5ක් ඇතුළත හරි උත්තර තෝරන්න ඕන. එතකොට ඔයාට අපි උත්තර දෙකකුත් දෙනවා. මේ තමයි සකුණිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: ඔන සකුණි, පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඔයාට සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. අපි කන කෑමවල ශරීරයට උරාගත හැකි පෝෂක පදාර්ථ ගොඩක් තියෙනවානේ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහන්න හදන්නේ මේ ගැන. ආහාර ජීර්ණ පද්ධතියේ රෝග, බඩ අමාරුව, අපිරියාව මේ වගේ රෝග තත්ත්ව සුව කරන්න ලබා ගන්න පුළුවන් ආහාර වර්ගය මොකක්ද? 1. තැඹුම් හොද්ද. 2. හත් මාළුව.
2: තැඹුම් හොද්ද.
1: රුපියල් 250ක් ඔන්න අතට අරගෙන තියෙන සකුණි, අපි එහෙනම් යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 1000ක් පමණ ඉහළට විහිදී යනවා මේ වායු ස්තරය. වායුගෝලයේ තියෙන අපි ඉගෙන ගන්න විද්‍යාවෙදි අපි ප්‍රශ්නේ, කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලයේ. 2. තාප ගෝලයේ.
1: පරිවර්තීය ගෝලයේ. හරි උත්තර දීලා ඔන්න රුපියල් 500ක් දැන් අතේ තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ හැමෙනි භූගෝල විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. සෞරග්‍රහමණ්ඩලයේ සූර්යයා සහ ඒ වටා ගුරුත්වාකර්ෂණයේ බෙදී පවතින ග්‍රහලෝක 8ක් තියෙනවා. ග්‍රහලෝක ගැන අපි ඉගෙන ගන්න ආසයිනේ. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ, සෞරග්‍රහමණ්ඩලය නිර්මාණය වෙනකොට ඉතිරි වුණ කැබලි හඳුන්වන්නේ 1. වාමන ග්‍රහයින් ලෙස. 2. ග්‍රාහක ලෙස.
1: හරි උත්තරේ වෙන්න ඕනි දෙවෙනි උත්තරේ, ග්‍රහක ලෙස. හරි අතේ තියෙනවා දැන් රුපියල් 500. වාට පුළුවන් පස්කුණේකින් වැඩි කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන. බෝනස් ප්‍රශ්නට යමුද?
0: හරි මේක තමයි වාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. මුරගහකන්ද ජලාශයේ දැවැන්ත වාරි ව්‍යාපෘතියක්නේ. මේ ජලාශය උතුරු නැගෙනහිර හා රජරට ප්‍රදේශවල කෘෂිකර්මාන්තයට ජලය සපයනවා. බොහොම විශේෂයි අපේ ප්‍රශ්නේ, මුරගහකන්ද ජලාශය ඉදිකිරීමේදී හරස් කරන ලද ගඟ මොකද්ද? 1. මල්වතුය. 2. අබන් ගඟ.
1: හරි උත්තරේ වෙන්න ඕනි දෙවෙනි උත්තරේ, අබන් ගඟ තමයි හරි උත්තරේ වෙන්න ඕන. හරි අතේ තිබ්බ රුපියල් 500 රුපියල් 250ක් වෙනකන් අඩු වුණා බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණ නිසා. හැබැයි ආයෙමත් දවසක අපි උත්සාහ කරමු හොඳද?
2: හොඳයි.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය
5: ආදිමාන්සින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
6: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: දෙහය විනාඩි 25යි වෙලාව. දැන් අනාගතයේ හීන ගැන කතා කරනකොට සමහර ලොකු අය අපේ වැඩිහිටියෝන්ගේ අතින් කියවෙන දෙයක් තමයි මාෂි මේ, මම ඒ කාලේ සල්ලි ඉතුරු කරා නම් එහෙම දැන් මම මේ වෙනකොට මෙන්න මෙතන ඉන්නවා, මට මේ දේ ගන්න තිබුණා කියලා. අපේ ගෙදර තව ටිකක් හදාගන්න තිබුණා. ඒ කාලේ හිතුවේ නෑනි සල්ලි තුරු කරන්න වියදම් කරා විතරයිනේ. ඔන්න ඔය වගේ දේවල් සමහර වෙලාවට සමහර අය කියනවනේ. හැබැයි ඒ කාලේ එහෙම කිව්වට දැන් එහෙම කියන්න උමනාවක් නෑ. මොකද ඔයාගේ අතේ මුදලක් තියෙනවා නම් ඔය අනිවාර්යයෙන්ම දාන්න ෆික්ස් ඩිපොසිට් එකක්. හැබැයි ස්ථාවර තැන්පතුව ෆික්ස් ඩිපොසිට් එකක් දානකොට විශ්වාසදායක වෙන්න ඕනේ. මොකද අපි අවුරුද්දකට දෙකකට නෙමෙයි ෆික්ස් ඩිපොසිට් එකක් දාන්නේ. සමහර ලාට ලොකු කාලයකට දාන අවුරුදු 10කට විතර දාන අයත් ඉන්නවා. අවුරුදු 5කට 6කට විතර දාන අයත් ඉන්නවා. එහිඳ ප්‍රතිලාභ ගැනත් බලන්න ඕනේ. ඒ වගේම විශ්වාසයේ වගකීමත් බලන්න ඕනේ. මේ දේවල් බලලා ඔයාට තෝරගන්න තියෙන හොඳම තැන බලන්න දෙයක් නැහැ. ඔයාට තෝරගන්න තියෙන එකම සහ හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. පොකට් මනි අපි හැමදාම ඔයාට දෙන්නේ හොඳම දේවල්. අපි ප්‍රශ්න අහනවා වගේම තමයි මේ දෙත් ඔයාට ඔයාගේ ජීවිතේ හැඩ කරගන්න, අනාගතේ හැඩ කරගන්න තියෙන හොඳම ක්‍රමේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමය. දරුවෙක්ගේ අනාගතේ වෙනුවෙන් වෙන්න පුළුවන්, තමන්ගේ දේකට වෙන්න පුළුවන්, අනාගතේ වෙනුවෙන් මුදලක් වියදම් කරන්න කලින් ඒක ඉතුරු කරන්න නම් හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව. දැම කෝල් එකක් ගන්න 13:19 වේට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. නම්බේ කප මතක් කරන්නම් 13:19.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: පුද්ගලික බස් රථ දහවනේ සීමා වන ලකුණු. සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට. මුදල් කාරක සභාව අදරස් වෙයි. පිලිපීනයට බොහෝ කම්පනයක්.
0: දේශීය සියත. Local news on සියත.
1: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි මෙජර් ජෙනරාල් සුරේෂ් සලේ හදිසි ප්‍රතිකාර සඳහා ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහෙත්වෙන් මෙවර විට ජාතික රෝහල සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අතරංගුවටගත් සුරේෂ් සලේ රෝහල්ගත වනතෙක් රැඳී සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ. එහිදී තමාට වදහිංසා සිදු කරන බවට පවසමින් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ උපවාසයක් ආරම්භ කර තිබූ බවට වාර්තා වුණා. ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ පොලිස්පතිවරයාට ලිඛිත පමිණිල්ලක්ද යොමු කර තිබෙනවා. එමගින් ඇය ඉල්ලා ඇත්තේ සුරේෂ් සලේට සිදු කර ඇතැයි පැවසෙන වදහිංසා සම්බන්ධයෙන් වහාම ස්වාධීන අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි. රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේ බැලීමට ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි ඔහුගේ බිරිඳ අනතුරුව මාධ්‍ය වෙත පළ කළේ මෙවන් අදහසක්.
2: මාරාන්තික උපවාසයක් පටන් අරන් තියෙන්නේ, කොහොමත්ම නවත්තන්න කැමති නෑ. එයා කියන්නේ යා මේක PTA එක විරුද්ධව කරන්නේ, මොකද එයා අපි ඔක්කොම දන්නවා එයා ඉනසන් කියන එක. ඉතින් ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න පුළුවන්, නමුත් අමානුෂික විදියට සලකන්න ඕනනේ. මොකද ඉතාම අමානුෂික විදියට තමයි සලකලා තියෙන්නේ. ඉතින් මට හරිම දුකයි, රට වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සුන්ට මෙහෙම කරන එක ගැන ඉතාම අසාධාරණයි.
1: මාධ්‍ය හමුවක් ඇඳවමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පසුගිය 6 වනදා සඳහන් කළේ රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අමානුෂික වදහිංසා සිදු කරමින් සිටින බවයි. එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ සුරේෂ් සලේ නැමැති සැකකරුට පහර දීමක් හෝ අමානුෂික ලෙස සැලකීමක් සිදු කර නොමැති බවයි. සාමාන්‍ය සැකකරුවෙකු සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයට ඔහු පිළිබඳවද කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. අද සිට බස් රථ දහවනේ සීමා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජයරත්න මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ඉල්ලා සිටි බස් ගාස්තු සංශෝධනයට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.
3: පාඩුව දරාගෙන අපිට යන්න බෑ. ඒක තමයි අපි ඉල්ලීමක් කරේ, ඩීසල් වලට යම් සහනයක් ලබා දෙන්න කියලා නීතිය අනුව. නමුත් ඒ ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා අපි තීන්දුව කරා මේ සුමානේ බස් රථ ධාවනය සීමා කරන්න. උදාහරණයක් ගත්තොත් ගමන් වාර 4ක් ධාවනය කරන ස්ථානවල ගමන් වාර 3කට අපි සීමා කරන්න කටයුතු කරනවා. මේදී මේ ධාවනය වෙන ප්‍රතිශතය 50% දක්වා අඩු වෙනවා.
1: ඒ සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති කළ විමසීමකදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලාන් මිරැන්ඩා පැවසුවේ මේ මොහොතේ බස් ගාස්තු ඉහළ නැංවීමට නීතිමය බලතල නොමැති බවයි. බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව ලබන ජූලි මාස පළමු වනදා තෙක් බස් ගාස්තු සංශෝධනය කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.
4: බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව ජූලි පළවෙනිදා තමයි බස් ගාස්තු සංශෝධනයක් තියෙන්නේ. එහිදී අපි සියලු කාරණා සැලකිල්ලට ගනිමින්, කාරණා 12ක් තියෙනවා, ඒ 12 ගැන සැලකිල්ලට ගනිමින් සංශෝධනය සිදු කරනවා. මේ වෙන විදිහ සඳහා අධ්‍යයනය සිදු කරමින් පවතිනවා. පාර්ශවකරුවන් එක්ක සාකච්ඡා පවත්වනවා. විශේෂයෙන්ම බස් සංගම් සමගත්, ශ්‍රී ලංගම සමගත්, මාර්ගස්ථ අධිකාරීන් වල ප්‍රධානීන් සහ නිලධාරීන් සමගත් පවත්වාගෙන මේ අදාළ කටයුතු නිමේෂ කරගෙන යනවා. එතකොට බස් ධාවනයෙන් අඩුවක් තිබුණත් අපි ශ්‍රී ලංගම සහයෝගයක් තියෙනවා ඒ බස් යොදවනවා. ඊට අමතරව අපිට කිසිදු බස් හිමියෙක් තමන්ගේ ධාවනය කරන්නේ නැහැ කියලා අපිට එහෙම ප්‍රකාශ කරලත් නැහැ. ඉතින් 50ක් නෙමෙයි, ඊට වැඩි ගන්න බස් රථ ධාවනයක් සිදු වෙනවා. ඉතින් අපි මගී අවශ්‍යතාවය අනුව අපිට තියෙන බස් රථ වලින් හැකි තරම් මේ මගී අවශ්‍යතාවය අපි ඉටු කරනවා.
1: ආනයිනයේ හැකිතාක් සීමා කළොත් රුපියල අවප්‍රමාණය වීම අවම කරගත හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්ය නවරත්න බණ්ඩා පැවසුවේ අපනයන ඉහළ නැංවීම කෙරෙහිද රජයේ අවධානය යොමු විය යුතු බවයි.
5: කෘෂිකර්මාන්තය දියුණු කරලා ආහාර නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන් නම් ආහාර සඳහා යන වියදම අඩු කරගන්න පුළුවන්. අනික තමයි අපිට පුළුවන් නම් ඇත්තටම මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් දියුණු කරලා අපිට පුළුවන් නම් අර පෞද්ගලික වාහන භාවිතය පුළුවන් තරම් අඩු කරන්න අපිට තෙල් සඳහා යන මුදල් අඩු කරගන්න පුළුවන්. ඒක ඔය විදිහට අපි ආනයන සීමා කරන්න පුළුවන් නම් ඇත්තටම අපිට පුළුවන් වෙනවා ඩොලරේ එක්තරා මට්ටමක තියාගෙන අනික අපනයන වැඩි කරගන්න. මොකද අපනයන අඩු වීම නිසා ප්‍රධාන හේතුව ආදායම් අඩු වෙන. එතකොට දැන් අපනයන දියුණු කරනකොට අපිට පුළුවන් දැන්තයවන අපනයන සහ වෙනත් භාණ්ඩ අපිට අපනයන කරන්න පුළුවන් නම් ඒ වගේම සංචාර කර්මාන්තය අපිට දියුණු කරගන්න පුළුවන් නම් තවදුරටත් අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට ගෙන්නන්න පුළුවන්.
1: ඇමරිකානු ඩොලරේ විකුණුම් වටිනාකම මෙවන විට ඉහළ ගොස් ඇත්තේ රුපියල් 342ක් දක්වායි. එහි ගැනුම් වටිනාකම රුපියල් 332.27ක් ලෙස දැක්වෙනවා. මේ අතර මහා පරිමාණ විදේශ ආයෝජන මෙරටට ගලායම පහත ගොස් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
6: විදේශ ආයෝජන මෙරටට ගලායම පහත ගොස් ඇති බවට වාර්තා වෙනවා. මීට හේතුව කුමක්ද?
7: ඔව්, ආයෝජන ලංකාවට එන්නේ නැති ප්‍රධාන හේතු ගණනාවක් මම හිතන්නේ අඳහන් කරලා තිබුණා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මීට මාස 4කට පමණ පෙර ඉදිරිපත් කරන ලැබූ වාර්තාවෙනු. ඒ තුල පැහැදිලිව සඳහන් කරලා තියෙන කාරණාවක් තමයි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තියෙන තිරසාරභාවයකින් යුක්තව නොමැතිකම එක හේතුවක් විදිහට දක්වලා තිබුණා. ඔවුන් මේ සඳහා අතරම උදාහරණයකුත් ලබා දීලා තිබුණා. චීනයේ එක විදේශ ආයෝජන ගිවිසුමක් හම්බන්තොටට අදාළව අත්සන් කරනකොට අනිත් පැත්තෙන් ඉන්දියාවේ අදානි සමාගමේ එක මන්නාරමේ සුලංගිරි ව්‍යාපෘතියට අදාළව තිබුණු ආයෝජන ව්‍යාපෘතිය අහෝසි කිරීම නැත්නම් අත්හිටු වීම. දෙවන කාරණාව විදිහට ඔවුන් දක්වලා තිබුණේ අධ්‍යක්ෂ වෙළඳාම හා ආයෝජන පරිසරයට අදාළව තියෙන මේ අවහිරතා.
6: ආයෝජන ආකර්ෂණය කරගන්න මේ වෙලාවේ බදු සහන ලබා දෙන්න බැරියයි.
7: එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිවිසුම තත්ත්වය යටතේ ආයෝජකයන්ට සාල සහන ලබා දීමේ හැකියාවක් නැහැ. එනනම් බදු සහන ලබා දීමට ආධාරව තියෙනවා යම් යම් දුෂ්කරතාවක්. ඒතර මේ සියල්ලම හේතු කොටගෙන ලංකාවේ ආයෝජ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියන ආකාරයට ඩොලර් මිලියන 3.5 වගේ ආයෝජන තමයි ලංකාවේ සිද්ධ වෙන්නේ. ඩොලර් මිලියන 500ක ඩොලර් බිලියන එක ඊට වැඩිය ඔබට ගිය ආයෝජන සිද්ධ වීමක් වෙන්නේ නැහැ. තා සුළු
6: මේ විදිහට විදේශ ආයෝජන ගලායම පහත ගියොත් ඉදිරියේදී කවරාකාරයේ තත්ත්වයක් උද්ගත වෙයිද?
7: අපි බැලුවොත් වියට්නාමයේ, ඉන්දුනීසියාව, දකුණු කොරියාව වගේ රටවල්, අග්නිදිග ආසියානු රටවල්, මැලේසියාව වගේ රටවල් බැලුවොත්, තායිලන්තය වගේ රටවල් බැලුවොත් ඒ සියල්ලම විදේශ වෙළඳපළ, අපනයන වෙළඳපළ ජයගෙන තියෙන විදේශ ආයෝජන සහභාගීත්වය උඩ. ඒතකොට අපිට විදේශ ආයෝජන ප්‍රමාණවත් පරිදි ලබා ගන්න බැරි වුණොත් එක පැත්තකින් අපේ අපනයන අංශයේ ශක්තිමත් කිරීමේ හැකියාව නැති වෙනවා. අනිත් පැත්තෙන් අපේ ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය කියන අංශ ශක්තිමත් වීමත් අපිට සිදු කරගන්න
6: විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්න කඩිනමින් ගත යුතු පියවර මොනවද?
7: ලංකා ආයෝජන මණ්ඩල වගේ දේවල් ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. අපනයන ප්‍රවර්ධනය සඳහා තියෙන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. කියන දැවැන්ත වෙනසක් ඉතා ඉක්මනින් සිදු කර යුතු වෙනවා. දේශ ආයෝජන ලබා ගන්න අපි අසමත් වෙනවා කියලා කියන අපේ අත්තරම සංවර්ධනය, ආර්ථික වර්ධනය එන හිටිනවා. Inside story.
1: මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් කාරක සභාව උපදෙස් ලබා දී තිබුණේ මුදල් අමාත්‍යාංශය වෙතයි. අදාළ වාර්තාව අමාත්‍යාංශය විසින් පසුගියදා මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වාගේ නිවසට යොමු කළ අතර මන්ත්‍රීවරයා විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඔහු සඳහන් කළේ වාර්තාව තමන්ගේ නිවසට නොව පාර්ලිමේන්තුවට බාර දිය යුතු බවයි. අද මුදල් කාරක සභාව රැස්වන අවස්ථාවේදී වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි එම කාරක සභාව සඳහන් කළේ. සම වරප්‍රසාද හිමි අධ්‍යාපන රටාවක් රට තුළ ඇති කිරීමට නම් නිවැරදි දත්ත කළමනාකරණයක් මත තීන්දුව තීරණ ගත යුතු බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ පළමු අදියර එළිදැක්වීමේ අවස්ථාවට එක්වමින්.
8: දත්ත කළමනාකරණය. ඉතින් එතන්දි ඩිජිටල් කරණය කියන එක අතිශයම වැදගත් දෙයක් වෙනවා. ඒ නිසාම තමයි අපිට නෙමිස් පද්ධතිය අපිට වැදගත් වෙන්නේ. මේ හරහා එඩියුකේෂනල් ගවර්නන්ස් කියන එක අපිට දත්ත මත තීන්දු තීරණ ගැනීමත්, ඒ දත්තවල විද්‍යාත්මක භාවයත්, ඒ දත්තවල විනිවිද භාවයත් අපිට තහවුරු කරගෙන ඉදිරියට ගමනක් යන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ඒ දත්ත අපිට අවශ්‍යයි. ගුරුවරුන්ට ඒ දත්ත අවශ්‍ය වෙනවා.
1: සමග ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් පැවසුවේ අඬුව ජනතාවට ව්‍යාජ පොරොන්දු ලබා දී ඇති බවයි.
9: බොරු කියලා බලයට පත්වෙච්ච පාලිමාව ජේවීපී රජය ඒගොල්ලෝ මේ පච ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. ජනතාවගේ සල්ලි එකතු කරගෙන ඒවා මොනවා කරනවද නැත්නම්.
1: මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ.
10: අපි වැඩ කරපු දේශපාලන බලවේගය. අපි බොරු කියලා දාත් එකක් දෙන්නේ. අපි හැමදාම අපේ හාමුදුරුවෝ කරන්න පුළුවන් දේ අපි පුළුවන් කිව්වා. බැරිද අපි බැහැ කියලා කිව්වා. අද මේ ආණ්ඩුව බලයට ආවේ ගෝවියට සහන දෙනවා කියලා. ගෝවියට සහන දෙනවා කියලා බලයට ආපු ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට සහන දෙන්න දැන් පත් වෙලා තියෙනවා. ගෝවිය සම්පූර්ණයෙන් අමතක කළා. පොර මිටිය 18000යි 20000යි 25000ට කලුකඩේ විකිනන තැනට මෙලදී කලුකඩ ව්‍යාපාරිකයන් ව්‍යාපාරයක් නිර්මාණය කළා තියෙනවා. ඒ තුන අවසානයේ අසරණ වෙන්නේ අයිස් එක ගෝවි ජනතාව. එහෙනම් අපි ආණ්ඩුවට කියන්නේ දැන් බොරු කිව්වත් ඇති.
1: පිලිපීනේ මින්දනාවෝ කලාපයේ ඇති වූ භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ රිච්ට මාපකයේ 1.7 ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගැනීමත් සමගයි. පිලිපීනේ සහ අසල්වැසි ඉන්දුනීසියාවේද භූභෞතික විද්‍යායතන සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ජර්මන් භූවිද්‍යා පරීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ භූකම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරට සිදුව ඇති බවයි. ඉරානය විසින් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයට මිසයිල් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. අප්‍රේල් මාසයේදී එළඹී සටන් විරාම එකඟතාවයෙන් පසු ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල් ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙයයි. මෙම මෙහෙයුම අඛණ්ඩ ප්‍රහාරවලින් සමන්විත සතියක ආරම්භය බවයි ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළේ. එම බලකාය නිකුත් කළ නිවේදනයේ දක්ුණේ ලෙබනනයේ බේරුට් වෙත ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බවයි. ඊශ්‍රායලය විසින් තවදුරටත් ලෙබනනයේ ආක්‍රමණශීලී ක්‍රියා සිදු කළහොත් මැද ප්‍රතික කලාපයේ සියලු ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක ආවරණය වන පරිදි පුළුල් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසුවා. අප්‍රේල් මාසයේදී එළඹී ඇමෙරිකාව ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාම ගිවිසුමට අනුකූල වීමට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අපොහොසත් වී ඇති බවටයි එම බලකාය සඳහන් කළේ. ප්‍රහාරෙන් සුළු මොහොතකට පසු ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි විසින් ඉරානයේ සහ ලෙබනනයේ ධජයන්හි ඡායාරූපයක් සිය එක්ස් කිනුමේ පළ කර තිබුණා. ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදා ප්‍රකාශක එෆී ඩෙෆ්රින් සඳහන් කළේ ඉරානය බරපතල වරදක් සිදු කරගත් බවයි. අතිරේක ප්‍රහාර සඳහා ඊශ්‍රායලය සූදානම් බවත්, ඊශ්‍රායල පුරවැසියන් වෙතට ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඉඩ නොතබන බවත් ඩෙෆ්රින් පැවසුවා. ලෙබනනයේ පුරා ක්‍රාප්මක හිස්බුල්ලා ත්‍රස්ත සංවිධානයට එල්ල කරන ප්‍රහාර තවත් තීව්‍ර කරන බවද ඔහු සඳහන් කළා. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ යළි සාකච්ඡා සඳහා එක්වන ලෙස ඉරානයෙන් ඉල්ලා සිටින බවයි. ඉරානය සමග ගිවිසුම අවසන් කිරීමට තමන්ට අවසි නොවන බවයි ට්‍රම්ප් පැවසුවේ. ඊශ්‍රායලය සිදු කළ ප්‍රහාරවලට ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බැවින් තවත් ප්‍රහාර දැක ගැනීමට අවශ්‍ය නොවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා. ඉරානයේ මිසයිල් ප්‍රහාරවලට එරෙහිව පලිගැනීමේ ප්‍රහාර එල්ල නොකරන ලෙස තමන් ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුගෙන් ඉල්ලා සිටින බවද ට්‍රම්ප් සඳහන් කළා. ඊශ්‍රායලය මේ මොහොතේ ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් මෙම ගැටුම තවත් වසර ගණනාවක් දක්වා දීර්ඝ

0: කිරීම සඳහා එම කාලය අවශ්‍ය බවයි. යලි සිරස්තල. පුද්ගලික බස් රථ ධාවනය සීමා වන ලකුණු. සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට. මුදල් කාරක සභාව අදරස් වෙයි. පිලිපීනයට භූකම්පනයක්. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එද ක්‍රන්ති සිටින්න පැන් පැපුවත් සමක.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. ටික කාලයක් ඇතුලේ ක්වොලිටි මියුසික් එක්ක ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ෆේමස් වුණු බෑන්ඩ් එකක් තමයි ඇවටා කියන්නේ.
1: එයාලා රිලිස් කරපු අලුත්ම සොන් එක තමයි ප්‍රේමහාදු. ඒ ගැන අපි ඇහුවේ ඇමිලියාගෙන්.
2: අපිට බෑන්ඩ් එකේ ෆස්ට්ම ඔරිජිනල් සොන් එක. අපිට මේ සොන් එක කරලා දුන්නේ සම්පත් සොනාන්ඩ් පුල්ල. මියුසික් කරන්නේ සඳුරු වන් කියලා. මේක සිං කරන්නේ මම. ඒ වගේම ටීජේ ඉන්නවා අපේ බෑන්ඩ් එකේ ඇන්ඩ් ෂෙහාන් බේස් ගිටාර්.
3: ආදරේ විතරද හොයන්නේ සාරාගේම හැඟුමන් කලන්නේ.
0: සෝලෝ ආටිස් කෙනෙක් විදිහට රෙකෝඩ් කරන එකද බෑන්ඩ් එකක් විදිහට රෙකෝඩ් කරන එකද වැඩියෙන් ලේසි?
2: සෝලෝ කරන වෙලාව බෑන්ඩ් එකත් එක්ක සින්දුවක් කරනවා කියන හරිම ලේසි. මොකද මට අනිත් අයලා දෙන්නගෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා.
1: දැන් ඉතින් ෆෑන්ස්ලාගේ ආදරය ගොඩක් හම්බ වෙනවානේ. කොහොමද ඔයාට ඒක දැනෙන්නේ?
2: ගොඩක් මිනිස්සු අපිට මාර ආදරෙයි. ෂෝ එකට ගියාම අපි සින්දකිනවා ගොඩක් කට්ටිය හොඳට එන්ජොයි වෙනවා. අපිට බෑන්ඩ් එක අපි එතනට ගන්නත් අපේ ලොකු කිව් එකක් ඉන්නවා පිටිපස්සේ. මැනේජ්මන්ට් එකක් තියෙනවා. ඉතින් ලොකු පුෂ් එකක් ඒගොල්ලන් දෙනවා අපි එතනට ගන්න.
0: ඔයාගේ ප්ලෑන්ස් ගැනත් කියමු.
2: තව අලුත් සොන්ග්ස් ටිකක් එන්න තියෙනවා. මේ දවස්වල ඒ ටිකත් එක තමයි මම ફોકસ කරන් ඉන්නේ. පොඩ්ඩක් හැබැයි පරක් වෙනවා. මොකද මට ටිකක් බිස්සී වෙලා ඉන්න මොකද බෑන්ඩ් එකත් එක්කත් කරනවා. සෝලොත් යනවා. ඉතින් ඔක්කොම බැලන්ස් කරගෙන තමයි මම සින්දුවත් කරන්නේ. මොකද සින්දුවටත් ටිකක් කාලයක් යනවා මට ඒක රිලීස් කරන්න.
1: Thank you Amelia.
2: Thank you so much.
4: ආදරේ කරලාම වෙමුද ජෝඩු.
0: Talk of the town. දැන් අයිසුගේ ඉවරයි. අලුතෙන් එන්න හදන්නේ ගිනිගත් යුගයක්.
1: මැනි, සීඩ්, ඩියගෝ මේ කට්ටිය අපිට ආයෙම හම්බෙන්නයි යන්නේ.
0: Ice Age Boiling Point අලුත් මූවිකේ ට්‍රේලර් එක රිලීස් වෙලා තියෙනවා.
1: 2002 ඉඳන් අපි දන්නේ මේ යාළුවෝ ටිකට මේ පාර ෆේස් කරන්න වෙන්නේ වෙනස්ම චැලෙන්ජ් එකකට.
0: පුපුරන ගිනි කඳු වගේ ඩිසාස්ටර්ස් මැද්දේ යාළුවෝ ටික එකමුතු වෙලා සර්වයිව් වෙන විදිහ තමයි ෆිල්ම් එකේ තියෙන්නේ.
1: ට්‍රේලර් එක බලපු ගොඩක් අය කියලා තිබ්බේ තමන් පොඩි කාලේ ආසාවෙන් බලපු කැරක්ටර්ස් දැන් එයාලගේ ළමයින්ටත් අඳුන්වලා දෙන්න පුළුවන් කියලා.
0: Talk of the Town.

0: නොවෙනි කල් පවති අව ලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: ඔබත් ඒලවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: ලස්සන ගැන වැඩියම වද වෙන්න
3: ඕනේ
2: ඕනේ දැන් මේ සැන්ඩි ඉන්නේ.
3: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
2: වෙනස් කරන්න ඕනේ මූණම අයින් කරන්න
4: දෙතියෙන. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයිනපුරා
1: මමිස් පොකට් මනි.
2: වාශී පරිසරය කියන්නේ අපේ ජීවිතය වගේ අපිත් එක්කම බැඳිලා තියෙන අපේ හුස්ම වගේ ළඟින් ඉන්න දෙයක්.
3: ඔව් රවිෂ්ක, අනිවාර්යෙන්ම පරිසරය කියන්නේ අපේ ජීවිතෙත් එක්ක බැඳිලා තියෙන හරි ලස්සන දෙයක්. ඉතින් අපිට තනිකමක් වගේ දැනෙච්ච වෙලාවක පරිසරය දිහා චුටක් බලාගෙන ඉන්න ඒ තනිකම කොහෙන් ගියාද කියලා දැනෙන්නේ නැතුව යනවා.
2: සිකුරාදා අපි ලෝක පරිසර දිනේ සැමරුවා. ඔන්න අද දවසේ අපිත් එක්ක මමිස් පොකට් මනි සෙග්මන්ට් එකට සම්බන්ධ වෙලා ඉන්නේ තාරිකා අකුරැස්සිනා. Good morning Tarika.
4: Good morning.
2: Tarika hina welama good morning kiwa læsthi neda win karanna?
4: Oh, aniware.
3: Aluth sadiye ena rupiyal 5000ම pocket money දිනාගමු. අපි ප්‍රශ්න හතරක් දෙනවා. උත්තර තෝරන්න තමයි තියෙන්නේ. එක ප්‍රශ්නයකට හරි උත්තර තෝරන්න තප්පර 5ක් ඔයාට දෙනවා. උත්තර දෙකක් අපි ඔයාට දෙනවා. මේ තමයි ඔයාට අපෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
2: පංච කල්යාණේ ප්‍රධාන අංගයක්නේ කාන්තාවන්ගේ සම. අම ලස්සනට තියාගන්න එක එක જાති ආලේපන පාවිච්චි කරනවා. ඔයත් එහෙමද? හරි, ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහන්න හදන්නේ මේ ගැන. මිනිස් ශරීරයේ විශාලතම අවයවය තමයි සම. ශරීරයට බැක්ටීරියා, වෛරස් සහ විෂ බීජ ඇතුළු වීම වළක්වන්නේ සම. අපේ ප්‍රශ්නේ රූපලාවන්‍යයේදී සම වියලීම වළක්වා ගැනීමට භාවිතා කරන්නේ. 1. මොයිස්චරයිසින් ආලේපන. 2. කෙරටින් ආලේපන.
3: සමට පිටතින් තෙතමනේ ලබා ගන්න මොයිස්චරයිසින් ආලේපන ඉතා වැදගත් වෙනවා. හරි තාරිකා, අපි එහෙනම් යමු අපේ දෙවනි ප්‍රශ්නෙට.
2: තාරිකා, අපි නිකම්ම මීපැණි කෑවට දන්නවද මීපැණි හැන්දක් හදන්න මීමැස්ස 12 දිනක් විතර තමන්ගේ මුළු ජීවිත කාලෙම කැප කරනවා. අපි මීපැණි කෑවට මේක දැනන් හිටියේ නෑනේ. ඔන්න දෙවනි ප්‍රශ්නේ. මීපැණි වසර ගණනක් වුණත් කල් තබා ගන්න පුළුවන් ආහාරයක්. මීපැණි සතුව ප්‍රබල බැක්ටීරියා බලයක් තියෙනවා. මේ ප්‍රශ්නේ මීපැණි හැන්දක් උදෑසන ආහාරයට ගැනීම වැදගත් වන්නේ 1. සෙම්ප්‍රතිශාව කැස්ස පාලනයට, 2. ආහාර අජීර්ණය පාලනයට.
3: තාරිකාගෙන් අපිට දෙවෙනි ප්‍රශ්නටත් හරි උත්තරේ හම්බුණා. දැන් අතේ තියෙනවා රුපියල් 500ක්. තාරිකා, තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: තාරිකා, රජයේ ආයතනයකින් වැඩක් කරගන්න කොළඹ උඩ දෙනෙක් යන්නේ මෙන්න මේ ප්‍රදේශයට. ඒ තමයි තුන්වෙනි ප්‍රශ්නේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ලංකාවේ අගනගරයේ බවට පත් වුනේ 1980. ලංකාවේ රාජ්‍ය ආයතන සහ අමාත්‍යාංශ 25කට වැඩි මෙහි පිහිටලා තියෙනවා. මේ ප්‍රශ්නේ මෙහි ඇති අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කරන ගොඩනැගිල්ල වන්නේ 1. සෙත්සිරිපාය, 2. ඉසුරුපාය.
3: තාරිකා, ප්‍රශ්න තුනකට ඔයා උත්තර දීලා තියෙන රුපියල් 1000ක් මේ වෙනකොට පොකට් මනි අතේ තියෙනවා. දැන් තමයි තාරිකා හොඳම තැනට ඇවිල්ලා තියෙන්නේ. මේ රුපියල් 1000 ඔයාලට දැන් 5000ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
4: ඔව්, අනිවාර්යෙන් තෝරගමු.
2: කතාවක් තියෙනවා කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. පොත් කියවන එකේ වටිනාකම අපිට දැනෙන්නේ අපි වයසින් ටිකක් මුහුකුරා යද්දිනේ. විනාඩි 6ක් පමණ පොත් කියවීමෙන් මානසික ආතතිය 68%ක් විතර අඩු වෙනවා. 2004 වසරේදී අජේ විසින් ජාතික කියවීම් මාසයකුත් නිල වශයෙන් නම් කළා. මේ ප්‍රශ්නේ ජාතික කියවීම් මාසය ලෙස නම් කර ඇත්තේ 1. ඔක්තෝබර් මාසය, 2. සැප්තැම්බර් මාසය.
3: හරිකා, ප්‍රශ්න හතරටම ඔයා හරි උත්තර දීලා තියෙන්නේ. ඔක්තෝබර් මාසේ අවසාන සතිය තමයි ජාතික පුස්තකාල සතිය කියලා නම් කරලා තියෙන්නේ. තාරිකා, රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න ඔයා.
4: ඔව්, හරිම සතුටුයි. හරි ආසාවෙන් අහන ප්‍රෝග්‍රෑම් එකක් මේක. අතරම හරි සතුටුයි මට මේකෙන් ජයග්‍රහණය කරන්න ලැබීම ගැන.
3: බොහොම ස්තුතියි තාරිකා. එහෙනම් ජය වේවා, දිගටම සියයට අහන්න.
4: හරි.
5: අද තවිතක එකතු වෙලා හිටිය මාෂි, සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් අනාගතයේ වෙනුවෙන් කරන මුදල් ආයෝජනය විශ්වාසවන්ත තැනක කරන්න ඕනේ. වෙනුවෙන් තමයි අසර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමය තියෙන්නේ. හොඳ පොලියක්, හොඳ විශ්වාසයක් එක්ක හිතේ නිදහසේ අනාගත හීන වෙනුවෙන් මුදලක් එකතු කරන්න පුළුවන්. ගන්න කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර අනිවාර්යෙන් දැනගන්න පුළුවන්.
3: ඒ වගේම අපිටත් එවන්න මැසේජ් එකක් 0714151151ට. එහෙම එවන මැසේජ් එකට අපි දෙනවා හෙට දවසේ පොකට් මනි.
5: එහෙනම් අද සඳ දවසේ අපි යන්න තමයි හදන්නේ. සුබ දවසක්. මම රවිෂ්ක.
3: මම ආශී.

0: Good morning.
1: වෙලාව උදෑසන 7යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඕකලන්ට තිරිද හවසට නිකං ඉන්න ගමන් දුක හිතෙනවා, නිකං හරි කම්මැලිකමක් දැනෙනවා, බඩ රිදෙන ගතියක් එනවා, ඇඟ රිදෙනවා වගේ, පොඩි දෙයකට අඬන්න හිතෙනවා, නිකං පොඩි නිකං බය ගතියක් දැනෙනවා. එහෙම තියනවාද ඉරිදා දවසට රෑ වෙනකොට සඳුදාට වැඩට යන්න වෙයි කියලා? ඔයාල දන්නවද ඒක වීකෙන්ඩ් එකක් ගත කරලා සඳුදා දවසේ වැඩට යන හැමෝටම එන තත්ත්වයක්. ඒකට හොඳ නමකුත් තියෙනවා, සන්ඩේස් කෑරි කියලා. අනේ මට විතරයි ඒක තියෙන්නේ කියලා වරි වෙන්න එපා. වීකෙන්ඩ් එකක් හොඳට එන්ජොය් කරලා සඳුදාට වැඩට යන හැමෝටම ඒ ප්‍රශ්නේ තියෙනවා. මී ටු.
1: වරක් දැක්කොත් ඈ රයිට් මින් නැක් නැ.
0: ගුඩ් මෝර්නින්. අද මන්ඩේ.

0: දිය වැඩියා රෝගීන්ගේ දෙපා පරීක්ෂා කරගන්නේ කොහොමද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩකමගේ සමග.
0: දියවැඩියා රෝගීන්ගේ ඇතිවන ප්‍රධාන සංකූලතාවයක් තමයි ඔවුන්ගේ දෙපාවල සුව නොවන තුවාල ඇතිවීම. මේ තත්ත්වෙන් ආරක්ෂා වෙන්න ඔබ කරන්න ඕනේ වැදගත්ම සහ ප්‍රධානතම දේ තමයි ඔබේ රුධිර සීනි මට්ටම හොඳින් පාලනය කර තබා ගැනීම. දිනපතාම ඔබේ දෙපා හොඳින් පරීක්ෂා කරලා බලන්න. පුංචි සීරීමක්, බිබිලක්, සම මතුපිට කැසීමක්, ඉදුමුමක් ඇති වෙනවනම් ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම ඔබේ දෙපා හොඳින් පිරිසිදු තබා ගන්න. දෙපා හොඳින් ආරක්ෂා කරගන්න. නිවස තුලදී පවා අනිවාර්යයෙන්ම පාවහන් පැළඳීමේදී ඔබට ගැළපෙන අනවශ්‍ය විදියට තද බවක් හෝ ලිහිල් බවක් නැති පාවහන් තෝරගන්න. දියවැඩියා රෝගීන් සඳහාම සකස් කරපු විශේෂ පාවහන් දැන් වෙළඳපොලේ තියෙනවා. ඔබට අවශ්‍ය නම් ඒ පාවහන් මිලදී ගන්න පුළුවන්. ඔබ දුම්පානය කරන කෙනෙකු නම් අනිවාර්යයෙන්ම දුම්පානය කිරීම නවත්වන්න. දුම්පානය කිරීමේදී ඔබගේ පාදවල රුධිර සැපීමට හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම දෙපාවල ස්නායුවලට හානි සිදු වෙන්න ඉඩ තියෙනවා. එවැනි තත්ත්වයකදී ඔබගේ පාදවල තුවාල ඇති වුණොත් ඒ තුවාල හොඳ වෙන්න වැඩි කාලයක් ගත වීමට හෝ එහෙම නැත්නම් තුවාල හොඳ නොවී තේනක් පුළුවන්. ඒ නිසා ඔබ දැනටමත් දියවැඩියා රෝගියෙකු නම් දුම්පානය නතර කිරීම ඉතාම වැදගත්. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් නැවත අපි හෙට හමු වෙමු.
1: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ enterprises ප්‍රදර්ශනාගාර හරහා

0: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ස්ථාන සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්බත
2: ඒලවල අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Anshikin Sampoorna Karanna. Adum Amatanna, Binduai Ekaikai, Hatsitistikai Daha, NIPM, The City University, The Place to Be.
3: Shaktimat Samagamaka Buddhimat Ayojaneya. Dinatesiyaka Stavara Tanpatu Sadaha Sir 9.79 Asama Samapoliak. LB Stavara Tanpatu. Amatanna, Binduai Ekaikai Dekai Desiyai Desiyai. Fitch Rating A- LKA Outlook Stable Liyapadinchi Mulli Samagamaki.
4: චාර්ජකින් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550
5: අවදානමට පෙර සූදානම් වෙමු.
6: මේ දවස්වල මේකෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහමාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
7: ප්‍රධාන වශයෙන් මේ රෝගය බෝ වෙන්නේ අපිරිසිදු ජලය හෝ ආහාර හරහා. ශ්වසන පද්ධතිය මිදිති හරහා බෝ වෙන්න පුළුවන් සහ නැත්නම් ස්පර්ශයෙන්ුත් මේ රෝගය බෝ වීමේ හැකියාවක් තියෙනවා. ප්‍රධාන රෝග ලක්ෂණ විදිහට අපි හඳුනා ගන්නවා තදබල උණ, හිසරදය, වමනය, ආලෝකය නැත්නම් ඉරේලිය දකින්නකොට තියෙන අපහසුතාවය හෝ හිසරිදීමේ තත්ත්වයක්. ඒ වගේම කෑම අරුචිය, ඇඟපත වේදනාව, සුළු පිරිසක යම් සංකූලතාවක් ඇති වුණොත් එහිදී පිට් එකක් නැත්තම් වලිප්පුව, ඒ වගේම යම් කල්පනා වඩු වීම සිහිමද තත්ත්වයක් වගේ අවස්ථාවන් අපිට දකින්න පුළුවන්. නමුත් මේ රෝග ලක්ෂණ ඔබට ඔබේ දරුවාට තියෙනවා නම් පළවෙනි කාරණේ වහාම ළඟම තියෙන රෝහලට යන්න, නැත්තම් ලහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, වෛද්‍ය උපදෙස් ලබා ගන්න, අවශ්‍ය පරීක්ෂණ අවශ්‍ය නම් සිදු කරගන්න, ඒ වෛද්‍ය උපදෙස් සහය ප්‍රතිකාර අනුව අවශ්‍ය කටයුතු කරන්න කියන පණිවිඩය තමයි අපි ලබා දෙන්න ඕනේ.
5: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.

0: රූප වෙත ගෙනෙන්නේ.
1: අමරිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

0: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97. කොන්දේසි සහිතයි.
1: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
4: රැචිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යය. David Peters Motor Company Private Limited within.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යමයා කරන කඩවද අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියුනම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවද Lifestyle Residences. දැන්ම අමතන්න Prime Group.
6: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එකකින් ටොයිස් කියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
7: එයා තාත්තා වගේම දක්ෂයි.
6: තව අම්මයට නැන්ග්‍රු කිරි දෙනවානේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය.
8: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
10: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
12: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
13: මොකක් හරි නෙවෙයි, ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
14: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. David Peters Motor Company Private Limited within.

0: How's Monday? ඔන්න ඔබට පුළුවන් මේ මන්ඩේ සන්ඩේ කියන මේ විෂම චක්‍රේ නිමවට පත් කරන්න. මන්ඩේ සන්ඩේ කියන විෂම චක්‍රේ.
1: හරි, කොහොමද එම නිමවට පත් කරන්නේ?
0: වැටෙන්නේ නැතු ඉන්නවනේ.
1: ආහ්.
0: ඔන්න මේ මොන කොහොමද?
1: හරි ශෝක්. රස්සාව අංක 1.
0: කොහෙන්ද කියලා ගන්න බෑ. පේන්නේ නැහැ
1: මං. මේක.
0: කොහෙන්ද මේ කරලා තියනා? ආවන් කො විෂම චක්‍රයක් නේ නේද? මොන තරම් අපි සතුටින් හිටියද නේද සෙනසුරාදා? සෙනසුරාදා තමයි සිකුරාදා, සෙනසුරාදා තමයි සතුටේ උපරිමේ.
1: හරි.
0: ඒක සිකුරාදා උඩම තැනක තියෙනවා. දවස් පහමාර වැඩ කරන්න නැති මිනිස්සු ඉන්නෝ. වීකෙන්ඩ් එකේ දවස් දෙක සිහි වෙනවනේ.
1: හරි.
0: ඒක ගති. සෙනසුරාදාත් ඕකේ ඉරිදානේ පහු වෙනිදා.
1: ඉරිදා අප්සෙට් නේ පොඩ්ඩක් නේ.
0: ඉරිදා තමයි මේ අපිට ඔක්කොම කොම වේදනාව දැනෙන්නේ
1: නැහැ. හරියට හරි.
0: තමන්ගේ කියලා බිස්නස් එකක් කරා නම් හොඳයි. බිස්නස් වලත් එහෙම එකක් නැහැ. බිස්නස් කරන මිනිස්සුන්ට ඇත්තම කියනවා නම්
1: හරි.
0: සෙනසුරාදා ඉරිද කියලා එකක් නැහැ.
1: වීකෙන්ඩ් එකක් නැහැ ඒගොල්ලන්ට. ඕ.
0: මොකද හැම වෙලාවෙම බිස්නස් එකද?
1: එහෙනම් මෙම ජොබ් එකක් කරන එක හොඳයි බල්ලකට.
0: හොඳයි. හැම එකකම හොඳ තියෙනවා, හැම එකකම නරක තියෙනවා.
1: රයිට්, ඕකේ.
0: එනිසා ඔබ මේකේ ඉන්නකොට හැම වෙලාවෙම ලස්සන කතාවක් තියෙන ඉංග්‍රීසියෙන්. Other side grass is always greener. මෙහෙ ඉඳලා බලනකොට පේනවා එහා අයුරේ තනකොළ මෙව්වට වඩා ලපටි කියලා.
1: Oh yes.
0: ඒ අවුේ ඉෆෙක්ට් එකක් මිසක් ඇත්ත තත්ත්වෙ නෙමෙයි.
1: ඒ පැත්තට ගිහිල්ලා බැලුවොත් එහෙ තනකොළත් මේ වගේම
0: තමයි.
1: හරි, ඔකේ.
0: මොකද කොහොමත් අපි තනකොළ තමයි කන්නේ.
1: කොහෙන් කෑවත් තනකොළ. හැබැයි රසද දන්නේ නැහැ එහා අයුරේ
0: තනකොළ.
1: එහා අයුරේ තනකොළ රසද දන්නේ?
0: රහ ඇති. ඉතින්
1: ඔක තමයි ජීවිතේ.
0: ඒක තමයි කොටිම්ම ලයිෆ්. රයිට්.
1: හරි, ඔකේ.
0: දැන් අපි බැලුවොත් දැන් මොකද ඔබට මැද පෙරදිග යුද්ධ ගැන දැන පිරියයි නේ?
1: හැබැයි මට හිතෙනවා චුට්ටක් විස්තර ටිකක් අහන්න තිබ්බොත් හොඳයි කියලා. නැත්නම් අපි
0: පස්සේ හමු.
1: ඔකේ, රයිට්.
0: මෙන්න මේක අහන්නකෝ.
1: හරි.
0: ඔයක රජ කෙනෙක් ගත්ත එයාගේ එයාගේ ඉන්න උපදේශක සභාව.
1: හරි.
0: උපදේශක සභාවේ ඉන්න එයාගේ උයන පිහන කාර්ය මණ්ඩලයේ වෙනම ඉන්න රජ කෙනෙක් මේ අලුතෙන් එයා රෙක්‍රූට් කරා කට්ටිය.
1: බඳව ගත්තා.
0: එයාගේ මාලිගාවේ සේවකයොන්ට.
1: හරි.
0: උතන කිචන් පාටියට සෙට් වෙච්ච පොරක් හිටියා. උයන පිහින වැඩේට.
1: හරි.
0: දවසක් මේ මිනිස්සයා එදා මේ උදේ හම්බෙලා තිබුණා රජවාසලේ කුස්සියට දඩයන් කරගෙන ආපු ලොකු පාත්තේ.
1: හා, ඕකේ.
0: දැන් මේ පාත්තයව දැන් බොහොම රහට හදලා ලොකු පළඟානක දාගෙන දැන් අරන් එනවා දවල් කෑමට
1: රජුරවන්ට. හරි.
0: අර අලුතෙන් ගත්ත හාදයා තමයි අරන් එන්නේ.
1: හා, ඕකේ.
0: ඉතින් ඇවිල්ලා ගාල් රයිතමාට ඉතින් මෙව ගරු කළා. ගත්ත පිහිය ඔළුව මෙහෙම කපලා ගත්තා පාත්තයාගේ.
1: හරි.
0: අරගෙන පිඟානක දාලා රජතුමා ගාවට ගිහිල්ලා කියනවා, රජතුමනි, මේ මුළු මහත් රාජ්‍යෙම හිස ඔබයි. ඒ නිසා ඔබ වහන්සේට මා පාත්තයාගේ හිස ප්‍රදානය කරනවා.
1: හරි, ඕකේ.
0: රජතුමනි, රජතුමනි දේවින් වහන්සේ දිහාට හැරුණා.
1: හරි, ඕකේ.
0: දේවින් වහන්ස, මේ හිස මේ රට නැමති සිරුරෙන් ඉහළට ඔසවා තබන ග්‍රීවය නැත්තම් බෙල්ල ඔබයි. ඒ නිසා ඔබතුමියට කියලා බෙල්ල කොට සරම් බෙල්ල. පාත්‍යෝ දැන් නැත්තම් කුකුලව මතක්
1: කරගන්න. හරි, ඕකේ. ඒ පාත්‍යෙට උඩ මතක් වෙයි.
0: ඔව්. දැන් ඔළුව දුන්න ආයතුමාට.
1: හරි.
0: ඔබතුමා තමයි හිස.
1: කා?
0: වයිෆ්ට දුන්න හිස මේ රාජ්‍යෙන් ඉහළට ඔසවා තබන ග්‍රීවය ඔබයි.
1: හරි
0: බෙල්.
1: යා ඕකේ.
0: මට ආස නැහැ බෙල්ල කපලා දුන්න කියලා.
1: ග්‍රීවය.
0: තටි එක දාන බෙල්ල කොටස තමයි දුන්නේ.
1: හරි.
0: දේවියත් බලන්න. කොහෙන්ද බම්මේ සෙල්ලම. දැන් රජ කුමරියේ ඉන්නවා.
1: හරි.
0: රජ කුමරියනි. ළඟදී විවාහ පත් වෙන්න ඉන්න ඔබ. සහ ඔබේ පියකරු සැමියා.
1: හරි.
0: ඔබ දෙදෙනා චිරාත් කාලයක් ආදරයෙන් එකට පියාසලන්න ඕනේ. හරියට මේ පාත්‍යාගේ පියාපත් දෙක වගේ කියලා.
1: හරි ඔකේ.
0: පියාටු දෙක කපලා පියාමලා දුන්නා.
1: වින්ග්ස්.
0: චිකන් වින්ග්ස් මට්ටමින් දැන් බඩු යන්න. රජ කුමරු ඉන්න. පාත්‍යා ලොකු සතා හොනේ. ඕ රජ කුමරුනි. රජ කුමරු මේ මුළු රාජ්‍ය පුරාම ඔබ ඇවිද යනු ඇති.
1: හරි.
0: මිනිසුන් සමග සම්බන්ධ වෙනු ඇති. ඒ නිසා ඔබට මේ රාජ්‍ය පුරාම ඇවිද යන්න කියලා. ඕකේ. කකුල් දෙක කපලා. මේ පාත්‍යයි මෙන්න.
1: legs.
0: legs.
1: හරි.
0: chicken legs. chicken head. chicken neck. chicken wings. chicken legs.
1: හරි.
0: then පිටි මුට්ටෙ තිබ්බාය මැද කෑල්ල
1: තිබ්බා. හරි ඔකේ.
0: මේක වැඩන්නේ. මේ වැඩක් නැති කොටස් රයිතුමනි මම කනවා.
1: හරි.
0: දැන් රයිතුමාට මුකුත් කියන්න විදියකුත් නැහැ.
1: ගෞරවේ දීලානේ.
0: මුගේ දේශනාව හරිනේ.
1: යස්.
0: මූ දේශනාව තියන තමයි මැච් එක ගහන්නේ.
1: හරි.
0: අපි වුණත් ඔච්චරයි ඈ. අපිටත් දේශනාවෙන්නේ දෙන්නේ. දේශනාවෙන් තමයි අපිව නමලා තියෙන්නේ.
1: හරියට හරි.
0: හම්බෙච්ච බක්කා නැති වුණා.
1: ඩෙෆිනිට්ලි.
0: රයිතුමාට යකා වැහිලා ඉන්නේ. පෙන්නන්න බෑ. දේශනාව හොඳයි.
1: හරි.
0: ඔළුවේ ති මොනකද්ද බං කන්න තියෙන්නේ?
1: ඕ ඒකන. මුකුත් නැන්නේ ඉතින්.
0: හොටේ ඇස් දෙකයි එහෙම දැන් මරටි වෙන තියෙන්නේ. අර බෙල්ල තියෙන මෙහෙම චූටි මෙහෙම එක. බිස්සව කන්නෙත් නෑ ඉතින් දැන් බලන්න ඉන්නවා තමයි බැලුව චික් වින්ග්ස් කියලා කිව්වට ඉතින් දන්නව නේද?
1: හරි නිකන්
0: හදලා කරලා බේක් වෙලා එනකොට මොනවද තියෙන්නේ? පත ගැලේ නිකන් තියෙන්නේ.
1: හරි.
0: ආ දෝකම් නැවතියා. කපාටම රයිතුමා කිව්වා මම උඹෙන් අහන ප්‍රශ්න. එක ප්‍රශ්නයක් මං අහනවා උඹට ඒක උත්තර දෙන්න බැරි වුණොත් මම හිස ගසලා.
1: My god.
0: අනේමයි.
1: හරි. පලිය ගන්න.
0: මුළු සභාවම නිහඬ වුණා.
1: හරි.
0: සභාවම බලාගෙන ඉන්නේ මේ ලොකු කැම්මේසයන්නේ. ලොකු කැම්මේසයක්.
1: රජුරෝ
0: කන්න. රයිතුමා අපි වගේ මේ බෙදාගෙන කාමරය තුළට ගිහිල්ලා කනවා නේද පුතු ඉඳගෙන. එනවා. රාජකීය භෝජන ශාලාවේ තව ගොඩාක් අය පුරෝහිතලා අර ඇමතිතුරු ඉන්න තැන තමයි මේ කන්නේ මොන්නේ එකට කන්නේ මොන්නේ. රයිතුමා කනකොට කට්ටිය කනවා. රයිතුමා නැගිට්ටාම කට්ටියම නැගිටිනවා. කෑම බිව්වේ නැහැ අදාළ නැහැ ඒක.
1: හරි ඔකේ.
0: එහෙමනේ මේ උත්සව මේ තියන්නේ.
1: හරි.
0: කලබල වුණේ අර හාදය. එහෙමයි රයිතුමනි. ඔය ඉදිරියෙන් පේන රාජකීය විල පුරවන්න වතුර බාල්දි කීයක් ඕනේද?
1: හරිනේ.
0: හරිනේ. රයිතුමනි. එය බාල්දිය මත බාල්දියේ ප්‍රමාණය මත තීරණය වන්නක් රයිතුමනි.
1: හරි. Excuse me.
0: රජුට ගහලා මේ SMS එකක් ගහලා ගෙන්නවා එයාගේ රාජකීය පුරෝහිතයෝ තුන්දෙනා. කොහොම මේ ළඟට එන්න කියලා කිව්වා මේ මූ අමාරු කාර්යය. මූ මේ ළඟදී ආවේ. මූ අපි ඔක්කොටම ඕපන් කරගෙන කරගෙන. බෙලි
1: කැලි ඔලු කැලි දීලා. හරි.
0: දැක්කද මූ කරපනේ මූ මට ඔළුවයි අපේ ගෑනිට බෙල්ලයි අරුන්ට පිහාටු කැලි දෙකේ මේ කකුල් කෙටි දෙකයි දීලා මූ අර හරි සම්පූර්ණ කැලි ලයින් කරානේ. ඌට ගේමක් දෙන්න මුගේ මුගෙන් අහන මූට උත්තර දෙන්න මේ ප්‍රශ්නයක් අහලා මූ සම්පූර්ණ විසකස
1: දානවා.
0: හරි. එහෙම රයිතු එහෙම මට අපිට මහලකු දෙයක් නෙමෙයි රයිතු දෙන්නව හොඳ ගේමක්. ඒක පුරුහිතෙන් දැකලා අහනවා. ඒ. මේ ප්‍රශ්නෙට උඹට උත්තර දෙන්න බැරි වුණොත් උඹේ හිසකස දානවා.
1: හැම එකට.
0: දැන් මොකකින් හරි ගමන්නේ හිතක සාදාන තමයි ඕක.
1: හරි ඔකේ.
0: ඒ තර්මිනේ කලබලයක් නේ. මේ අහසේ තරු කෝපමන නම් තිබෙනවද? දැඟර උසාවි වලගේ තමයි. ප්‍රශ්නහන්නේ කවුරු වුණත් රජතුමා පැතරලින් උත්තර දෙන්න.
1: හා රයිට්.
0: රජතුමනි මේ අහසේ තරු ප්‍රමාණය ඔබ වහන්සේගේ මේ උද්‍යානයේ බැඳලා ඉන්න බූරුවාගේ ඔළුවේ තියෙන කෙස් ගානට සමානයි රජතුමනි. පුරෝහිත ඇබ්බාරු කියන්නේ.
1: හරි.
0: බොරුනම් කරලා බලන්න. බොරුනම් ගල්ල බල වැරදින මම ඕන දනුවම කරලා ඒක කරන්න බෑනේ දැන්. තාපරක්කා මගේ හිසේ කිස් කොපමණ තියනවද? ඔබගේ හිසේ අර ඉස්සර බැඳලා ඉන්න බූරු වගේ නැට්ට තියෙන මයිල් ගාන තරමට කිස් තියනවා. බොරුනම් කරලා බලන්න. දැන් රයිතුමාට හිනා.
1: හරි ඕකේ.
0: දැන් රයිතුමාට හිනා. රයිතුමා කියනවා මට ඔබෙන් තව එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් මම හිතමින් සිටින්නේ කුමක්ද?
1: ඕ.
0: දැන් මම හිතමින් සිටින්නේ කුමක්ද? රයිතුමනි ඔබ හිතමින් සිටින්නේ මගේ බෙල්ල කපල දාන්න අහන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ කොයි වගේ වෙන්න ඕනද කියන්නේ. රයිතුමා අප්පුඩි ගන්න ඒක.
1: හරි.
0: උපදේශකගුරු ගලම් බලඩන්නේ. මේ මූ තමයි මිනි.
1: දවසකට හරි.
0: ඒකව ගත්තා.
1: හරි.
0: තමන්ගේ උපදේශක තනතුරට.
1: එදා ඉඳන් හැමදාම රජුරෝ ඔළුව කනවා.
0: දේවිය බෙල්ල කනවා. දේවිය කොහොම බෙල්ල කනවා? පුතන් දිය කකුල් කනවා දුව පිහාට. අර කුකුලව.
1: අනේ. එකෙන් අපිට ගන්න තියෙන මේ පාඩම මොකක්ද අරගෙන?
0: චිකන් කනකොට හැම පාට් එකම කන්න පුළුවන්.
1: අයියෝ ලස්සනයි කතාවනේ.
0: මේ ඔය චීනේම කුකුලගේ මේ කකුල් දෙකක් තරම් සුප් හදනවනේ.
1: දැකලා තියෙනවා.
0: දැකලා තියෙනවා. මොකද්ද නමක් කියලා මට මතක නැහැ.
1: හරි ඕකේ.

0: ඒවනාට මෙහෙමයි
1: මොකක්ද
0: මැද පෙරදිග තියෙන තත්ත්වය අපිට බලපාන නිසා අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ
1: නැත්. ඒක හරි.
0: ඇත්තම කියනවා නම් සාම සාකච්ඡා කොරගසමින් යන තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ නේද?
1: ඕ ඒකනේ.
0: තාමත් පාකිස්තානේ ලියුම් අරන් යනවා රටවල් වලට.
1: හරි.
0: ඒ මේගොල්ල පොඩ්ඩක් නැත්තම් ඇවිලෙනවනේ. දැන් පහුගිය දවසක ඇමරිකාවේ පාබල හමුදාව ඉරානයේ තිබිච්ච රේඩාර් මධ්‍යස්ථානයක් හොයලා ගැහැව්වා.
1: ඔව්.
0: මේ ඉපදෙද උනේ. ඒකට ප්‍රතිචාර විදියට ඉරානේ කවදාවත් ඇමරිකාවට ගහන්නේ නැහැ නේ. ඒ හානිය කරපු උන්දලට ගහන්නේ. ඇමරිකා ටග්ගාලා ඉරානේ ප්‍රතිප්‍රහාර එල්ල කරේ තමන්ගේ රේඩාර් මධ්‍යස්ථානයට ගහපු එකේ පලිය ගන්න. බහරේන් වලටයි කුවේට් වලටයි ගැහුවේ. දැන් ඉස්සර වගේ ඇමරිකාවේ හමුදා කඳවුරු ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමක් නැහැ. මුල්ම කාලේ අපි දැක්කේ මැද පෙරදිග රාජ්‍යයේ තියෙන තැනින් තැන හදලා තියෙන ඇමරිකන් බේස් ඉලක්ක කරගෙන තමයි හැම වෙලාවෙම ඉරානේ ප්‍රතිප්‍රහාර එල්ල
1: කරන්නේ.
0: දැන් එහෙම එකක් නැහැ. දැන් ඇමරිකාවේ හමුදාව හරි ඇමරිකන් මිසයිල ප්‍රහාරයක් හරි ඉරානෙට වැටුනොත් ඉරානේ තකාටි කාටුකා කියලා කල්පනා කර මේකට ගහමු.
1: ගැහුවා.
0: කුවේට් වලට ගැහුවා. බහරේන් වලට ගැහුවා. ඔමාන් වලට හරි කමන්නේ. ඒ වෙලාවේ හිතන එකට තමයි ගහන්නේ. මොකද දැන් මේක ඔලු 50ක් තියෙන රාජ්‍යයක්නේ. ඔලු 50ක් නේ 51ක්.
1: හරි.
0: ඔලු 51ක් තියෙන මකරෙක්නේ දැන් ඉරානේ ඉන්නේ. එක තැනකින් නෙමෙයි කන්ට්‍රෝල් වෙන්නේ.
1: කැමැති කැමැති අය කැමැති කැමැති දේවල් කරනවා.
0: අපේ දිස්ත්‍රික්ක වගේ එහෙත් තියෙන ප්‍රාන්ත 51ක්.
1: හරි.
0: ඒව ඉන්න හමුදා නායකයෝ තමන්ට හිතන පරණ තරහක් කාගේ හරි මතක් වුණොත් කුවේට් වල එකෙක් මට දවසක් පාර දෙබැන්න හිටපන් කුවේට් වලට ගහගෙන කුවේට් වලට ගහනවා.
1: හරිම ඩේන්ජරස්.
0: ඒ අතරතුර
1: හරි.
0: ඉරානයේ ප්‍රතිප්‍රහාර හෝ ප්‍රහාර නිසා හානියට පත්වෙච්ච මැද පෙරදිග රටවල් වල යටිතල පහසුකම් නගා හිටවන්න ඇමරිකාව කල්පනා කරනවා. ඉරානයේ සතු සෑහෙන ලොකු දේපලක්. හරියට කියනවා නම් ඉතින් ඇමරිකන් ඩොලර් බිලියන නේ නමට ගානක් තිබුණා.
1: හරි.
0: ඇමරිකන් ඩොලර් බිලියන 24ක් වටින ඉරාන වත්කම් ඇමරිකාව සතුව තියෙනවා. ඉරානයට අයිති වත්කම්.
1: හරි.
0: ඇමරිකාව තමයි ඒක හෝල්ඩ් කරාගෙන ඉන්නේ.
1: හරි.
0: ඇමරිකාව කියනවා අර ඉරාන ප්‍රහාර වලින් ඩැමේජ් වෙච්ච රටවල් වල යටිතල පහසුකම් හදන්න අපිට පුළුවන් නේද ඒ සල්ලි පාවිච්චි කරන්න. මීට කලින් ඉරාන ඉල්ලීමක් ඉදිරිපත් කරලා තිබුණා සාමයට යනවා නම් ඕගොල්ලෝ ගහලා අපේ රටේ කැඩිච්ච බිනිච්ච ඒවා සේරම හදලා දෙන්න ඕනේ කියලා. ඒ අතරතුර දැන් අලුත් එකක් ඇවිල්ලා තියෙනවා. ඉරානේ ගහලා කුඩුපට්ටම් වෙච්ච තැන්වල තියෙන ඒ රටවල් වල තියෙන යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ඇමරිකාව හෝල්ඩ් කරගෙන ඇමරිකාව අල්ලගෙන නවත්තගෙන ඉන්න ඉරානයේ වත්කම් බිලියන 24ක වත්කම් ඒ රටවල් වලට දෙනවා කියලා. ඒකට ඉරානයේ ප්‍රතිචාර දක්වලා තියෙනවා.
1: හරි.
0: අපේ වත්කම් අනිත් රටවල් වල යටිතල පහසුකම් හදන්න පාවිච්චි කරනවා නම් මේ සාම සාකච්ඡා මෙතන ඉහට ඉස්සරහට යන්නේ නැහැ කියලා. හැබැයි ඇමරිකාවේ තත්ත්වෙත් ඒ තරම් හොඳ නැහැ. ඇමරිකාවේ ගෑස් මිල දවස ගානේ වැඩි වෙනවා. ඇමරිකාවගේ රටකට ගෑස් කියලා කියන්නේ මහා
1: විශාල
0: ප්‍රශ්නයක්. අපිට මේ ගෙදර මේ බත් ටිකක් හොයා ගන්න හරි මේ හොද්දල් ලිපේ තියාගන්න නෙමෙයි. ඊට වඩා ගොඩක් වැඩ තියෙනවා ඇමරිකාවට ගෑස් එක්ක.
1: හරි.
0: ගෑස් මත පුදුම විදිහට ඒගොල්ලෝ රඳා පවතිනවා. ඇමරිකාවේ ගෑස් මිල මේ බලන් ඉඳද්දි වෙනස් වෙයින් උඩට යන්නේ. වෙනස් උනට කවන්නේ පල්ලෙ හැදෙනවනะ.
1: උඩට නියන්නේ.
0: උඩහට යන්නේ. හරි. ඉතින් ඒ නිසා රට ඇතුලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තියෙන ප්‍රෙෂර් එක වැඩි. ඒ ප්‍රෙෂර් එක නිවා ගන්න හිටපු ගමන් ට්‍රම්ප් හිත නිවෙන කතා කියනවා ඇමරිකන් පුරවැසියන්ට.
1: හරි.
0: ට්‍රම්ප් මේ මෑත කිව්වා උන් ළඟ තව මිසයිල් ටිකක් මේ ඉරානෙ ගැන කියන්නේ.
1: හරි.
0: උන් ළඟ තව මිසයිල් ටිකකුයි ඩ්‍රෝන 3-4කුයි තියෙනවා. ප්‍රතිශතයක් විදිහට කියනවා නම් 21-22ක් වගේ ප්‍රමාණයක්. ඒක ලොකු ප්‍රමාණයක් තමයි. නමුත් අපි මේ ගහ ගන්න පටන් ගන්නකොට තිබුණා වගේ නෙමෙයිනේ. දැන් අඩු කරලා තියෙන වගේව කියනවා. මේ එකකින්වත් යුද්ධ ඉවරද? නෑ. සාම සාකච්ඡා කොරගසමින් තියෙන්නේ. අපි දන්නේ නෑ අද ආයි මොනවා වේද කියලා. එතන තමයි මේ ඔක්කොම තියෙන්නේ.
1: හරි.
0: මේ ඔක්කොම ASCII තමයි එල් නිනෝ එනවා කියලා කියන්නේ. තව මාසයක් හමාරක් යනකොට විශේෂයෙන්ම ජූලි අගෝස්තු වෙනකොට එල් නිනෝ තත්ත්වය සක්‍රිය වෙයි කියලා හිතනවා.
1: කියන්නේ හොඳනේ.
0: අපි එල් නිනෝ ගැනත් කතා කරමු.
1: හරි.
0: මේව දැනන් ඉන්න එක දැනුම කියන එක සාපයක් වෙන තැන් තියෙනවා. හැමදේම දන්නව වුණාමත් මලවදයක්.
1: ඕනේ. නොදැන එක්කෝ ආවද එහෙම වුණාම නිකන් ගානකුත් නැහැ කියලා
0: හිතනවා. නේද? ignorance is a bliss. නොදැනුවත්කම ආශිර්වාදයක් වෙන තැන් තියෙනවා ලයිෆ් එකේ. වෙන මෙලෝ දෙයක් දන්නේ නැත්තම්.
1: හරි.
0: හිතන්නකෝ. මැද පෙරදිග යුද්ධයක් තියෙනවා කියලා දන්නේ නැත්තම්. ඩොලර් එක කීයද කියන එක ඔබට වැඩක් නැත්තම්. ඒක ඔබ හොයන්නේ නැත්තම්.
1: හරි.
0: ඈ? ආණ්ඩුව මොකද්ද මේ වෙලාවේ කරන්න කියන එක ඔබේ ප්‍රශ්නයක් නෙමෙයි නා. ඒක ඔබ දන්නේ නැත්තම්.
1: හරි.
0: ආශිර්වාදයක්. කිසි කරදරයක් නැහැ.
1: ඔව් නෑ.
0: ඩොලර් එක 1000ට ගිහිල්ලා.
1: හරි.
0: ඩොලර් එක 1000ට ගිහිල්ලා ඩීසල් 2000ට යත් මොකෝ. ඔබ දන්නේ නැහැ නේ. අනේ එහෙම ජීවත් වෙන්න දිනනවා නම්
1: මේක
0: කියලා වැඩක් නැහැ කියලා හිතලා තියෙනවා සමහර වෙලාවට.
1: එහෙම ජීවත් වෙන්න බෑනේ.
0: හැබැයි ඉතින් මේ එනර්ජි කියන එක ලෝකේ දවසක ක්‍රයිසිස් එකක් තමයි.
1: හරි ඔකේ.
0: එනර්ජි කියන එක ක්‍රයිසිස් එකකට තමයි යන්නේ. ඉතින් මේ වගේ දේවල් වලින් පොඩ්ඩක් ඒක හදිස්සි වෙන එක විතරයි වෙන්නේ.
1: හරි.
0: එනර්ජි කියන්නේ ක්‍රයිසිස් එකක්. ඉතින් අපි පුළුවන් හැටියට එනර්ජි ඉතුරු කරගන්න එක පොඩ්ඩක් අර ක්‍රයිසිස් එක ඩිලේ කරගන්න හේතු වෙනවා. අපේ ගෙදර තියෙන ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් අපිට නිකන් තේරුණොත් එහෙම සමහර ඒවා එහෙම තියෙනවා.
1: හරි.
0: අම්මෝ මචං. අපේ වාහන තියෙන සමහර ඒවා මේක පෙට්‍රල් බොනෝ මචං. එම්මට ඇහිලා තියෙනවා.
1: ඔව් ටක් ගාලා මාරු කරන්නනි බලන්නේ වෙලාවට.
0: මේකම නම් පෙට්‍රල් බොනෝ මචං. දැන් නැතුව ගත්තේ මේ ගහලා මේ කිලෝමීටර් 5 යනකොට ඉවරනේ මචං. එහෙම වාහන හවු වෙනවා. ඒ වගේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අපේ ගෙවල් වල තියෙනවා.
1: හරි ඔකේ.
0: ඒකිනුත් හොඳම කල්ප්‍රිට් තමයි ෆ්‍රිජ් එක. මොකද ෆ්‍රිජ් එක හැම වෙලාවෙම වැඩ කරන ඉලෙක්ට්‍රොනික උපකරණේ.
1: හරි.
0: අපේ ඕනම ගෙදරක තියෙන ගිනාපු දා ඉඳලා දවසක කැඩිලා අයින් කරනකන් එක දිගටම වැඩ කරන්නේ ඕකනේ.
1: ඕනේ ෆ්‍රිජ් එක තමයි.
0: එහෙම නේද?
1: ඕ වෙන වෙන ඒවා අපි ඔෆ් කරනවා නේද? අවශ්‍යලාට පාවිච්චි
0: කරනවා. හැබැයි ඉතින් ඔය සමහරලාට මේ මේ මේ මිනිස්සු තමන් ගෙදරින් යනකොට ලයිට් දාලා නැගලා තිනවා.
1: ගෙදර ඉන්නවා කියලා පෙන්නන්න.
0: ඉතින් හොරුණා

0: එක ගැන. ඔබේ ෆ්‍රිජ් එක ලයිට් කනවද? ඔබේ විදුලි බිලේ ප්‍රශ්නය ඒකද? හිත හදාගන්න අමාරුයි සමහර වෙලාවට.
1: හරි.
0: ඒ ෆ්‍රිජ් එක අයින් කරන්න. හැබැයි මම ඔබට ගණන් ටික හදලා පෙන්නන්නම්. දැන් අලුතෙන්ම සිංගහගතපු ෆ්‍රිජ් එක 50%ක් විදුලිය ඉතිරි කරන්න පුළුවන් විදිහට තමයි හැදුවේ.
1: හරි.
0: මොකද ඒකේ කොම්ප්‍රෙසර් එක ඇවිල්ලා තියෙනවා. efficiency වැඩි, eco-friendly. ගෑස් එකක් එක්ක අප එකක්. මේක ඇවිල්ලා digital inverter refrigerator එකක්. ෆ්‍රිජ් එක digital inverter.
1: හරි.
0: 50%ක් electricity ඉතුරු කරන්න පුළුවන්. දැන් ඔයා ඔය ගෙදර තියෙන ෆ්‍රිජ් එකට ඔයා හිතන්නකෝ ඔයා ගෙදර ඒ වගේ මරාලයක් තියෙනක.
1: හරි ඔකේ.
0: ෆ්‍රිජ් එකක් නෙමෙයි ඒක දැන් සීතල වුණාට ඒක මරාලයක්. ඒක නිසා ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගෙවලා ඉවරයක් නැහැ. දැන් ගෙදරක ඇත්තටම ෆ්‍රිජ් එකක් නැතුව කරන්නත් ටිකක් අමාරු.
1: තියෙන්න ඕනේ. ගෙදර
0: තියෙන්න ඕනේ එකක් වෙලා තියෙනවනේ.
1: යස්.
0: මේක නිකන් අර සල්ලි වියදම් කරලා ගත්ත නිසා ලයිට් බිල කෑවට මේක දුවනවනේ.
1: හරි ඔකේ.
0: ඉතින් මේක දෙන්න හිතෙන්නේ නැහැනේ. දෙන්න හිතෙන්නේ නැත්තේ ඇයි? අපරාධය අර වියදම් කරපු සල්ලි.
1: සල්ලි කියලා. ඔව්.
0: හැබැයි මේ රිෆ්‍රිජරේටර් එක, මේ අලුතෙන් සිංගල් ෆ්‍රිජ් එක 142,999යි. බලන්න මේක ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබ මේක ගෙවන්න දාලා ගත්තොත් කාඩ් ඕනේ නැහැ, කාඩ් ඕනේ නැහැ. කාඩ් තියෙනවා නම් ලේසි.
1: හරි.
0: කාඩ් නැතත් ලේසි.
1: හරි ඔකේ.
0: මොකද සිංගල් එකේ තියෙනවනේ සිම්පල් පේ. සිම්පල් පේ ක්‍රමයට ගත්තොත් මාසෙකට රුපියල් 5,950ක වාරිකයක් ගෙවන්න හදා ගන්න පුළුවන්. 5,950යි. සමහර වෙලාවට ඔබේ ওই පරණ ෆ්‍රිජ් එක ඊට වඩා ලයිට් කනවා ඇති.
1: ඔව් නේද?
0: ඉතින් 50%ක් විදුලිය ඉතුරු කරගන්න මේ ෆ්‍රිජ් එක අරගත්ත නම් ඔය තියෙනක විසිකරත් පාඩු නෑ කියලා මම කියන්නේ.
1: නැත්නම් මාකට් ප්ලේස් හරි කොහරි දාලා විකුණන්න ඉවරයි.
0: කාට හරි තරහකාරයෙකුට තල්ලු කරන්න. එහෙමනම් අපි කරන්නේ. හොඳම තරහකාරයෙක් බල්ල දීලා දාන්න. ෆ්‍රිජ් එකක් තියෙනවා මචං ළඟදි ගත්තේ මේක ඔයා තියාගන්න.
1: නිකන් දුන්නත් කමක්
0: නෑ. හරිද?
1: හරි.
0: ඔයම කැමති ගානක් දීපම් මචං කිව්වා. අලුත් ෆ්‍රිජ් එක අරගෙන ආවා. 142,999ක් වුණාට අපි ගෙවන්නේ මාසෙකට රුපියල් 5,950යි. එදා ඉඳලා 50%ක වේ ලයිට් බිල අඩු වෙනවා. ෆ්‍රිජ් එකට ගිය කරන්ට් එක හොඳේ මම මේ කියන්නේ. මේක දැම්ම කියලා මේ ගෙදර බිලයි, පාරේ ලයිට් වල බිලයි, අල්ලපු ගෙදර බිලයි ඔක්කොම 50%ක් අඩු වෙන්නේ.
1: ෆ්‍රිජ්
0: එකට ගිය කරන්ට් බිල් එක 50%කින් පල්ලෙහාට එනවා.
1: හරි. 7:48.

0: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
1: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිද? ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගාන අපි සුද්ධ කර කර තීන්ත ගාන සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
2: ඔබත් Airwell Samsung Classic Suite NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධිය හිමි කර ගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University The Place to Be. Lifestyle එකට ගැලපෙන Smart Drive එක පෙරඩුව Axia ලීඩර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිට යුනිමෝ Enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලට ලබා ගන්න.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියුනම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22.
1: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින්. ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited
3: aluminium mane
4: dansale fried rice ekai hotel e fried rice ekai quality wenas ne aluminium uth e wage tamai
5: aluminium ona taram alumex nam istha
6: masima karana viyadam combank debit card ekin karala hita ganna beri taram tage dina ganna combank debit card challenge masitama mulu viyadama rupiyal 20000 kunoth maspata tv fridge washing machine multan ge upakaran athulu tage dina ganna jayagrahakin 1000kata wedi awasan dinum medimen side by side fridge. ලැප්ටොප් iPhone නැතුළු තවත් තැගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි combank debit cards ගෙවන්න දිනන්න
7: 98.2 98.3

0: ඕකේ 7:52 වෙලාව අද අපි කතා කරමුද බජාජ් ප්ලැටිනා ගැන. මොකද කියන්නේ ඒ ගැන විස්තර කියන්නම් අද දවසේදී. ඒ වගේම අපි කමර්ෂල් බැංක එක ගැන කතා කරන්න ඕනි. ස්ථාවර තැන්පතුවක් දාගන්න මේ කාලේ තමයි හොඳම කාලේ. මොකද හොඳ පොලියක් ගන්න පුළුවන්. කමර්ෂල් බැංක එකේ ඔබ ස්ථාවර තැන්පතු දානවා නම් 11%ක් දක්වා ඉහළ පොලියක් ගන්න අවස්ථාව තියෙනවා කියලා මතක තියාගන්න. අපි මේ ඔක්කොමත් එක්ක ඇලුමෙක්ස් ගැනත් මතක් කරනවා. ඉතින් ගෙදර දොරේ මොකක් හරි වැඩකට ඔබ ඇලුමිනියම් සම්බන්ධ කාරණාවකදී ඇලුමෙක්ස් ස්ටෝර් ගන්නවා කියලා කියන්නේ ඔබ ගන්න බුද්ධිමත්ම තීරණය. නිකන් ඩිස්කවුන්ට් වලටයි අරකටයි මේකටයි රැවටිලා යන්නේ නැතුව. මොකද ඩිස්කවුන්ට් දෙන්න පුළුවන් කාලෙකට සැරයක්. හැමතිස්සෙම ඩිස්කවුන්ට් දෙනවා කියලා කියන්නේ එතන මොකක් හරි තියෙනවනේ නේ, ඕනම කෙනෙකුට තේරෙනවනේ. හැබැයි ඔබ ගන්නේ ඇලුමිනියම් ගන්නේ මේ සතියකට දෙකකට මාසෙකට පාවිච්චි කරන්න නෙමෙයිනේ නේ, සෑහෙන කාලෙකට ජීවිත කාලෙටම සමහරක් විට පාවිච්චිය සඳහා තමයි ඔබේ ගෙදරට ඔබ ඇලුමිනියම් ගන්නේ. ඉතින් එතකොට ඒක ක්වලිටි වෙන්න ඕනේ නැද්ද? ක්වලිටි වෙන්න ඕනි. අපේ රටේ විතරක් නෙමෙයි රටවල් 17කට යවන ඇලුමෙක්ස් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් ඇලුමිනියම් සම්බන්ධයෙන් වැඩක් කරනවා නම් බ්‍රෑන්ඩ් එක මතක තියාගන්න ඇලුමෙක්ස්. ඊළඟට අපි පැල්වත්තත් ගැන මතක් කරන්න ඕනේ. ඒගොල්ලගේ කිරිපිටි එක ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එක, නාන් ෆැට් එක, අයිස් ක්‍රීම්, මුදවපු කිරි, යෝගට්, බටර්, ගී, මේ තමයි ඒගොල්ලගේ ප්‍රොඩක්ට්ස්. පැල්වත්ත අපේ රටේ නිෂ්පාදනයක්. ඊළඟට තවමනාද බජාජ් ත්‍රිවිල් එක ගැනත් කතා කරනවා අද දවසේදී. අලුත්ම 236 cc ත්‍රිවිල් එක ගැන. ඊළඟට අපි ප්‍රයිම් ගෲප් එකේ කඩවත තියෙන ප්‍රොජෙක්ට් එක ගැන වැඩි විස්තර කියන්නම් අද. පෙරඩුවා ගැන මතක් කරන්නත් ඕනේ. තාම ඔබට පෙරඩුවා වාහන සෙට් එකම පරණ ගානට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අලුතින් ආයි ඒගොල්ලෝ වාහන ආවට පස්සේ තමයි ගණන් එහා මෙහා වෙන්නේ. ඒ නිසා තාමත් අවස්ථාව තියෙනවා පරණ ගානට පෙරඩුවා වාහන ගන්න. යන්නේ ඒගොල්ලන්ගේ ෂෝරූම්ස් තියෙනවා ගොඩක් තැන්වල. හයිඩ් පාර්ක් කෝණ එකේ තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රධාන ශාඛාව. එතනට ගිහිලා බැලුවා නම් ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් පෙරඩුවා වාහන ගැන. ඊළඟට අපි ඕස්ට්‍රේලියාවේ පණිවිඩෙත් කියන්න ඕනි. ඕස්ට්‍රේලියාව කියනවා බෝට්ටුවෙන් පැත්ත පලා දෙන්න එපා, ආවොත් අල්ල ගන්නවා, එහිදී පනිෂ් කරනවා, ලංකාවට එවනවා, ලංකාවෙදිත් පනිෂ් කරනවා. ඊට පස්සේ ඉතින් අර පොඩි පොඩි ප්‍රශ්නවල, පොඩි නෙමේ අපිට සාමාන්‍යයෙන් දැවෙන ප්‍රශ්න තියෙනවා නෑ නෙමේ, හැබැයි තියෙන ප්‍රශ්නවලට වඩා වැඩි ප්‍රශ්නයක් තමයි ඔබ ඔය දාගන්න ට්‍රයි කරන්නේ. සල්ලිත් වියදම් කළයි ඔය ප්‍රශ්නේ දාගන්නේ. ඉතින් ඒ නිසා ඔය ජාවාරම්කාරයන්ට අහුවෙන්නේ නැතුව තමගේ මොකක්ද ස්කිල් එකක් තියෙනවනම් ඒක වැඩි දියුණු කරලා ඔබට අනිවාර්යෙන් ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන්. ඒ විදිහට, ඒ ක්‍රමයට. එහෙම බැරි නම් ඉතින් ලංකාවෙමු, මේ අපිත් ඉන්නේ. ඊළඟට අපි උදේම කතා කරා සිංගකේ අලුත්ම ෆ්‍රිජ් එක ගැන, 50%ක් විදුලි ඉතිරි කළා දෙන ෆ්‍රිජ් එක ගැන. සිංගකට ගියාම ඔනර් ෆෝන්ස් උත් පොඩක් බලන්න. හරිද, ඔනර් ෆෝන්ස් වල X9D කියලා ෆෝන් එකක් තියෙනවා. ඒක බිම වැටුණාට කැඩෙන්නේ නැති සුපිරිම සුපිරි ෆෝන් එකක්. දැන් එහෙම කියපු ගම ඔබට හිතනවා මේක නිකන් ගල් ගෙඩියක් වගේ හදලා තිකලා. නෑ, මාර ලස්සන ස්මූත්, ලස්සන ෆුල් ස්ක්‍රීන් එකක් තියෙන හරිම ෂෝක් ෆෝන් එකක්. ඒ කියන්නේ හරි අහිංසක සුකුමාල ෆෝන් එකක්. හරි, හැබැයි වැටුණාට කැඩෙන්නේ නැහැ. ඒක ඇතුළතින්ම ඒක හොඳ හයියට හදලා තියෙනවා. ඒක විශේෂ තාක්ෂණයක්. ඒ තාක්ෂණය මොකක්ද කියලා කියන්න බෑ, ඒක රහසක්. හැබැයි ඔබට ඕනර් ෆෝන් එක ගත්තොත් වැටුණාට කැඩෙන්නේ නැහැ කියලා විතරක් මතක තියාගන්න. හොඳ ෆෝන් එකට හොඳ කනෙක්ෂන් එකක් ඕනි. හච් කියලා කියන්නේ ඒ වගේ සුපිරි කනෙක්ෂන් එකක්. ඒ වගේම අදත් අපි කතා කරන ඔබේ වාසනාව ගැන NLB එක ජාතික ලොතරැයි මණ්ඩලය තෙක් දිනන්නම හදපු ලොතරැයි තමයි ඒගොල්ලෝ ගාව තියෙන්නේ. දිනන්න තියෙන සම්භාවිතාවය වැඩි කරලා තියෙනවා NLB ලොතරැයි වල. ඊළඟට මේ තෙල් ප්‍රශ්න අරවා මේවා ඔක්කොමත් එක්ක අපි චෙතැක් එක ගැන අද කතා කරනවද? කවලම පොඩි කැලක් කියලානකො චෙතැක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක. ඒ ගැනත් විශේෂයෙන් මතක තියාගන්න. මේ තෙල් ප්‍රශ්නත් එක්ක ඕගලන්ට ගොඩ යන්න තියෙන හොඳම පාරක් තමයි චෙතැක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්න එක. ඊළඟට අපි කලර් අප් ස්ට්‍රිප් සීලින් එක ගැන අදත් කතා කරමු. කාගිල්ස් ෆුඩ් සිටි ගැනත් මතක් කරන්න ඕනේ. ඒ වගේම මිෂන් කෑයක ආදරෙන් මතක් කරනවා ෆාදර්ස් ඩේ එනවා ළඟ ළඟ. ඉතින් එහෙම දවසක් වෙන් කරලා තියෙන්නේ. ඒ දවසේ විතරක් අම්මා තාත්තා ගැන හිතන්න කියලා නෙමෙයි, ඒ දවසක් වෙන් කරලා තියෙන්නේ පොඩක් ඒක ඉතින් අපිට මතක් කරලා දෙන්න. හැබැයි ඉතින් අම්මගේ තාත්තගේ ඇසල ප්‍රශ්නයක් තියෙනවා, විශේෂයෙන්ම තාත්තගේ ඇසේ ප්‍රශ්නයක් තියෙනවා නම් ෆාදර්ස් ඩේ එනකම් ඉන්න එපා. යන්න විෂන් කෑකට ගිහිල්ලා ඇස් දෙක චෙක් කරලා බලන්න. ප්‍රශ්නයක් නැත්තම් හිත නිදහස් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳුමත් එතනම තියෙනවා විෂන් කෑයකෙම. අපි දැන් බලමු පත්තරේ.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත් හසා.
1: අනුත්

0: ජාත්‍යන්තර කොලිකෝට් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: Hi Hasa, good morning.
2: Good morning, ආශ්චර්ය. අද සාමාන්‍ය සඳට නැති ප්‍රබෝධයක් ඔයාගේ කටහඬේ තියෙනවා.
1: Seriously?
2: ඔව්. මොකද වෙලා තියෙන්නේ?
1: දවස් පැටලිලා
2: මම. ඔබ බෑ හොඳේ 100න් ඉන්නවනේ මේ සඳුද හොඳේ. Right, පත්‍ර වලට හැරෙන්න කලින් අපි බලමු අපිත් එක්ක ඉන්න අනුග්‍රහක බවතුන් ගැන මම මතක් කරන්නම්. ස්විස් ටෙක් ඇලුමිනියම් ගැන අපි මේ දවස්වල දිගටම කතා බහ කරගෙන යනවා. ඒගොල්ලෝ දෙන මේ කෑෂ්බැක් ඔෆර් එක ගැන හැමෝම විවිධ දේවල් මේ ගැන අහනවා. ඉතින් ඇත්තටම මේ කෑෂ්බැක් ඔෆර් එක හම්බුනහම ඉතින් එතකොට මේ කෑෂ්බැක් එක විතරද මේකත් එක්ක හම්බෙන්න කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ. සාමාන්‍යයෙන් ඔයා ස්විස් ටෙක් එකෙන් සල්ලි දීලා මොනවා හරි ගත්තාම හම්බෙන වොරන්ටි එක, ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එක, ඒ ඔක්කොම ටිකත් එක්ක තමයි මේ කෑෂ්බැක් එක හම්බෙන්නේ. දැන් මම කියන්නම් කෑෂ්බැක් එක ගන්න විදිහ. ඔයා ගෙදරක හෝ ව්‍යාපාරික ස්ථානයක, කඩේක, ඔෆිස් එකක අලුතෙන් ඉදිකිරීම කරනවා නම්, එහෙම නැත්නම් හදලා තියෙන එකේ අලුත් අඩියා කටයුතු මොනවා හරි කරනවා නම්, අලුතෙන් කොටසක් එකතු කරනවා නම්, ඒ කරන වැඩේට අදාළව ඔයාට කරගන්න අවශ්‍ය වෙලා තියෙන ඇලුමිනියම් ඩෝස්, වින්ඩෝස්, පැන්ට්‍රි කබඩ් වගේ වැඩ තියෙනවා නම් ඉක්මනට ඔයාගේ ෆැබ්‍රිකේටර්ට කතා කරලා කියන්න ස්විස් ටෙක් වලින් මේ වැඩ ටික කරගන්න කොටේෂන් එකක් දෙන්න කියලා. ඒ කොටේෂන් එක 076-780-7000 වට්සැප් කරන්න මේ මාසේ 30 වෙනිදා වෙනකන්, ඒ කියන්නේ ජුනි 30 වෙනිදා වෙනකන් ඔයාට අවස්ථාව තියෙනවා මේ කෑෂ්බැක් ඔෆර් එක ගන්න. ඊට පස්සේ ඔයාට දින්න ඔයාගේ වැඩේ කරගෙන යන්න. ඉතුරු ටික ස්විස් ටෙක් එකෙන් ඇවිල්ලා කරයි. ඒගොල්ලෝ ඇවිල්ලා ටෙක්නිකල් ඉන්ස්පෙක්ෂන් එකක් කරලා අවසානයේදී ඔයාට රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් එකක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ තමයි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඉතින් ඔයාගේ ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් එක ස්විස් ටෙක් එක කරගන්න රුපියල් මිලියන 2.5ක් වෙනකම් කෑෂ්බැක් එකක් ලබා ගන්න. CDB ගෝල්ඩ් ලෝන් අපි අදත් මතක් කරනවා. රන් පවුමකට ඉහළම අත්තිකාරම් මුදලක් අඩුම පොලියකට දෙන ගමන් දැන් පළවෙනි මාසේ පොලියෙන් භාගයක් ආපහු ඔයාගේ අතට දෙන්නත් CDB ගෝල්ඩ් ලෝන් කටයුතු සූදානම් කරලා තියෙන. ඉතින් සල්ලි හදිස්සියක් වෙච්ච වෙලාවට අතේ තියෙන රත්තරන් ටික අරගෙන ගිහිල්ලා හිතේ කහටක් නැතුව CDB එකෙන් තියලා ඉහළම අත්තිකාරමක් අඩුම පොලියකට ගන්න. වැඩි විස්තර දැනගන්න පුළුවන් 0.117-388-388 කතා කළොත්. CDB රන් ණය තමයි රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. GWM වාහන රේන්ජ් එක ගැනයි මේ කියන්න හදන්නේ. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ලංකාවට ගෙන්වා බෙදා හරින අලුත්ම වාහන මාදිලි කිහිපය. හවල් H6, හවල් H6 GT, ටැංක් 500, ටැංක් 300 කියලා හයිබ්‍රිඩ් සහ ප්ලගින් හයිබ්‍රිඩ් වාහන රේන්ජ් එකක් ගෙනල්ලා තියෙනවා. ඔගොල්ලන්ට පුළුවන් මේ වාහන රේන්ජ් එක එක්ස්පීරියන්ස් කරන්න. අලුත් GWM එක්ස්පීරියන්ස් සෙන්ටර්කට යන්න හයිඩ් පාක් කෝන එකේ. කෝල් එකක් දෙන්න යන්න කලින් 0117-888-666 තමයි දුරකථන අංකය. කෝල් එකක් දීලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරගෙන එහෙම ගිහිල්ලා බලන්න මේ වාහනෙන් ඔයාට හම්බෙන පහසුව, ඒ කියන්නේ කම්ෆර්ටබිලිටි එක, ඩ්‍රයිව් කරද්දී ඇඟට දැනෙන කන්ෆිඩෙන්ට් එක, ඒ හැම දෙයක්ම එක්ස්පීරියන්ස් කළාම ඔයාට ඉතින් ඔයා අලුතෙන් ගන්න වාහනේ මේ වාහන අතරින් එකක් බවට පත්වේවි. අදම කතා කරන්න මම ආයි කියන්නම් ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරගන්න පුළුවන් දුරකථන අංකය 0117-888-666. මං ගන්නවා දිවයින පත්තරය අතට.
1: හරි.
2: සලේ මාරාන්තික උපවාසයක ගම්මන්පිල කරන ප්‍රකාශ සත්‍යයෙන් තොරයි කියලා පොලිසිය කියනවා. ඒ අතරේ ගම්මන්පිල කියනවා මට සලකන්නේ බල්ලෙකුටත් අන්ත විදියට කියා ඔහු කියා තිබෙනවා කියලා. ඔහුට කෘතගුණ දක්වන්න ඔබට වාරය එළඹිලා කියලා සලේගේ බිරිඳ කිව්ව බව කියනවා. ඔහු කිසිදු ආහාරයක් හෝ ඖෂධයක් ගන්නෙත් නැති බව සලේගේ සොහොයුරා කිව්වා කියලා දිවයින වාර්තා කරලා තියෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිකුරාදා රාත්‍රියේ සිට ආහාර වර්ජනය කරමින් මාරාන්තික උපවාසයක නිරතව සිටින බව පිවිතුරු හෙළවුරුමේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා කියලා තමයි දිවයින වාර්තා කරලා තිනදි පහුගිය සිකුරාද ඉඳන් සුරේෂ් සලේ උපවාසයක නිරත වෙලා ඉන්න බව තමයි වාර්තා වෙන්නේ. ඔය අතරේ මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් තියෙනවා දිවයින පුවත්පතේ. රිලවා දැන් පලි බෝධකයෙක්, එහෙනම් බය වෙන්න දෙයක් නැහැ කියලා නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න එහෙම කිව්වයි කියලා තමයි සඳහන් වෙන්නේ. අපි පොඩ්ඩක් බලමු මේ. ඒක තමයි මාධ්‍ය බලන්නේ. දැන් රිලවටද බය වෙන්න එපා කියන්නේ? නැත්නම් වෙන කාට හරිද කියලා බලමු. රිලවා පලි බෝධකයෙක් ලෙස රජය නම් කර ඇති නිසා වගාවේ ඉන්න පලිබෝධකයන් විනාශ කර වගාව රැකගන්නා ගොවියාට ඉදිරියට ඒ ආකාරයටම රිලවාද ගැටලුවක් නොවනු ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. ඒ කියන්නේ දැන් පලිබෝධකයෝ ඉන්නේ, ඒ කියන්නේ ඔය පොඩි පොඩි කෘමි සත්තු ඇටමැස් වරහිමේ ගොයමට සහ වෙනත් වගාවන් වලට කරදරකාරී සත්තු පණුවෝ එහෙම. දැන් ඒ පලිබෝධකයන්ට මොකද කරන්නේ ගොවියෝ? පලිබෝධන ආශක පාවිච්චි කරනවා නේද? ඒ කෘමි සත්තු මරලා දාන්න පුළුවන් එක එක විදි පාවිච්චි කරනවානේ. ඉතින් දැන් රජෙන් රිලවව පලිබෝධකයෙක් හැටියට නම් කරලලු තියෙන්නේ. ඉතින් ගොවියට අර අනිත් පලිබෝධකයන්ට කරන ටිකම රිලවටත් කරන්න පුළුවන් කියලා තමයි දැන් ඇමතිතුමා මේ කියන්නේ. ඉතින් රිලවාද විශාල වශයෙන් වගාවට හානි සිදු කරන බැවින් රිලවාගෙන් ගොවියාට විශාල හානියක් සිදුව තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කළ රජය රිලවා පලිබෝධකයෙක් ලෙස නම් කර හමාරයි. මම විශ්වාස කරනවා ඉදිරියට අනිකුත් පලිබෝධකයන් මර්ධනය කරගත්තා සේම රිලවාද මර්ධනය කරගෙන වගාවෙන් සරු අස්වනු ලබා ගනී කියලා. ඒකෙන් දැන් මේ ප්‍රශ්නේ ආණ්ඩුවෙන් විසඳන්න හැදුවනේ. රිලව් ගණන් කළා, රිලව් දාන්න දූපත් හදනවා කිව්වා. මොනවද නොකිව්වේ රිලව් ගැන නේද? සල්ලි වියදම් කළා. අන්තිමට දැන් රිලව් ගැන අපි දන්න දෙයක්වත් නැහැ, මොකුත් නැහැ. ගණන් කරපු රිලව් ඒ ඉලක්කමත් වැරදි කියලා ඊට පස්සේ මේ ඇමතිතුමාම ඇවිල්ලා කිව්වා දැන් ගොවියට කියන්නේ ඔන්න මරලා දා ගන්නවා රිලව් ටික අපිට කරන්න බෑ. ඔක තමසලවර එකක් කරගන්නවා. රිලව කියන්නේ පලිබෝධකෙ. මරන්න බෑන කනෝ කියලා තමයි ඔය කියන්නේ. ඉතින් ඒ කියන්නේ හැබැයි ඉතින් හොඳ උත්සාහයක් නේද? දිස්වගේ ආණ්ඩුවක් වශයෙන් හොඳ උත්සාහයක් ගත්තා නේද? හොඳ උත්සාහයක් ගත්තා බැරු ගියා.
1: හරි.
2: අරුණ පත්තරේන වගේ ළඟට
1: එනවා. රිලවෙක් කරපු හරියක්.
2: හරියක් නේද? අයියෝ අයියෝ, වීලුවක් කුඩ සම්පූර්ණයක නේද? කමන්න ඇති මොනාකාට මං එකයි කියද්දි හොඳ උත්සාහයක්. හොඳ උත්සාහයක් ගත්තා. මං එනවා අරුණ පත්තරයට. මහජන දිනයට පැමිණි ජනතාව පීඩාවට පත්වන බැවින් සඳුදා දිනවල පිට වැඩ බැහැ. ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ලිපියක්. ප්‍රාදේශීය ලේකම්වරුන් මෙහෙම ලිපියක් දීලා තියෙන ඇත්තටම මේ මහජන දිනය දවසේ, කියන්නේ සඳුදා දවසේ මේ සමහර දේශපාලන නායකයෝ සහ අමාත්‍යංශවල ඉහළ නිලධාරීන්, අමාත්‍යංශ ලේකම්වරු, මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩ කරන නිලධාරීන්ට රැස්වීම් ඕගනයිස් කරනවා. ඔන්ලයින් රැස්වීම් සහ ෆිසිකල් රැස්වීම්. ඒ හින්දා මහජන දිනයට ඒගොල්ලන්ට ඉන්න හැටියක් නැහැ කියලා තමයි එදාට වෙන මොකටවත් එන්නේ නැහැ කියලා ලිපියකින් දැනුම් දීලා තියෙනවා. ඔය අතරේ මාරාන්තික උපවාසයක් කරපු සුරේෂ් සලේ ජාතික රෝහලට ඇතුළත් කරපු බව අරුණ වාර්තා කරලා තියෙනවා ඊයේ රාත්‍රියේ. ඊට පස්සේ සුරේෂ් සලේගේ බිරිඳ සලේ වෙනුවෙන් නැගී සිටින්න කියලා රටෙන් ඉල්ලපු බවත් අරුණ වාර්තා කරනවා. ඔය අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා සැකකරුට අමානුෂික සැලකීමක් නැහැ කියලා. එහෙම සමහරු එහෙම ප්‍රකාශ කළාට එහෙම අමානුෂික සැලකීමක් ඒ අය සම්බන්ධයෙන් කරලා නැහැ. අමුතු අමානුෂික සැලකීමක් හෝ අමුතු අමානුෂික නොසලකා හැරීමක් කරලා නැහැ කියලා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියන්නේ. හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී අමානුෂිකව සලකා ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියලා සලේගේ බිරිඳ පොලිස්පතිට ලිපියක් යවලා තියෙන බවත් වාර්තා වෙනවා. ඔය ඔක්කොම අතරේ විමල් වීරවංශ කියනවා නිවෙස් ඉදිරිපිට කළු කොඩි දාන්න කියලා. මරණ බිය තුරන් කළ මේ රටේ රණවිරුවන් බුද්ධ්‍යංශ නිලධාරීන් අත්අඩංගුවටගෙන වදහිංසා පැමිණවීමට එරෙහිව කෙලෙහි ගුණ දන්නා ජාතියක් වශයෙන් නැගී සිටිමින් ගෙදර ඉදිරිපිට කළු කොඩි දාන්න කියලා විමල් වීරවංශ කියනවා එයා කියනවා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලේස්තුවේ ඉන්න ඉබ්‍රහීම් නානාගේ පුත්තු ටික තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවන්. කොමිෂන් සභා වාර්තා සියල්ලේ නනාවරණය වෙලා තියෙනවා මේ කටයුතු වෙනුවෙන් මුදල් වියදම් කළේ ඉබ්‍රහීම් නානා බව. මේ කොමිෂන් සභා වාර්තාවල හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා කිසිවකවත් රාජ්‍ය බුද්ධ්‍යංශය මේ අපරාධයට සම්බන්ධ බවට කොහෙවත් තොරතුරු සඳහන් වෙන්නේ නැහැ. රටකට ගිහින් දේශපාලන රැකවරණය ලබා ගන්න උත්සාහ කළ ලංකාවේ සිටින අංක 1 IRC කාර්යයේ කතන්දරයක් පදනම් කරගෙන තමයි මේ සියලු දේවල් කරන්නේ. ඒ කියන්නේ ඒ විමල් විරවංශ ඒ කියන ලංකාවේ අංක 1 IRC කාර්යය තමයි විමලුත් එකට කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන හිටපු අර පිල්ලයන්ගේ ලේකම් හැටියට කටයුතු කරපු ඒ විමල්ලා එකට එක යුගයක එක මොහොතක එක දේශපාලන කඳවුරක තමයි හිටියේ පිල්ලයන්ලා විමල්ලා. ඒ පිල්ලයන්ගේ ලේකම් තමයි මේ විමල් කියන ලංකාවේ සිටින අංක 1 IRC කාර්යය. එතකොට ඒ කතාවෙන් නැවත මන්ද නැහැ හිතලද කියන්නේ නොහිතද කියන්නේ කියලා එකකින් පැහැදිලි වෙන්නේ විමල්ලා එක්ක එකට දේශපාලනය කරපු කඳවුරේ ලංකාවේ අංක 1 IRC කාර්යෝ තව දන්නේ නැහැ 2-3 එහෙම හිටියද දන්නේ නැහැ. එකේ කෙනා හිටියද ඒගොල්ලොත් එක්ක එකට දේශපාලනය කරපු කඳවුරේ. ඒක තමයි ඒ කියලා තියෙන දිනවෙන පත්‍රයේ මම දැන් එනවා. අතරමඟ නැවතුණු මහා පරිමාණ සෞඛ්‍ය ව්‍යාපෘති 25ක් යළි ආරම්භයේ අවුරුදු 6ක් තිස්සේ එකම තැන ඒ නතර වෙලා තිබිච්ච ව්‍යාපෘති 25ක් මිලියන 76,000ක වියදමින් ඔන්න යළි ආරම්භ කරලා තියෙනවා කියලා දිනමින තමන්ගේ හෙඩ්ලයින් එකෙන් වාර්තා කරලා තියෙනවා. ඊට අමතරව තව ලස්සන ප්‍රවෘත්තියක් තියෙනවා මගහැර යන්න බැරි මම නැවත ඒ ප්‍රවෘත්තිය බලන්න එනවා මේ අරුණ පත්‍රයේ.
1: හරි.
2: මහකන්‍ය දක්වා ඇතිතරම් සහල් තියෙනවා කියලා. එළවෙන මහකන්‍ය දක්වා රටේ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා පාරිභෝගික කටයුතු ඇමතිතුමා තමයි මෙහෙම කියන්නේ වසන්ත සමරසිංහ මහත්මයා. මාර වැඩේ මහත්තයා එහෙම කියනකොට හිතෙනවා හරියට හරි හාලිගයක් එනවා ඒ කියන්නේ කියලා හිතෙනවා. මොකද ඒ මහත්තයා ඊට කලින් හැම කන්නකදීම මෙහෙම ඒ කන්නට ටිකක් කලින් කියනවා මේ ආයේ හාල් තියෙනවා හොඳේ හාල් තියෙනවා හවල් දවසකට 80ක් ගේන්නේ නැහැ හොඳේ පිට රටින් නම් ආයේ ගේන්නේ නැන්නේ හොඳේ කියනවා. එතකොට ඉතින් අපිට කඩේ හාල් නැති වෙනවා පාලන මිලට හාල් නැහැ එක්ක ඉස්සරහ දොරෙන් හාල් නැහැ පිටිපස්ස දොරෙන් විතරයි හාල් විකුණන්නේ වගේ තත්ත්වයක් උදා වෙන මේ මහත්තයා කට ඇරියොත් ඔහොමමයි. ඉතින් සමහර විට මේ මහත්තයා හාල් ලිගයක් එන්නේ නැහැ කියලා තියෙන හින්දා අපිට හෙට අනිද්දාට හාල් නැති වෙන්න පුළුවන්. හොරණ 150,000 කොල්ලය ගැන දිනමින වාර්තා කරනවා. බැංකුවේ කන්ටේනර් පෙට්ටි එක 174ක් හංගලා 174ක් හංගලා කියලා මේ අර නැති වුණේ 3,500,000 කර හොරණ බැංකුවක. ඒ නැති වෙච්ච 3,500,000 174ක් ආපහු බැංකුවේ ඇතුළෙම කන්ටේනර් පෙට්ටි එක හංගලා තිබිලා හම්බුණාලු බැංකුවේ සහකාර කළමනාකාරවරයා මං හිතන්නේ සහ ඒ ආරක්ෂක නිලධාරිය දෙන්නම මේ වෙනකොට රඳවගෙන ප්‍රශ්න කරනවා. මේ ඒක පොඩි නාට්‍යයක් කියලා තමයි දැනට තොරතුරු හෙළි වෙන්නේ. ඒ කියන්නේ අර පයින් ආපු කෙනෙක් උදුරන් දුවල නෙවෙයි පයින් ආපු කෙනාට අරන් දුවන්න ගෙනල්ලා දීලා වගේ තත්ත්වයක් තියෙන බව තමයි දැනට වාර්තා වෙන්නේ. හුඟක් ඒවා ඉතින් ටික ටික එහෙම තමයි
1: මෙහෙ
2: වෙන හුඟක් වැඩ. ඉතින් අදත් ඉතින් එහෙම ලොකු ඩ්‍රාමා අද දවසෙත් හෙට දවසෙත් තියෙන්න නියමිතයි. සමහරු මේ වෙනකොට ලොකු ඩ්‍රාමා එකක් ඕගනයිස් කරමින් ඉන්නවා නේද? සමහරු හිටගන්න ට්‍රයි කරනවා. ඉතින් අපි මේ නාට්‍ය ඔක්කොම බලාගෙන ඉන්න ලස්සනයි හොඳට කරයි යනවා.
1: සුබ දවසක්.
3: හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ විත් හසා.

0: වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss-Tec aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss-Tec aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: උදේ 8යි විනාඩි 12යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: theater top story
1: ghatanekata sambandha sakakaruweku atarangwata veditaba manusha ghatanekata adhara anubala dun sakakaruweku atarangwata gena tibenawa ekalutara disa aparada kotaseta labunu paminillekata anuwai සැකකරුට චෝදනා එල වී ඇත්තේ කළුතර දකුණ කලිල් ප්‍රදේශයේදී මොටරතිකින් පැමිණි පිරිසක් විසින් යතුරු පැදයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. සැකකරු වයස අවුරුදු 36ක් වූ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දැන් විදෙස් පුවතක්. ඊශ්‍රායලයේ විසින් ඉරානයේ මධ්‍යම සහ බටහිර ප්‍රදේශවල හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ ඉරානයේ විසින් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ ටෙහරාන්, ටබ්‍රිස් සහ ඉස්ෆහාන් නගරවල පිපිරීම් සිදුව තිබුණා. මෙවර විට ඉරානයේ ටෙහරාන් අගනුවර ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ගුවන් කලාපය වසා තබා ඇති ආරක්ෂක පියවරක් ලෙසයි. ඉරාකයේද තම ගුවන් සීමාව පැය 72කට වසා දැමීමට පියවරගෙන ඇති අතර සිරියාවද දකුණු දිග ගුවන් සීමාවේ බෙහෙවුම් අත්හිටුවා තිබෙනවා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

සියතා දෙවයින පුරා

0: හිනාවෙවින්න දෙයක් නෙමේ තියෙන්නේ මෙතන. එල් නිනෝ ලා නිනා නං ලස්සන වුණාට වැඩේ එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි
1: තියෙන්නේ.
0: ඉතින් අපි හෙට ඒ ගැන ලොකුවට කතා කරමු.
1: හරි.
0: 1878 ආවා කියනවා ඒ වගේ එල්ලිනෝ තත්ත්වයක්. ලෝක ජනගහනයෙන් 3/4 විතර ප්‍රමාණයක් මැරුණා කියලාත් කියනවා. 1878 එල්ලිනෝ තත්ත්වය.
1: හරි.
0: දැන් කියනවා මේ පාර ජූලි මාසේ අන්තිම හරියේදී පටන් ගන්න නියමිත වෙලා තියෙන දෙසැම්බර් මාසෙත් පහු වෙනකන් විතර වගේ තියෙයි කියලා විශ්වාස කරන එල්ලිනෝ තත්ත්වය 1878 එල්ලිනෝ තත්ත්වයට වඩා බරපතලයි කියලා.
1: My God.
0: දැන් තමයි පුතා අපි අස්වැන්න නෙලා ගන්න කාලේ. ලෝකයේ මේ කාලගුණික සම්බන්ධයෙන් ලොකු ආයතන ගොඩාක් තියෙනවා. අපි ඒව ගැන ඒතරම් ලොකු උනන්දුවක් නැහෙනි. අපි කොච්චර අඩුවෙන් උනන්දු වෙන්නේ ලෝකේ කාලගුණික සහ දේශගුණික තත්ත්ව ගැන කියලා නිකන් හිතලා බලන්නකෝ. අපි වහිනවා පායනවා කියන කෑලි දෙක විතරයි අපිට නිකන් ඔළුවේ තියෙන්නේ.
1: ඔව් ඇත්ත.
0: අපි 10 දෙනෙකුගෙන් ඇහුවොත් එහෙම එල්ලිනෝ කියන්නේ මොකද්ද කියලා 11 දෙනෙක් දන්නේ. 10 දෙනෙකුගෙන් අහන්නේ.
1: හරි.
0: ළඟින් ගන්න මෙතන මන් දන්නෙත් නැහැ. 11.
1: සමහරට අහන මනුස්සයා දන්නෙත් නැහැ. 12.
0: අහන මිනිහා දන්නේ නැති එක අවුලක් නැහැ. ඒ මිනිහා අහන්නේ අනිත් කෙනෙක්. ඒක නේද?
1: Yes, okay.
0: මේකෙ තින් පැසිෆික් සාගර කලාපයේ සිද්ධ වෙන උෂ්ණත්ව වෙනසක් නිසා, ඒක සාමාන්‍ය එකක් නෙවෙයි, අති ප්‍රබල උෂ්ණත්ව වෙනසක් නිසා තමයි මේක වෙන්නේ. එක පැත්තකට ගම් වතුර එන තරම් වහින්නත්, අනිත් පැත්තේ මහ පොළොවේ තියෙන අන්තිම වතුර පොද උදුරගෙන යන තරම් පායන්නත් තත්ත්වයක් තමයි එල්ලිනෝ වලින් උත්පාදනය කරන්නේ. ඔය පායන කෑල්ලට තමයි අපි අයිති. ඔබට කොයි එකද ඕනේ? ඔබ ආස වහින එක එනවටද, ඔබ ආස පායන එක එනවටද?
1: මම ආස මෙහෙම තියනවට.
0: එල්ලිනෝ තත්ත්වයකදී අන්ත දෙකක්
1: වුණේ.
0: කරකුට්ටම් වෙන්න පායන්න, එහෙම නැත්නම් හේදිලා අත්ත ගෑවිලා මත ගෑවිලා යන්න වහින්. කොයි එකද අපිට ඕනේ? අපිට මේ தත්ත්වය වෙනස් කරගන්න පුළුවන්කම තිබුණා නම් අපි කොයි එකද ඉල්ල ගන්න? පායන කිල්ල ගන්නවද, වහින කිල්ල ගන්නවද? ඔයා බලන්න, මේ දෙකේම බැලන්ස් එකක් මිසක් මේ දෙකෙන් කොයි එක ගත්තත් පරිප්පුවක් තමයි.
1: Yes.
0: පායනක ගත්තත් පරිප්පු, වහින කිල්ල ගත්තත් පරිප්පු. බාර වැඩක් නේ.
1: ඉතින් මිනිස්සුන්ට හැමදේම කරන්න පුළන්නේ, ඕක මුකුත්ම කරගන්න බැරිද?
0: කිසිම දෙයක් කරන්න බෑ. අපිට පුළුවන් පොඩ්ඩක් ආරක්ෂාව සලස ගන්න විතර.
1: හරි, ඕකේ.
0: අපිට මොනවද කරන්න පුළුවන් ඒවා කියන එක ගැන අපි හෙට කතා කරමු.
1: ෂුවර්.
0: දැනට එල්ලිනෝ තත්ත්වය ඇති වෙනවද නැද්ද කියන එකේ සම්භාවිතාව 90%කට වඩා වැඩි කියලා ලෝකෙ පුරා තියෙන කාලගුණ දත්ත එක්ක වැඩ කරන ආයතන හැම එකක්ම තහවුරු කරලා ඉවරයි. මේ සංසිද්ධියේ සම්භාවිතාව 90%කට වඩා වැඩි.
1: අම්මෝ.
0: බඩරි දෙන්න අල්ලනවනේ.
1: ඔව් ඒකනේ අනේ හරිම වැඩි අපිට දැන් මේ තියෙන දේවල්.
0: අපිට මේක දැන් දැනෙලද තියෙන්නේ පොඩ්ඩක්? ඔව්.
1: හරි.
0: වෙනදා මේ මාසෙට කොච්චර වහිනවද? මේ මාසෙදී තමයි නිරිත දිග මෝසම සක්‍රිය වෙන්නේ.
1: Yes.
0: දැන් මේ පාර නිරිත දිග මෝසම සක්‍රිය වුණේ නිකන් එපා වාහයට හොදි බෙදන්නා වගේ. වෙනදා කොයි තරම් වහිනවද? වෙනදා පෝය දවසේ වහිනව නේද? එළියට බහගන්න බැරි වෙන්නේ. මේ පාරේම වැස්සේ නැහැ. ඒ තමයි ලක්ෂණ.
1: ලක්ෂණ. හා හා. ඕකේ.
0: බොහොම ලක්ෂණ.
1: යා ඔළුවට දාලා ඒක දැන් හිනාවක් ලේක.
0: දැන් බොහොම ලක්ෂණයි මේ තත්ත්වේ පින්වත්. නිරිත දිග මෝසම පටන් ගත්තර කිසිම වැඩක් උන්නේ නැහැ පින්වත්.
1: අපිට හැප්පෙන්න බැරි ඒරියාස් නේ හොනවනත්.
0: දැන් ඉතින් මේ වගේ එකකින් බේරෙන්න පින තමයි තියෙන්න ඕනේ.
1: යුද්ධ නවත්තලා එකමුතු වෙන්න.
0: පින. කාටද කියන්නේ?
1: ට්‍රම්ප් ලොක් කට.
0: ඉංග්‍රීසියෙන් කියන්නේ. ඉංග්‍රීසිකයන් ඉංග්‍රීසිකයන් බැ. ඉතින් මේ ඒක නෙමෙයි
1: මොකක්ද
0: මේ අපි ඒ පෙර දැක්කනේ මේ අර සමන්ත විද්‍යාරත්න ඇමතිතුමානේ මම දැක්ක තනකොළ කපන මැෂින් එකක් පිටේ බැඳගෙන බදුල්ල ස්ටේෂන් එකේද කොහෙද
1: හරි
0: තනකොළ කපන මිනිස්සු හරියට ඒකේම කියලා තියෙනවා මම දැක්කා.
1: ආ ඕකේ.
0: හොඳට වඩා නිකන් අඩුපාඩු
1: වැරදි අල්ලලා නිකන් නේ
0: ඩොලර් බිලියන 80ක විතර ආර්ථිකයක් තියෙන රටක දීපල සාංගික දීපල වගේ බලා ගන්නවා ගමන් ඒ ඔක්කොම තීද්දි තනකොළ කපන්න වෙලාවක් තියෙනවා.
1: හරි ඕකේ.
0: එහෙම කතා කරන්න එපා. දැන් මිනිස්සු මොනවද ඉල්ලුවේ? මිනිස්සු මොනවද ඔගොල්ලෝ ඔයගලන්ට දකින්න ඕනුනේ? බස් වල යන ඇමතිලා. බයිසිකල් වල යන ඇමතිලා.
1: යස්.
0: පයින් යන ඇමතිලා.
1: හරියට හරි.
0: ඇමති කඩේට ඇවිල්ලා
1: බඩු ටික ගන්න ඕනේ
0: ඇමතිම ඇවිල්ලා ගන්න.
1: කුඩේ තමම්ම ඉහෙලගෙන වැස්සේ.
0: මේ කාගිල්ස් එකේ පොලි විනට දැකලා පුරුදු. ඔව් ඇමතිතුමා. මම මේ පොඩි කර සර්ටිෆිකේට් එකක් අරගෙන. අපි ඒව නේ ඉල්ලේ.
1: ඔව් යස්.
0: නේද? දැන් හදිස්සිය ආර්ථිකයක් කතා කරනවා. මංගල්‍යයක් කතා කරනවා මේ දැන්. අපිට ඕන උනේ ඔව නෙමෙයිනේ.
1: ඉතින් තනකොළ කපනවා කියලා කියන්නේ
0: දැන්. කොච්චි යනවා ඇමති.
1: ඔව්.
0: ඒව නේ අපි.
1: ඔව්.
0: ඉතින්
1: අපි වගේ මාන්දි.
0: දැන් බලන්නකෝ දැන් මේ වෙන ලෙවල් එකක්. අපි හිතන්නේ කෝච්චියයි බස් එකයි. දැන් කෝච්චිය බස් එක නෙමෙයි. මැෂින්ම කරේ තියන් තනකොළ කපනවා. ඇප්‍රීෂিয়েට් කරන්නේ ලෙවල් එක. මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? ඈ? ඔන්න මැෂින්ට ඔහොමම ඩොලර් එකක් අල්ලලා දාන්න මේ ඇමතිතුම. ලායලා කැපිලා යන්න.
1: ඒකනේ.
0: ඩොලර් එකට තනකොළ මැෂින් එන්න ඕන. ඉවර. නේද?
1: ඒකනේ තියෙන්නේ. නේ.
0: ඔතන ඕකෙම්ම ගිහිල්ලා මේ තනවල කවල මැෂින් එකේ ඔහොම ගිහිල්ලා අපි අර බස් එකේ කෝච්චියේ සහ ඉතින් ඔහොම මේ යනදී අපි සේරම පයින් අපි ඕම් පයින් යන දවසකුත් එයි.
1: අපි ඔක්කොම රජවරු අපි ඔක්කොම වැසියෝ.
0: කොයි වෙලාවෙරි ඩීසල් හත්ති වුණාට පස්සේ ඉතින් පයින් යන්නේ.
1: ඕනේ තින්නේ. මන් නම් ඒකේ අවුලක් නැහැ.
0: නේද?
1: තනකොළ කපන්නේ ඉතින් ඒක නේ.
0: දැන් මේ අද ඉඳලා මේ ප්‍රයිවට් බස් 50යි සේවය යොදවන්නේ කියලා මම දැක්ක අර රජ කෙනෙක් කියලා තියෙනවා ගැමුණු.
1: එහෙමයි රජතුමනි එහෙමයි.
0: එහෙමයි එහෙමයි
1: එහෙමයි එහෙමයි.
0: 50ක් කර දානවා නේ. ඉතින් ඕන කෙනෙක් Tamanට පුළුවන් දේ තමයි කරන්නේ.
1: හරි.
0: ඉතින් ඒ මොකක් හරි මම හැම වෙලාවෙම තනකොළ හරි කපනවනේ.
1: මුකුත් නොකර ඉන්නවට වඩා මොනවා හරි දෙයක් කරන එක වටිනවනේ.
0: ලෝකෙ කිසිම දෙයක් රටේ ලෝකෙ වෙන්නේ නැති වෙලාවක
1: හරි
0: තනකොළ ටික හරි කැපෙන එක මං හිතනවා වටිනවා කියලා.
1: අපි තනකොළ කන්නේ නැහනේ.
0: නේද?
1: මං කියනවා මේ ගානට ආවෙ
0: නැහැ. අපි ඒ ගාමට එමු කියලාද කියන්නේ?
1: නෑ නෑ.
0: එහෙම?
1: එහෙම නැහැ නේ
0: තියම්. දැන් තනකොළත් කපන්න ඕනේ. දැන් මං ඔය දකින්නනේ අපි ටූරිසම් හරි ඉස්සරහට ගෙනියන්නනේ අපි මහන්සි වෙන්නේ. ඔයා බලන්නකො දැන් ඔය ගම්පොළ පැනලා නුවරලි පැත්තට පාරේ යනකොට ගම්පොළ නුවරලි පාරේ යනකොට බලන්නකො අර මානා එහෙම වැවිලා තියෙන කැත පාරද පැත්තේ මන්න කියන්නේ මම තුමා අල්ලලා දාන්නේ අනිත් එක එතුමා මොකද එතුමා ගමන්තංශ වැවිලි සහ මොකද වැවිලි සහ ප්‍රජා යටතල පාසුකම්
1: ඒකේම බලන්නකො
0: මම සසීන් එකේ ඉන්නවනේ කොහක වෙන්න එපා කොහක වෙන්න එපා
1: ඔව් ඇත්ත ඇත්ත
0: අපි මෙතෙක් දැකලා තියෙනවද මැෂිමක් තනකොළ මැෂිමක් කරේ ගහගෙන තනකොළ කපන්න පුළුවන් ඇමති කෙනෙක් අපි දැක්කද
1: කවදාවත් නැහැ
0: දැක්කනම් කියන්නේ
1: නෑ නෑ
0: දැක්කනම් දැන්
1: වෙන වෙන ක්‍රීඩා කෞශල්‍ය දැකලා තියෙනවා
0: පියානෝ ගහනවා බෙර ගහනවා
1: ඒක ඒ දණ්ඩ යන ඒව දැකලා තියෙනවා
0: අපිට වැඩක් තියෙනවද
1: නෑනේ
0: ඒවත් එක්ක බලද්දි බං මේ හොඳයි ගිටාර් ගහලා ඩ්‍රම්ස් ගහනවට වඩා හොඳ නැද්ද කියපල්ලා කොහොමද තනකොළ කපන්න එක කියන්න
1: බලන්න එකෙම්ම එකෙම්ම
0: කුහක වෙන්න එපා හලෝ කුහක වෙන්න එපා
1: නිතේ දැන් අපි කියන විදිහට බැලුවොත් මේ මිනිස්සු මොනවා කරන්නද නේ අර කරනකොට ඒක හරි නෑ මේක කරනකොට මේක හරි නෑ
0: කොයි වෙලාව කරෝ මේ මිනිස්සු මොන බම්බෝද කරන කිසිම වැඩකට කිසිම ඇප්‍රීෂিয়েෂන් එකක් නෑ කියලා අතහැරලා දැම්මෝ අපි කපන්නද තනකොළ
1: ඒකනේ නේ
0: බියුටිෆුල්
1: අගය කරන්න හරි හරි ඒක තමයි පොඩි බ්‍රේක් එකකට යන්නේ
0: පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා අපි එමු.

අපි ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා අපේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර

0: මාදිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර
3: ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි, මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට්, ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited with
4: a ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
5: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
6: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011 86594.
7: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
8: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
6: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Peters Motor Company Private Limited within.
9: අවදානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනොත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
10: මෙනින්ජයිටිස් නොහොත් මොළයේ වුණ රෝගී තත්ත්වය සාමාන්‍ය ශ්‍රී ලංකාවේ වසරක් පාසා බෝ වෙන රෝගයක් හැටියට වාර්තා වෙන තත්ත්වයක්. වෛරස්, බැක්ටීරියා, සමහර දිලීර වර්ගවලිනුත් පුද්ගලයන් අතර පැතිරෙන්න පුළුවන්. මේ කාලයේදී රෝගීන් ප්‍රමාණය රසායනාගාර වාර්තාවලින් තහවුරු කරලා තියෙන විදිහට වෛරස් එකකින් බෝ වෙන මොළයේ වුණ තත්ත්වයක්.
9: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.

0: චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550
1: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
2: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් PLC. දෙවනසේ 11:42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැණි. කලින්ම ඩිරෙක්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60,000ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපයර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපයර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපයර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනිරු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2007,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප්
4: 13 University. NIBM The City University Samkin. Obey Global Life Ek Godanaga Ganna. UK, Australia, Malaysia Ho Russia Anu Vishwavidyalayakin Law Piligat Upadhyak Business Computing Design Data Science Engineering Languages Psychology Ho Logistics and Unshaking Sampurna Karanna Aduma Amatanna Binduai Ekai Kai Hat City Stikai Daha NIBM The City University The Place to Be Tulatinma Shaktimat Daragani Me Hekiyav Ati Pass When Handle Kala Heki ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ windows series එක Swiss Tech slimline.
5: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
6: කොල්ල කෙල්ල

0: ಬೈಸಿಕಲ್ ತ್ರೈ ಮಂಡಳಿಯ
1: ಅದಕಾಲಿ ಹೊಂದಮ ಆಯೋಜನೆಯ ಬ್ರ್ಯಾಂಡ್ ನ್ಯೂ ಬಜಾಜ್ ತ್ರಿರೋಧ ರಥಯ ಮಾಸಿಕ ಬಾರಿಕೆ ರುಪಿಯಲ್ ಬಿಸಿಪಂದಾಸ್ ತೋಸಿಯ ವಿಸಿಯಾಟ ಸೀಟ ದನ್ ದಿವಯಿನಪುರ ಡಿಪಿಎಂಸಿ ಪ್ರದರ್ಶನಗಾರ ಸಾಡೀಲವರುಣ್ಗೆನ್
2: ಅನುವಟಾಯ ದಶಮ ದೇಖೆನ್ ಅನುವಟಾಯ ದಶಮ ಹತ್ತರ ಸಿಯತ ದಿವಯಿನಪುರ
3: මේ පැයේ හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
4: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

0: ciao ciao
1: ciao ciao,
0: ci vediamo presto.
2: මේ ඔය දැක්කද මේ මේ
0: මොකක්ද
2: කැරපොත්ත එකතු වෙලා පක්ෂයක් හදලා තියෙනවා ඉන්දියාවේ.
0: කැරපොත්ත කොහොම එකතු වෙලා? හරි.
2: ඒකට කියන්නේ කොක්රෝච් ජනතා පාටි.
0: හරි.
2: කැරපොතු ජනතා පක්ෂය. සමහර පොඩි වචන ලොකු ව්‍යාපාරවලට මඟ
0: පාදනවා.
2: ඉන්දියාවේ අධිකරණයේ හිටපු ප්‍රබල විනිසුරුවරෙක් එකපාරක් කියනවා මේ ඉන්දියාවේ තියෙන සිස්ටම් එක විවේචනය කරන තරුණයෝ කැරපොත්ත වගේ කියලා. ඒයි කමෙන්ට් එක.
0: හරි.
2: ඉන්දියාවේ තියෙන සිස්ටම් එක අර සිස්ටම් එක.
0: එනේ හදන්න ඉන්නේ අපි අර සිස්ටම් එක.
2: මතකද සිස්ටම්
0: චේන්ජ් යා. හරි. කලානි.
2: ඒ සිස්ටම් එක විවේචනය කරන තරුණයෝ ඕන් නිකන් කරවොත් වගේ
0: හා
2: කියලා ප්‍රබල විනිසුරුවරෙක් නිකමට කිව්වා. අභිජිත් දීප්කේ කියන තරුණයා ඉන්ස්ටාග්‍රෑම් එකේ ප්‍රශ්නයක් ඇහුවා ඒ විනිසුරුවරයා කියපු කතාව පාදක කරගෙන. එයා ඇහුවා What if all cockroaches come together කියලා. ඒ ඔක්කොම කැරපොත්තු එක තැනකට එකතු වුණොත් කොහොමද කියලා ඇහුවා. අන්න එහෙම තමයි කැරපොත්තු ජනතා පක්ෂය හදන්නේ.
0: හරි ඔකේ.
2: ඒගොල්ලෝ මේ තවදුරටත් ආගමික හරි ජාතිවාදී හරි දේශපාලනයක් ගැන කතාවක් නෙමෙයි. එතන හැම ජාතියම මිනිස්සු ඉන්නවා.
0: හරි.
2: ඒගොල්ලෝ අල්ලගෙන තින්නේ වෙන කෑලි. ඒගොල්ලෝ අහනවා කාලයක් ඕගොල්ලෝ දැඟලුවා නේද මේ Hindu Muslim විරෝධයක් හදන්න. ගැටුමක් හදන්න. දැන් ඒක හැදුවා කියලා අපේ රටේ තරුණයන්ට රස්සාවල් හම්බුණාද? මේ Hindu Muslim ගැටුම හදන්න ගිහිල්ලා අපේ රටේ සිද්ධ වෙන විභාග වංචා නතර කරන්න පුළුවන් වුණාද? Hindu Muslim ගැටුම පෙන්නලා අපේ රටේ ජීවන වියදම අඩු කරන්න ඕගලන්ට පුළුවන් වුණාද? ඔන්න ඔය වගේම තමයි ඒ කැරපොතු ජනතා පක්ෂයේ තරුණයෝ අහන්නේ.
0: හරි.
2: මේ නිකන් අවුරුදු 20 ගණන් වල 30 ගණන් වල ඉන්න. අමතක කරන්න එපා. සෝෂල් මීඩියා කැම්පේන් වලට පුළුවන් රටවල් පෙරලන්න.
0: ඒක හරි.
2: අපිට ඉතාම ළඟ උදාහරණ මේ අහල පහල රටවල් වල ඉන්න තෝණ තරම් හම්බ වෙනවා. දැනටත් මේකට පරිසර ක්‍රියාකාරිකයෝ බැහැලා තියෙනවා. තරුණයෝ බැහැලා තියෙනවා.
0: හරි.
2: මේගොල්ලන්ගේ අප්‍රෝච් එක අමුතුයි. ඒගොල්ලෝ සාමකාමීව අරගලේ
0: ගෙනියනවා.
2: මල් අරගෙන පොලිසිය හම්බෙනවා. රටේ ජාතික කොඩිය භාවිතා කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතේ ගෙනියනවා. විහිළු පාවිච්චි කරනවා.
0: හරි.
2: හැම වෙලාවෙම ඒගොල්ලෝ දෙන එක පණිවිඩයක් තියෙනවා ඒගොල්ලන්ගේ ටීම් එකට. වයලන්ස් වලින් අයින් වෙන්න.
0: ගුඩ්.
2: කලහකාරී හැසිරීමෙන් එළියට එන්න.
0: හරි.
2: සාමය ඉස්සරහට දාගෙන යන්න.
0: හරි.
2: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතේ තියාගෙන. කැම්පේන් දුවන්නේ Instagram වලින්. එහෙම නැත්නම් YouTube Reels වලින්.
0: හරි.
2: Memes වලින්. සංවිධානය වෙන්නේ එහෙම. දැන් ඇත්තටම ඉන්දියාවේ ආණ්ඩුව මේ ගැන පොඩි කන්සර්න් එකක් දාලා තියෙනවා.
0: හා ඔකේ.
2: ඉන්දියාවේ ආණ්ඩුව මේ මූමන්ට් එක දිහා බලාගෙන ඉන්නේ. මේ මූමන්ට් එක දිහා. පොඩි ප්‍රෙෂර් එකක් නැතුව නෙවෙයි. දැන් මේ පක්ෂේ නායකයා විදිහට සලකන අර කැරපොත්ත ටික සේරම එකතු වුණොත් කොහොමද කියලා අහපු අභිජිත් දීප්කේ. එයා පොට් එකෙන් එළියට එනකොට පොලිසියව සෑහෙන දුරට පරීක්ෂා කළා තමයි එතනින් එළියට ගන්න.
0: හරි.
2: පොඩි ප්‍රෙෂර් එකක් පේන්නලා තියෙනවා. රස්සාවල් කොහෙද? එක්සෑම් සිස්ටම් එක හරිද?
0: හරි.
2: මේ රටේ තරුණයන්ට අනාගතයක් තියෙනවද? දැන් අපිට ඒව ගැන ලොකු අදහසක් නැති වුණාට තරුණයන්ගේ පැත්තෙන් ගන්නකොට රස්සාවක් නැතුව ඉන්න විභාගේ තියෙන සිස්ටම් එක කරප්ටඩ් නිසා විභාගේ කොට දාගන්න බැරි වෙච්ච අනාගතය ගැන අදහසක් නැති තරුණයෝ ටක් ගාන මේ වගේ දේවල් වලට එකතු වෙනවා. මේකට ප්‍රෙඩික්ෂන් එකක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ පක්ෂයට 2030 වෙනකොට මොනවා වෙයිද කියලා.
0: හරි.
2: ඔයා හිතන්නේ මොකද්ද? 40% සම්භාවිතාවක් තියෙනවා. මේක නිකන් සමාජ මාධ්‍ය කැරැල්ලක් විදිහට පටන් අරන් ඒ විදිහටම ඉවර වෙන්න. 40% තවත් 40% සම්භාවිතාවක් තියෙනවලු. විපක්ෂය පැත්තට 40%ක බලයක් එකතු කරන ගරූප් පැකට එකතුවෙන්.
0: හරි.
2: 20%ක සම්භාවිතාවක් තියෙනවා කියලා කියනවා අලුත් පරම්පරාවේ දේශපාලන පක්ෂයක් විදිහට මේකට එළියට එන.
0: ඕකේ.
2: එක වාක්‍යයකින් මේක හැදුනේ. කැරපොත්ත සේරම එක තැනකට ආවත් කොහොමද කියලා. මේවා ඇතුලේ තියෙනවා හෙන ස්ට්‍රෝං මැසේජස්.
0: යස්.
2: එනිසා මේ කියනේව හෙන පරිස්සමින් කියන්න
0: ඕනේ.
2: කියනේව හෙන පරිස්සමින් කියන්න ඕනේ.

0: වඩා එහා ගියානේ.
1: ගියානේ ගියානේ ඔව්.
0: මේක සෙල්ලමක් නෙවෙයි.
1: හරි.
0: ඒ නිසා කියන කරන දේ සුදුසුයි දැයි උඹ උඹෙන් අහලා බල
1: පම් පම් පම්. Right, අපි දැන් social media ගැන කතා කරපු නිසා social media කොච්චර එක එක apps හැදුනත් මොන platform එක තිබ්බත් වැඩක් නැහැ අපිට මේක use කරන්න හරියට data ටික නැත්තම්. data නේ අපි මේවට කොහොම සම්බන්ධ කරන්නේ? ඉතින් hatch last වෙලා ඉන්නවා අඩුම ගානට. අපිට data වලට වියදම් කරපු list එකක් ඔබ ගාව තියෙනවා නම් පරණ ගණන් බැලුවොත් රුපියල් 10000 15000 20000 පවා වියදම් කරලා තියෙනවා data වලට.
0: ඒ හැම වෙලාවෙම data අලුතෙන් දාන්න වෙලා
1: තියෙනවනේ.
0: data advance වලට ඔබ කොච්චර ගිහිල්ලා
1: ඉන්නවද? ඔව් ඒකනේ.
0: අපි කරන්නේ අර පොඩ පොඩ පොඩ පොඩ දා ගන්නවා. නේද? එකපාර දාන්නේ.
1: හරි.
0: චුට්ට චුට්ට දාන්නේ.
1: ඔව් ඊට පස්සේ ඔක්කොම එකතුව ගත්තම සෑහෙන බිලක්.
0: ඔබ සැරෙන් සැරේ දාගත්තට බිල හැදිලා මාසෙ අන්තිමට එනකොට එන්නේ එකටනේ. මේක ඔබ ගණන් හදලා බලන්න. ඔබ නිකමට බලන්න. දැන් ඉස්සර වගේ නෙමෙයි අපි SMS වලට. අපි කෝල්ස් වලට වියදම් කරන සල්ලි තාම අඩුයි. අපි කෝල්ස් ගන්නෙම නැති තරම්. අපි නිකන් සාමාන්‍ය SMS පණිවිඩ යවන්නේ නැති තරම්.
1: ඔව් නේ.
0: අපිට ඒවට තියෙනවා WhatsApp තියෙනවා, අපිට Viber තියෙනවා, Imo තියෙනවා. මැසෙන්ජර් තියෙනවා.
1: මැසෙන්ජර් තියෙනවා.
0: අපි එක එක පාරවල්, ඒ
1: කියන්නේ
0: සියල්ලටම අපි පාවිච්චි කරන්නේ data. දැන් මම ඔබෙන් අහුවොත් ඔබේ data bill එක කීයද? මම ඔබෙන් නිකන් ටෙලිෆෝන් bill එක කීයද කියලා අහුවාම ඇත්තටම මේ අහන්නේ ටෙලිෆෝන් බිලක් ගැන නෙවෙයි. මේ ඇත්තටම අපි අහන්නේ දැන් මේ data bill එක ඔය අහන්නේ.
1: ඔව්, අපි ඔබන ෆෝන් පාවිච්චි කරන්නේ හරිම සුළු ප්‍රමාණයක් නේ.
0: නිකන් තාම අඩුයි ඒක.
1: ඔව්, ඒකනේ.
0: බලන්න ඔබේ data bill එක කීයද කියලා. ඒක රුපියල් 1199 ට වඩා වැඩි නම් අයියෝ අපි ඔබ ගැන කනගාටු වෙනවා.
1: ඒ කියන්නේ අපරාධ වියදම් කරනවා සල්ලි ඔබ.
0: ස්මාර්ට් ෆෝන් තිබ්බට වැඩක් නැහැ.
1: හරි.
0: අපි ස්මාර්ට් නැත්තම් තාම.
1: ඔකේ.
0: ඔබට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ඔබත් ස්මාර්ට් නම් 1199කට මුළු සංසාරේ පුරාම පාවිච්චි කරන ඇප් 15ටම අන්ලිමිටඩ් data මාසෙකට දෙන පැකේජ් එකක් තියාගෙන ඔබ තාම 1199ට වඩා රුපියලක් හරි ගෙවනවා නම් ස්මාර්ට් නෑ. ස්මාර්ට් නෑ ආයි තරහ වෙන්න එපා කිව්වට. ස්මාර්ට් නෑ.
1: ඒ දහච් 15 දාගන්න ඊට පස්සේ ස්මාර්ට් වෙන්න පුළුවන්. නේ. බෑද? පුළුවන්? ඔයා නිකන් හරියට සැරෙන් කියන්නේ මොකද?
0: මගේ මොන නිකන් බෑ වගේ.
1: පුළුවන් පුළුවන්. ඊළඟට ආසම ආරංචියක් කියනවා. මේ නිකන් කනට මී පැණි දානවා වගේ ආරංචි. කමර්ෂල් බැංක් එකේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක හොඳ ආරංචියක් නෙවෙයිද මේ වගේ වෙලාවක? ඒ කියන්නේ සල්ලි ටික එකතු කළා තැන තැන සල්ලි තියෙනවා. නෑ නම් කියන්න එපා. තැන තැන චුට්ට චුට්ට තියෙනවා account වල. ওই ටික ඔක්කොම එකතු කළා 105ක් හදාගන්න පුළුවන් නම් fixed deposit එකක් දාගන්න පුළුවන්.
0: ඔව්, උත්තරදී සමහර මිනිස්සුන්ට හිත හදාගන්න හරි අමාරුයි. මේ ඔන්න දැන් කෙනෙකුගේ මේ මොකක් හරි එකක් තියෙනවා. දැන් මීට මාසයකට හමාරකට කලින් ගත්තොත් එහෙම ස්ථාවර තැන්පතුකට ගියපු ගාණ ගොඩක් අඩුයි.
1: yes ඒක හරි.
0: දැන් මේ රටේ මේ ආර්ථිකය සම්බන්ධයෙන් සිද්ධ වෙගෙන යන යම් යම් විපර්යාස නිසා දැන් බැංකු වලින් ආයිත් පාරක් ලැබෙ දෙන පොලිය අතර විශාල තරංගයක් තියෙනවා. සුපිරිම පොලියක් තමයි මේ කමර්ෂල් බැංකුවෙන් යෝජනා කරන්නේ. මේක වෙන සුපිරිම ලෙවල් එකක්.
1: හරි.
0: 11% දක්වා කියන පොලිය වෙන වෙන ලෙවල් එකක තියෙන්නේ. ඒක නිකන් සාමාන්‍ය පොලියක් නෙවෙයි. හැබැයි ඔయిత කලින් 7, 8, 9 ලයින් එකේ ඔබ දාපු ඒවා ඇති.
1: හරි.
0: ඇතිනේ?
1: ආ.
0: නේද? දැන්වත් සමානට දාලා දැන් කල්පිරෙන්න තම මාස 2 3කුත් ඇති.
1: දැන්
0: මාර වැඩි.
1: ඔව්.
0: දැන් 100ට අපිනම් 108ට හරිද? 108ට දැන් දාපු එකක් තියෙනවා. තව මාස 2 3කින් තමයි දැන් කල්පිරේ. දැන් ඔබ මොකද කරන්නේ? ඒක ඔන්න ඔහේ ඔය කමන්නේ 100ට කමන්නේ කියලා තියෙන්න අරිනවද?
1: හරි.
0: මගන්නේ. ඒක එහෙම තියෙන්න අරිනවද? ඒක ගලෝලා අරගෙන අවශ්‍ය කරන ක්‍රයිටීරියා එක අවශ්‍යතා ටික සම්පූර්ණ කරන ගානක් නම් මොකද අපි දැක්ක මේ කමර්ෂල් බැංකුවෙන් කියලා තියෙනවා අවම තැන්පතුව 105ක් වෙන්න ඕනේ කියලා. හොඳයි.
1: හරි.
0: අවම තැන්පතුව 102ක ඩිපොසිට් එකක් නෑ කොහොම තියෙන්න හරි.
1: හරි.
0: අවම තැන්පතුව 105ක් වෙන්න ඕනේ කියලා කියනවා. එහෙම ගාණක් තියෙනවනම් දැන් ඔබ මොකද කරන්නේ? ඔන්න ඔය කමන්නේ කල්පිරණකම් ඉතුරු මාස 2-3 බලන් ඉන්නවද? නැත්තම් ඔබ chance එකක් අරගෙන නෑ. මේක 11ක් ගන්න පුළුවන්නේ.
1: හරි.
0: භාගවිතීට වඩාත් ගන්න පුළුවන් ඇතිනේ.
1: හරි.

0: මොකද කමර්ෂල් බැංකුවේ මන් දැක්ක මොකක් හෝ ඇප් එකක් තියෙනවා මේ මිනිස්සු කියලා කිව්වේ නෑ.
1: ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඩිජිටල් හරහා කරනවා නම් කියන්නේ ෆ්ලෑෂ් කියලා ඇප් එකක් තියෙනවා. ඒක හරහා සල්ලි දානවා නම් ඊටත් වඩා වැඩි පොලියක් ගන්න පුළුවන්. තියෙනනේ පොඩි නිකන්.
0: ඔබ මොකක්ද කරන්නේ? දැන් තියෙන ෆික්ස් ඩිපොසිට් එක බහලා කමර්ෂල් බැංකුවේ ෆික්ස් ඩිපොසිට් එකකට මාරු වෙනවද වැඩි පොලියකට? අනේ කමන්නේ ඔන්න ඔය තමයි මාස දෙක තුනකින් කොහොමත් කල් පෙරෙනවනේ. ඊට පස්සේ එහෙම උනොත් තරම් දානෝ. ඊට පස්සේම දාන්න යනකොට මේක තිබුණ නැත්තක්. දාද දැම්මොත්
1: හිතනකෝ
0: අද හිට දාගත්ත කියලා. තියෙනවනේ දවස් 100. තවත් 200.
1: 300. 400. 500.
0: දවස් 500 වෙනකම් තියෙනවා. අද දැම්ම කියන්නකෝ.
1: හරි ඔකේ.
0: දවස් 500කටම උඩම පොලියෙන්න.
1: හරි.
0: ආයි දැන් මේ සිස්ටම් එක වෙනස් වෙලා ෆික්ස් ඩිපොසිට් වලට ගෙවන ගාන අඩු වුණා කියලා ඔබේ ෆික්ස් ඩිපොසිට් එකට පොරොන්දු වෙච්ච ගාන අඩු කරන්න බෑනේ. ඒ කියන්නේ ඒක ෆික්ස් කියලා කියන්නේ. ඉතින් මම අහන්නේ මොකද කරන්නේ කියලා. මොකද කරන්නේ මන්ද යනවා නේද?
1: උත්තර දෙනවා ඇති අපිට හැන්නේ.
0: මොකද කරන්නේ?
1: අපි දාන්නම් කමර්ෂල් බැංක.
0: තියෙනක ගලවලා මේකට දානවද? ගගමේ ඉන්නවද කියලායි මම මේ අහන්නේ.
1: තීරණේ ඔබේ අතේ. වැඩි විස්තර සඳහා කතා කරන්න කමර්ෂල් බැංක් එකට 13 16 කියන නම්බර එකට 13 16 තමයි නම්බර එක. අපිට ඇලුමෙක්ස් ගැනත් කතා කරලම රටවල් 17කට යවන අපේ රටේ ඇලුමෙක්ස් ගැන කතා කරලම අපිට පුළුවන් ඊළඟ වැඩේට යන්න. දැන්
0: ඔය කවදාරි පිට රටකට මොන හරි යවන්න හිතලා තියෙනවද?
1: එහෙම try කරන්න. හිතලා තියෙනවා. මොකද ඒකට තාම නැහැ අඩිය තියලා.
0: ඔය හැම යවන්න ගත්තාම ඔයාලට තේරෙනවා.
1: හරි.
0: නිකන් ලස්සන ප්‍රොඩක්ට් එකක් හදලා ඒකේ බිල ගහලා ඔන්න දැන් මම රට යවනවා කවට එහෙම යවන්න බෑ. ඒගොල්ලෝ අහනවා මේ ඔගලන්ගේ නිෂ්පාදනය කරන ක්‍රමවේද මොනවද? වාකනේ සමහර රටවලට විශේෂම යුරෝපා රටවලට සමහර නිෂ්පාදන බාර ගන්න නම් ඒගොල්ලෝ ඒ හිතන්නකො ඔයාගේ ෆැක්ටරි එක කියලා.
1: හරි.
0: ඔයාගේ ෆැක්ටරි එකට තියෙන සහතික මොනවද කියලා බලනවා. ඔයාගේ ෆැක්ටරි එක ඇතුලේ ගුඩ් ප්‍රැක්ටිසස් තියෙනවද? හොඳ පුරුදු තියෙනවද කියලා බලනවා. කෑම කන්න කලින් අත හොදනවද වගේව නෙමෙයි. ඒ වැඩ නෑ ඒගොල්ලන්ට. ඒවට කෑම කන්න කලින් අත හොදන එක හොඳ පුරුද්දක්. නමුත් ඒක නෙමෙයි බලන්නේ.
1: ඒ ව්‍යාපාරයට අදාළව.
0: ඒ ව්‍යාපාරයට අදාළව සේවකයන්ට සලකනවද?
1: හරි.
0: මහන්සියට හරියට ගෙවනවද? සේවක සුබ සාධනය හරියට ක්‍රියාත්මක වෙනවද?
1: ඕකේ.
0: එතකොට මේ ෆැක්ටරියේ නිෂ්පාදනයෙන් එළියට එන අතුරුඵල දුම වෙන්න පුළුවන්, උණු වතුර වෙන්න පුළුවන්, කෙමිකල් වෙන්න පුළුවන්. ඒව පරිසරයට මුදා හරින වැඩසටහන් හරියට ක්‍රියාත්මකද?
1: ආ ආ ඒවත් බලන්න ඕනේ නේ.
0: බලනවා කියන්නේ මෙහෙමයි. ඒ මිනිස්සු ඇවිල්ලා ඉඳගෙන ආ
1: දැන් මුදාහරි.
0: ඔව් දැන් මුදාහරින්න බලන්න අපිට බලන්න. දැන් සේවකයන්ට ගෙවන්න බලන්න අපිට පේන.
1: ආදරෙන් සලකන්.
0: ඔබට ආදරෙන් කියලා සේවක. ඔන්නේ මල්ලි ඔයන්නේ තොන් අපි ඉවරයි මල්ලි. ඒව හරියන්නේ නැහැ. ඒගොල්ලෝ ඉල්ලනවා ඒව සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයතන ඕගොල්ලන්ගේ ක්‍රියාවලිය අනුමත කරා කියන සහතික ටික පෙන්වන්න කියනවා. ඔයාගේ ෆැක්ටරියේ සේවකයන්ගේ මිඳලා ඔයාගේ මුළු ක්‍රියාවලියටම හොඳ අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. ලෝකේ පිළිගත් ස්ටෑන්ඩඩ්ස් තියෙන මැෂිනරි පාවිච්චි කරනවා. ඒ මැෂිනරි ලෝකේ පිළිගත් ක්‍රමවේද වලට පාවිච්චි කරනවා.
1: හරි.
0: ලෝකේ සබ්ජෙක්ට් එක සම්බන්ධව පිළිගත් යාන්ත්‍රණයක් පාවිච්චි කරලා තමයි මේ නිෂ්පාදනය කරන්නේ.
1: ඒ කියන්නේ මෙකනිසම් එක.
0: මෙකනිසම් එක.
1: ආ, ඇත්තට බලනවාද දේවල්?
0: ඔයා කියන්නේ ඒ සහතික ටික දැක්කහමත් එපා වෙනවා. මේවා ගන්නෙ කොහොමද කියලා හිතනවා. හැබැයි ඇලුමෙක්ස් කියලා කියන්නේ ඒ හැම සහතිකේම අරගෙන අවසාන වශයෙන්
1: හරි
0: ඒගොල්ලන්ගේ මුළු ඇලුමිනියම් සිස්ටම් එකම කම්ප්ලීට් සිස්ටම් එකක්. ඒ කියන්නේ ඔබ ඇලුමෙක්ස් එකට ගිහිල්ලා මොන හරි දෙයක් ගන්නවා නම් ඇලුමිනියම් කන්ස්ට්‍රක්ෂන් පැත්ත සම්බන්ධව, ඉදිකිරීම ක්ෂේත්‍රයට සම්බන්ධව ඕනම දෙයක් ගන්නවා නම් ඔබට නිකන් කෑල්ලක් දෙකක් නෙමෙයි හම්බෙන්නේ. ඔබට සිස්ටම් එකම හම්බවෙනවා.
1: හරි, ඕකේ.
0: ඒකේ ෆ්‍රේම් එකද, ඒක ජනේලිද, ඒකට එන ඇනද, ඒකට එන මුරිච්චිද,
1: සරණේරුවද, හැම
0: සරණේරුවද, අල්ලුවද, ස්ලයිඩින් සිස්ටම් එකද, රෝලර්ස්ද,
1: ලොක්ද, ඔක්කොම
0: බොක් ඔක්කොම ටික ඇලුමෙක්සගේ තියෙනවා. ඒගොල්ලො ඒ සම්පූර්ණ සිිස්ටම් සෙට්ටකම යුකේ වලට යවලා සහතික කරවගෙන තියෙනවා. මේක ලෝකේ පිළිගත්ත ස්ටෑන්ඩඩ්ස් තත්ත්වටම හදල තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒගොලු රටවල් 17කට ඇලුමෙක්ස් යවන්න. නැත්තන් ඒ රටවලට ඇලුමෙක්ස් යවන්න බෑ. විශේෂයෙන් මම පුදුම වුණේ ඉන්දි කට්ටක්වත් ලේසින් හදල යවන්න බැරි රටවල් දෙක තුනක් උතර තියෙනවා. ඒකෙන් උඩම තියෙන රටක් තමයි සිංගප්පූරුව. සිංගප්පූරුව තරම් මේ සර්ටිෆිකේෂන් ගැන බලන වෙන රටක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒ තරම් ඇත්තටම දෙයක් රට ඇතුළට ගන්න නෙමෙයි, පුළුවන් හැම වෙලාවෙම රිජෙක්ට් කරලා දාන තමයි බලන්නේ. සිංගප්පූරුවේ කන්ස්ට්‍රක්ෂන්ස් වලටත් ඇලුමෙක්ස් ගෙනියනවා කියලා කියන්නකෝ.
1: ඔව් ඒකනේ ඉතින්.
0: ඉතින් ඔබට මම හිතන්නේ නැහැ.
1: හරි.
0: ඔබේ වැඩේට ඇලුමෙක්ස් ගන්න මීට වඩා තව මොන හරි අපි කියන්න ඕනේ කියලා.
1: නටලා පෙන්වන්න ඕනේද? මං ඒකත් කරන්නම් ඕනේ නා.
0: මොකටද ඔයා නටලා පෙන්වන්නේ? ඔයා නටලා පෙන්වන මිනිස්සු ගන්නෑ.
1: හලි හලි 8:57යි.

0: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියෙන්. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, කෙවන්න, දිනන්න.
1: lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා එක්සිය ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
2: finishing වහලක් ලෙස color upload වැජබෙන සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න finishing වහලක් නම් color up තමයි.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියුනම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22
4: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
5: විසින්. මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
5: අයියා, මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම

0: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97. කොන්දේසි සහිතයි.
1: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
4: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති 0114 700 550.

0: 98.2, 98.4 සියත දිවයිනපුරා
1: උදේ 9යි විනාඩි 2යි
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: क्या था टॉप स्टोरी
1: ग्राम निलधारिन वृत्तीय क्रियामार्गेक ශ්‍රීලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනිවාර්ය රාජකාරී පැවැත්වෙන අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා යන දිනවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වැඩසටහන් සඳහා සහභාගී නොවීම සඳහායි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අද සිට බල පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ ජාතික සංගමයේ ජාතික සංවිධායක බුද්ධික රංගමන පැවසුවේ.
2: ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී දිනවල අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා යන දිනවලදී කාර්යාලයෙන් පරිබාහිරව දේශපාලන අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, රාජ්‍ය ලේකම් කාර්යාල හෝ වෙනත් ආයතන විසින් පවත්වන ලබන ඕන වැඩසටහන් රැස්වීම සහ වෙනත් වැඩමුළු සඳහා නිලධාරීන් සහභාගී නොවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අපි අද සිට ආරම්භ කළා කියලා. අපි කාර්යාලයේ සිටියේ දිනයන්හිදී වෙනත් රැස්වීම් සහ වෙනත් උත්සව සඳහා කාර්යාලයෙන් පරිබාහිර වෙලා සිටියොතින් සේවා ලබා ගැනීම සඳහා පැමිණ සේවාලාගෙන් අපහසුතාවයට පත් වීම තුළින් ග්‍රාමීයදාරීන් සහ සේවාලාගෙන් අතර ගැටුමකින් පුළුවන්.
1: දැන් විදෙස් පොතක්. චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවට පැමිණ තිබෙනවා. ඔහු මෙලෙස උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන්නේ 2019 වසරෙන් පසුවයි. සිය දෙදින නිල සංචාරය අතරතුර ෂී ජින්පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමු වනු ඇති. න්‍යෂ්ටික විභාවිතය ඇමරිකාව සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා සහ අන්තර් කොරියානු ගැටුම සම්බන්ධයෙන් දෙරටෙහි නායකින් සාකච්ඡා කිරීමට නියමිතයි.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.3

0: තියෙනවද BTSI
1: BT
0: දැකලා තියෙනවද කොහේරි
1: මම BTS දැකලා තියෙනවා
0: BTS නෙමේ බන් BT
1: ආ සිං කරනා දැකලා තියෙනවනේ BTS ලා
0: දැන් මෙතන මංගල්‍යයක් කතා කරනවා නේද කන මේ එහෙම මංගල්‍යයක්
1: ආ ඔකේ ඔකේ මොකද අයිකන් අයිකන්
0: DTSI
1: තාක්ෂණයක්ද
0: D for Delta.
1: හරි.
0: T for Tati.
1: හරි.
0: S for Sudu Tati.
1: හරි.
0: I for Ice Cream.
1: Ah, okay.
0: DTSI.
1: DTSI.
0: දන්නේ. DTSI. මේ DTSI කියන එකේ මොකද්ද මේ කොට කරපු වචනයක්? Digital Twin Spark Ignition.
1: Okay.
0: දැන්වත් තේරෙනවද මේක කන දෙයක් නෙමෙයි මේක වාහනයකට සම්බන්ධයක්
1: වාහනයකට සම්බන්ධයක් තාක්ෂණයක් කියන එකක් මගේ ඔළුවේ වැඩ කරනවා
0: Digital Twin Spark Ignition
1: ඕ
0: මේ මොකද කරන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයා දැකලා ඇති අහලත් ඇතිනේ දැකලා තියෙනවා මම දන්නේ එන්ජිමක් වැඩ කරනවානේ
1: හරි
0: එන්ජිමක පිස්ටන් එකක් තියෙනවානේ
1: හරි
0: මේ පිස්ටන් එක ඇතුලේ මොනවද තියෙන්නේ පිස්ටන් එකේ මොනවද මේ උඩට ගෙනලා එන්ජිම ඇතුලේ තද කරන්නේ
1: ප්‍රෙෂර් එක තෙල් තෙල් තෙල්
0: තෙල්
1: තෙල්
0: මොනවා මොන තෙල්ද
1: පෙට්‍රල් භූමි
0: තෙල් තෙල් කොල් තෙල්
1: පෙට්‍රල් හරි
0: එන්ජිමක් ඇතුලේ
1: යස්
0: හුලං සහ ෆුවල් මික්ෂර් එකක්
1: තියෙනවා
0: ඒක පිස්ටන් එකෙන් තද කරගෙන උඩට එනවා
1: හරි
0: උඩදී ස්පාර්ක් ප්ලග් එකෙන් පොඩි ගින්දරක් විසි කරනවා
1: හරි
0: එතකොට ඔක්සිජන් සහ තෙල් එකට ඇවිලෙනවා මේ DTSI තාක්ෂණයේදී එක ස්පාර්ක් එකක් නෙමෙයි ඩිජිටලි කන්ට්‍රෝල් කරන ස්පාර්ක්ස් දෙකක් එනවා මොකද්ද මේකෙන් වෙන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ මොකද්ද මේක මොකක් මොකක්ද වෙන්නේ කියලා අපි දන්නේ
1: දෙකකින් පත්තු වෙනවා
0: දෙකොනෙම්ම පත්තු කරා
1: ඔකේ
0: හිතන්නකෝ ඔයා කාමරයක එක ඉටිපන්දමක් ගහනවා එළියයි ඔයා ඒ වගේ තව ඉටිපන්දමකුත් ගහනවා
1: එළිය ඩබල් වෙනවා හරි
0: ආ මේ වගේ දෙපාරක් ඩිජිටලි කන්ට්‍රෝල් කරලා ස්පාර්ක් කරනකොට අර ෆුවල් එයා මික්ෂර් එක පටස් ගාලා ඇවිලෙනවා. හුඟක් වෙලාවට පූර්ණ දහනේ පැත්තට යනවා.
1: හරි ඔකේ.
0: කිසිවක් ඉතිරි නොවි ඇවිලෙනවා.
1: හරි නියමයි සුපිරි.
0: එන්ජිමට වැඩි බලයක් එනවා. ඒ තෙල් බිඳුවේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා. අපි ලීටරයක් තෙල් ගැහුවට බයිසිකලයකට ලීටරේම යන්නේ නැහැනේ පිස්ටන් එක ඇතුළට එක සැරේට.
1: හා හා.
0: පොඩ පොඩ අරගෙන ගිහිල්ලා ඉලෙක්ට්‍රොනික ෆෝල් ඉන්ජෙක්ෂන් කියන තාක්ෂණයෙන් ඇහැට පේන්නේ නැති බිඳිති වලට කඩලා විදිනවා. එක පැත්තකින් හුලං එනවා, එක පැත්තකින් පෙට්‍රල් විදිනවා, ස්පාර්ක් ප්ලග් එකෙන් පත්තු කරනවා, පිස්ටන් එක තල්ලු කරනවා, කරකවනවා.
1: හරි.
0: ඔන්න එන්ජිමේ තාක්ෂණය.
1: හා හා.
0: දැන් අර එන ෆෝලුයි එයා හුලං සහ තෙල් කියන එකේ මික්ෂර් එක දෙපාරක් ඩිජිටලි කන්ට්‍රෝල් කළා. ඒ කියන්නේ ඩිජිටලි කන්ට්‍රෝල් කරලා කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සෙකුගේ ඇහැකට බලලා තේරුම් ගන්න බැරි තරම් වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒ තරම් නිවැරදිව මේක සිද්ධ වෙනවා.
1: හරි නියමයි.
0: පළවෙනි ස්පාර්ක් එක කොච්චර දෙවෙනි ස්පාර්ක් එක කොච්චර වෙන්න ඕනද කියලා එයා මොලෙන් හිතන්නේ. ඔයාට මේක අදාළ නැති වෙන තැන තමයි අන්න එතන මොලයක්. එන්ජිමට පවා මොලයක් තියෙනවා.
1: අවසාන වශයෙන් මට ඔතනින් කියන්න පුළුවන් කාරණාව තමයි හොඳට තෙල් කරනවා.
0: DTSI තාක්ෂණයේ තියෙන වාහනයක් දැක්කොත්
1: yes
0: බය නැතුව ඒක ගන්න.
1: දුටු තැන ගන්න.
0: දුටු තැන ගන්න.
1: හරි.
0: හැම වෙලාවෙම වාහනයක් වෙනකොට DTSI කියලා ගහලා තියෙනවා නේද?
1: DTSI.
0: තේනවා? ඔයා දන්නවද DTSI කියන තාක්ෂණයේ දියුණු කරේ බජාජ් ඔටෝ. හරිද?
1: බජාජ්
0: ඔටෝ තමයි DTSI තාක්ෂණය දියුණු කරේ. අද ඔයාට මාකට් එකේ අලුතෙන්ම ඇවිල්ලා තියෙන බජාජ් ප්ලැටිනා කියන අලුත්ම හැඩකාරයා වැඩකාරයා දැන් මාකට් එකේ එයාට DTSI තාක්ෂණය තියෙනවා.
1: ප්ලැටිනා.
0: එයාට නම් DTSI තාක්ෂණය විතරක් නෙවෙයි.
1: හරි ඔකේ.
0: එයාට ABS තියෙනවා. එයාට EFI තියෙනවා.
1: එයාට
0: LED lights තියෙනවා. Tubeless tires තියෙනවා.
1: ඔකේ.
0: Long lasting structure එකක් තියෙනවා.
1: හ්ම් හ්ම්.
0: ඩේවිඩ් පීරිස් අවුරුදු 40ක අපිට දීපු සර්විස් එක්ස්පීරියන්ස් එක ආෆ්ට සේල් සර්විස් එකේදී ඔබට හම්බ වෙනවා. ලංකාවේ හැම තැනකම ජෙනුවින් ස්පෙයාර් පාර්ට්ස් තියෙනවා.
1: හරි. තව මොනවද ඕනි තින්නේද?
0: මතක තියාගන්න DTSI.
1: DTSI.
0: ගහන පෙට්‍රල් කලඳෙන් ගමක වැඩ ගන්න තමයි DTSI තාක්ෂණය ඇවිල්ලා
1: තියෙන්නේ.
0: හ්ම් හ්ම් හ්ම්. තේනවද?
1: ඕකේ.
0: නැත්තම් වා කියන්නේ දැන් අපි ගහන පෙට්‍රල් වලින් 100% වැඩ ගන්න ලෝකේ කිසිම එන්ජිමක් අදටත් හදලා නැහැ.
1: හරි.
0: මේ වගේ ටෙක්නොලොජි වලින් තමයි අපි පාවිච්චි කරන තෙල් වල උපරිම කාර්යක්ෂමතාවය වැඩි කරන්න
1: සපෝට් එක දෙන්නේ.
0: සපෝට් එක දෙන්නේ.
1: ඉතින් ඒක හොඳම එක ගත්තම හරිනේ.
0: DTSI නැතිව හොයලා ගන්න එපා.
1: ඕ ඒක.
0: DTSI තියෙනව හොයලා ගන්න.
1: හරි.
0: ඒක බජාජ් ලටම අයිති වෙච්ච තාක්ෂණයක් වගේ වෙලා තියෙන්නේ දැන්.
1: ආ සීරියස්ලි.
0: සීරියස්ලි තමයි. අලුත් ප්ලැටින එක ලස්සනයි. මාකට් එක බලන්න.
1: හරි. මට මේ ෂෝ එකට පින් සිද්ධ වෙන්න අරවින්ද තැනකට ගිහිල්ලා මට හොඳට නිකන් අම්මගේ තාත්තගේ ගෞරවය රැකෙන්න මට ලස්සනට කතා කරන්න පුළුවන් වෙලා තිනවා. විශේෂයෙන්ම දැන් මම ඊයේගේ අපේ නෑදෑ ගෙදරක ඒගොල්ලෝ හරි නිකන් ලොකුවට හිතන් ඉන්නවා ඒගොල්ලන්ගේ මේ ස්ට්‍රිප් සීලින් එක ගැන. ඒගොල්ලෝ ලී වලින් ගහලා හරි ලොකුවට අලුතින් ගහලා තියෙන.
0: වා මම දැකලා තිනවා යන යන තැන විහිළු කරනවා.
1: ඔයා මං එක
0: එහෙම එහෙම තැනම ගිහිල්ලා නිකන් වන වෙන්න එපා විහිළු කරනවා. නිකන් සාමාන්‍ය මිනිස් එක්කගේ හැසිරෙන.
1: නිකන්
0: අවධානය ගන්න හැම වෙලාවකම.
1: ඒ ප්‍රසෙන්ටර්ස්ලා ඉතින් එහෙම නේ අපෝඩි නංගේ. දැන් ඩොක්ටර්ස්ලා බලන්නකෝ තැනකට ගියාම.
0: ඩොක්ටර්ස්ලා ගියාම හැම තැනම අර නලාව එල්ලන් යනවා.
1: මොකක් හරි ලෙඩක්.
0: නිකන් ගෙදර ඉන්න හැම මිනිහාගේම පපුවට නලාව තියලා බලනවා යන යන ගෙදර. එහෙම කරන්නේ
1: නැහැ. කරනකොට ඒක දැන් ඊතන ඩොක්ටර් කෙනෙක් ඉස්සරහ පොඩ කරගෙන.
0: දැන් අපි තමු ඩොක්ටර් කෙනෙක් ඉන්නවා මිනිහා ඔපරේෂන් කරනවා.
1: හරි.
0: ගෙදරකට ගියොත් අක්කාල ඉන්න මිනිහා පෙරලා ගත්තා බඩ කැපුවා. බැලුවා බඩ වැල් ඔක්කොම මෙලුවා වැහුවා මෙහෙම සිපර එකක් දැම්මා.
1: එහෙම ඔව් ඒකත් ඇත්ත දෙන්නේ.
0: ඉංජිනේර කෙනෙක් ගෙදරකට යනවා යාළුවෙක්ගේ. ගිය ගමන් වාහනේ යට රින්ග ගන්නවා වාහනේ. මේ හොඳට තියෙන වාහනේ ගලවන.
1: බැංකුනිල ධාරියෙක් යනවා. account check කරනවා සල්ලි purse එකෙන් බලනවා. එහෙම නෑනේ නේද? ඔව් ඔව් ඔව්.
0: තුවා නිවේදිකාවක් වුණා කියලා පෙන්නන්නේ හැම තැනම ගෙදර ගිහලා කට වාචාලකමට කියවලා විහිළු කරලා නිකන් ජෝකර් කෙනෙක් වෙන්න එපා. නිකන් සාමාන්‍ය මිනිස්සෙක් වගේ සාමාන්‍ය විදිහට හැසිරෙන්න.
1: හා රයිට්.
0: මිනිස්සු අවසාන වශයෙන් කැමති
1: හරි
0: සෙලිබ්‍රිටි ලෙවල්

0: ලෝකයේ මිනිහෙක් වුණත් සාමාන්‍ය මනුස්සෙක් හැටියට දකින්න. මේ මොන මල විකාරද මේවා?
1: මේ මොකද මේ මගේ ඔළුවට අත හොදන්නේ?
0: අතදිම කකුල් දෙකත් හොදන්නේ හිතනවා මට ඔළුවට මේ වෙලාවට.
1: වැඩි කියන්න අරින්ද මේ මිනිස් හරිය ලොකු කමෙන් මේ
0: මම දැක්කනේ අර කොරියාවේ ගිහිල්ලා හැම මිනිහටම වේලු කරන්නේ. මම කල්පනා කරන්නේ මේ මුලල් ලේඩෙක්. අනේ
1: මොකියනවා. ඒ බඩු පෙට්ටිය.
0: එමුණ නිකන් ඉතින් නංගී මේ ඔයා මේ කෑවද ඉතින් ඔයා කෑවද? කෑවා ඉතින් කාලා කාලා ඉවරයක් නැහැ නේ මේ වගේ වුණා මොඩ කතාව කිය.
1: අනේ බොරුනම් කියන්නේ බා මං එහෙම කිව්වේ නෑ.
0: අනේ අපිට මුකුත් ගන්න බැරුණ. අයියෝ ඒකනේ ඉතින් එන්න කියලා මුකුත් ගන්නෙත් නෑ. නිවේදිකාවක් වගේ නිකන් මෙලොක දන්නේ නෝමල් ඉන්න. එන ජෝකර් වෙන්නේ නැතනේ. අපිට බත් කරක් කාලා පාඩු ඉන්න කියන්නේ.
1: සෝ මගේ කතාව මේක ඇරෙන්න.
0: ආයෙම යන්නේ මේ. පළහොල්මනත් එක කොහෙව මන්න.
1: ආ තව යුරෝප් මේකකුත් තියෙනවා. හරිද?
0: ඒකෙන් පස්සේ යන්නේ. ඒකට යනවා ඒකෙන් පස්සේ කිසි දෙයක් නැහැ.
1: ඔයාට කියන්නේ ඒගොල්ලන්ගේ හරිය ලොකුකම?
0: මේ ඒක වැඩ නැහැ. මේ යුරෝප් වැඩේ මොකද්ද?
1: දවස් 57ක.
0: 57ක්. අස්සලා තමයි යන්නේ.
1: මේ ඇත්තටම අරවින්ද දැන් ඒගොල්ලෝ ලී වලින් ස්ට්‍රිප් සීලින් එකක් දාලා ඉතින් එක ගැන හරි ලස්සනයි හොඳයි ඉතින් ලොකු වියදමකුත් කරලා ඉතින් ඒක ගැන හරි පුරාජේරුව කියවනවා කියනවා ඉතින් මේ කාලේ කවුරුත් ඉතින් මේ ලී වලින්
0: කරන්නේ නැහැ කවුරුත් සිහි කල්පනා දෙන කිසිම මිනිහෙක් ලී වලින් කරන්නේ
1: නැහැ මං ඊට පස්සේ ඉතින් කියන්න දීලා මං හොඳට පස්සේ කියලා දුන්නා දැන් ලී වලින් කරාට පස්සේ එන ප්‍රශ්න ටික පොඩ්ඩක් නිකන් අර ටූ මච් යනකොට පොඩක් යාව තැනේ තියන්න ඕනේනේ. එහෙනම් මම පොඩ්ඩක්
0: අර කියනවා සමාජවාදියාගේ සමාජවාදය.
1: හරි.
0: පළවෙනි ඉඩම් කෑල්ල ගන්න තැනින් ඉවර වෙනවා.
1: ඒ වගේ තමයි.
0: ලීවලින් ස්ට්‍රිප් සීලින් ගන්න මිනිස්සුන්ගේ වාදම.
1: හරි.
0: පළවෙනි ගුළු ප්‍රහාරයෙන් ඉවරලා.
1: නැත්තම් වේයා.
0: පළවෙනි ගුළු ප්‍රහාරයෙන් හෝ පළවෙනි වේද ප්‍රහාරයෙන් දිය වෙලා යනවා. නිමාවටපත් වෙනවා.
1: ඒකනි සෝ සෑඩ් කියන්න ඔගොල්ලෝ ලොකු වියදමක් දරනවා අපි ඒක දන්නවා ලස්සනයි හරි
0: අනිත් එක අර දිරණයව
1: හරි
0: පුස්කණයව
1: හාව
0: ඒව මිනිස්සුන්ට වගේම තමයි ලීවලට අතව දන්නවද සජීවී සෛලනේ
1: ඕ ඒකනේ
0: ඒව බෝ වෙනවා එක ලෑලි කෑල්ලක් පුස් කෑවොත් කාලයක් යනකොට හොඳට තියෙන ලෑල්ලක් හිමීට පුස්සල්ල එක ලෑලි කෑල්ලක් තෙමුනොත්
1: හරි
0: එතනින් පිපෙන්න ගත්තොත් අනේ අර වටපිට තියෙන හොඳ ලී ටිකක් ඒ ලයින් එකේම යනවා ස්ට්‍රිප් සීලින් එකක් එහෙම වුණාට කිසි අවුලක් නැහැ බිම තියෙන එකක් නෑ
1: ඒක හරි
0: සීලිම ඔගොල්ලෝ ගහලා තියෙන බිම නම් අවුලක් නැහැ ගැලෙව්වා අනිත් එක
1: දැම්මා මේක තියෙන්නේ
0: සීලිම තියෙන්නේ බොල වහලෙනේ මුළු වහලෙම ගලවන්න ඕනේ ස්ට්‍රිප් සීලින් එකේ පොඩි රිපෙයරක් හරි කරන්න හැම වෙලාවෙම හිතන්න සිවිලිම වැරදුනොත් වහලෙම ගලවන්න
1: වෙනවා අම්බෝ
0: වහල්ලේ ගලවනවට වඩා ඇත්තටම ලේසි කාගේරි බඩක ඔපරේෂන් එකක් ගෙදරදීම කරගන්න.
1: බෝ වහලේ කියලා කියන්නේ ලොකු කේස්
0: එකක්. තමන්ගේ බඩේ ඔපරේෂන් එක බඩ කපලා ගෙදරදීම කරගන්න එක ලේසි. වහල්ලේ ගලවලා ආයි පාරක් සීලිම රිපෙයාර් කරනවට වඩා කියලා මතක තියාගන්න. අන්න එදාට ඔබට තේරෙයි අපි ගන්න ඕන විසඳුම ලස්සන තියෙන්න ඕනේ මන්නේ කියන්නේ.
1: හරි.
0: ලීපෙනුම හොඳයි මපි නෑ කියන්නේ.
1: යස්.
0: ලී පෙනුමක් දීලා ඒ ලස්සනක් දීලා ලීයක තියෙන නැචරල් වෛරම ඒ පාට ඔක්කොම දීලා ලී වගේ දිරන්නේ නැති සත්තුන්ට කන්න බැරි තෙමුණට පෙඟෙන්නේ නැති පුස් හැදෙන්නේ නැති ඕනනම් කාලයකට සැරයක් වතුර දාලා හොදලා ඉවර කරලා පිහිදලා දාන්න පුළුවන් මට්ටමේ භාණ්ඩයක් තියෙනව නම් ගන්නවද
1: ගන්නවා ඩෙෆිනිට්ලි
0: colorup.lk.com සයිට් එකට ගිහලා ස්ට්‍රිප් සීලින් කියන සෙක්ෂන් එක බලන්න ඔබට ආස හිතේ ඒක ඉතින් අපි මැරෙනකම් අපි ගහලා අපි ගෙවල් හදලා වහලා ගහලා අපි ස්ට්‍රිප් සීලින් ගහලා අපි මැරුණත් සීලිම මැරෙන්නේ සීලිම මැන්නේ
1: බලන්න අපේ තාත්තලා හැමදේම දකිනවා තමන්ව හැර තමන්ගේව දකින්නේ නැහැ හැබැයි අනිත් හැම දෙයක්ම දකිනවා තමන්ට තියෙන ප්‍රශ්න තමන්ට තියෙන දුක කම්කටොළු එයාගේ ඇඳුමද සපත්තු දෙකද පරණද ඒව කිසි දෙයක් එයා දකින්න හැබැයි දරුවන්ගේ වයිෆ්ගේ ඒ හැම දෙයක්ම දකිනවානේ
0: අපේ තාත්තා ඉස්සර මට මතකයි එයාගේ සපත්තු එක මෙයා වුණාම
1: හරි
0: අපි අලුත් සපත්තයක් ගන්න හිතනවානේ
1: ආ
0: අපි ඉස්කෝලේ යන කාලේ සපත්තු දෙකට පොඩි දෙයක් උනත් ගෙදර ඇවිල්ලා අපි කියන්නේ සපත්තු දෙකෙන් දාන්න බෑ මේ පොඩ්ඩක් ඉතින් ගැරවිලා තියෙන්නේ පොඩ්ඩක් ගෙනදයක් ගන්නත් එනවා මේක පොඩ්ඩක් තාත්තා සපත්තු දෙක අරන් යනවා මිස්ටර් මින්ට් කාවට
1: හරි
0: ගිහිල්ලා ඔන්න අලෝ ගැන හරි මොනා හරි මහා ගැන හරි ඊට පස්සේ මිස්ටර් මින්ට් හරි

0: නැත්තන් ගිහිල්ල අර කුඩයක් ගහගෙන සපත්තු මහන මිනිහකුට දීලා ඒක මහගන්නවා නේද?
1: අපිට අලුත් සපත් දෙයක් අරන් දෙනවා.
0: හින්න නයිලෝන් තංගුන් තඩි තංගුස් නූලක් දාගෙන කෙන්නම කැතයි. ඉතින් මහගෙන වෙලා දානවා. ඉතින් අම්මගේ මොකක්ද අනේ වාය කරගත්? මේ ගානක් නෑ කවුද අනේ සපත්තු බලන්නේ? තාත්තල කියනවා නේද? අනේ කවුද අනේ අපේ සපත්තු බලන්නේ? ඉතින් කොහොම හරි කරලා පොලිස් තලියක් ගාලා අර ඔක්කොම වහලා දාගෙන ඉතින් දාගෙන නෑ හින්න ගැම්මින් යනවා යායි.
1: අනේ ඉතින් තාත්තගේ බෑග් එක ඒ කාලේ නම් අද වෙනකම් මේ බෑග් එකමනේ.
0: ඔව්.
1: තාත්ති අලුතින් බෑග්ස් ගන්නෙ නෑනේ නේද?
0: ගන්නෙ නෑනේ. ඒ අය වීකෙන්ඩ් එකට පොඩ්ඩක් සුද්ධ කරලා හරි ගල්ලා. සපත්තු පොලිස් ටිකම තමයි බෑග් එකේ ගන්නේ. ඒක එහෙම ගාගෙන යනවා. ඇඳුම් ගැන මේ කියලා නිකන් ෂර්ට් එක ගැන විතරයි පොඩ්ඩක් මැදලා ධාරණය කියලා බලන්න. ඒ තමයි තාත්තලා. ඒ තමයි තාත්තලා කැටි ඒ ස්වභාවය නැති කරන්න බෑ. එහෙම හැම අවම වශයෙන් 75% 80% තාත්තලේ වගේ.
1: ඒ කියන්නේ ඕනම කොල්ලෙක් තාත්ත කෙනෙක් වුණාට පස්සේ එයාගේ ක්‍රියාකලාපය ඕක තමයි.
0: උන් දගර පැෂන් කෑලි අරවම තාත්ත කෑල්ලෙන් ඉවර කරලා දාලා අනිකර ගෙදරට තමයි අර අර ගෙම්බෝ ඉන්නේ කොච්චර විසිකරත් ගේ පැත්ත හැරිලාලුනේ වැටෙන්නේ.
1: හරි.
0: තාත්තත් ඒ වගේ තමයි. කොච්චරවත් ගේ පැත්ත හැරිලා තමයි ඉන්නේ. එයාට යව පේන්නේ නැහැ ගෙදර ප්‍රශ්නම තමයි පේන්නේ. වයිෆ් කිරු තාඩ පාලි අහගෙන.
1: හරි ඕකේ.
0: ඊයම් බුලට් ඉතින්. සියෝගලගේ තාත්ත ගැන කතා කරද්දි එච්චර තමයි.
1: ඔව් නෑ මතක් වෙනවා ඔයා ඔය කියනකට විස්තර කියනට ඒව සමානයි තින්නේ.
0: තාත්තව එක්කන් යන්න ඕනේ යාට ඇස් දෙක පොඩක් පරීක්ෂා කරවන්න.
1: තාත්ති කීයටවත් යන්නේ නෑ ඔය ගමනේ. ඒ හින්දා ඔබ දරුවෝ විදියට එක්කෝ.
0: යාට ආසයි හැබැයි. දරුවෝ එහෙම වයිෆ් එහෙම කිව්වොත් අයියා මේ යන්න ඕනේ අදන යන්න ඕනේ අදන යන්න ඕනේ. ආ යංකෝ යංකෝ යංකෝ.
1: එහෙම
0: හැබැයි ඉතින් ගිහින් බලන්න එයා විෂන් කෑයර එක්කගෙන ගිහිල්ලා ඇස් දෙක චෙක් කරන්න. ඇස් දෙක චෙක් කරන්න සල්ලි ගන්න නෑ විෂන් කෑයකින්. කන්නාඩි ගන්න ඕන විතරයි ඔබට සල්ලි ගන්න වෙන්නේ. කන්නාඩි දෙක නිකන් දෙන්න බෑ. විෂන් කෑ එක මේ දන්සල් කරනවා නෙමෙයිනේ.
1: ඔව් ඒකනේ.
0: ඇස් දෙක පරීක්ෂා කරගන්නේ සමහරවිට තාත්තගේ ඇස් දෙක දෙයියන්ගේ පිටේ මුකුත් ප්‍රශ්නයක් නැතුව ඇතිනේ. එතකොට ඒගොල්ලෝ කියනවා සර් නෑ. සර් තාත්තගේ ඇස් දෙකේ මැඩම් මේ මේ මේ ඇස් දෙකේ කිසිම ප්‍රශ්නයක් නෑ දැනට. කිසිම ප්‍රශ්නයක් නෑ. මුකුත් කන්නාඩි දාන්න අවශ්‍යතාවයක් නෑ.
1: හිතට කොච්චර හොඳයිද
0: නේද? ආන්න. දැන් ප්‍රශ්නයක් විසඳලා.
1: හරි ඕකේ.
0: අපි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. භාගවිත දන්න දැන් තා මේ ළඟපෙනීමේ පොඩ්ඩක් දුර්වලකම. ඒතකොට තමයි තාත්තා කියන්නේ. චුට්ටක් අර බලන් ඉන්නකොට පොඩ්ඩක් අමාරුයි මේ මං චුට්ටක් ඈත් කරලා බලන්න. ඕන්න මෑන්ගේ. ඕ විසඳුම්. මොකක්ද විසඳුම? මේ පොඩ්ඩක් ඈත් කරලා බලනකොට ඒක හරියනවා.
1: හරි ඕකේ.
0: තාත්තගේ විසඳුම්. අයින්ස්ටයින් වගේ විසඳුම් තියෙනවා. ඈත් කරලා බලනවා.
1: තව පේන්නේ නැතුව තමයි.
0: පත්තරේ දොරගාව පත්තරේ දොරකොඩ තියලා සාරට වෙලා බලන්න. පේන්න තියන්නේ. ඔයා හිතන්න මොන තාත්ත දකමැති තමන්ගේ දරුවෝ තමන්ගේ බිරිඳ එකතු වෙලා හොඳ ලස්සන ෆ්‍රේම් එකකුත් දාලා මේ මූණට හරියටම හැඩයට හරියන එකක් දාලා එතන තියෙන හොඳ ලෙන්ස් එකක් සිලෙක්ට් කරලා කන්නාඩි හදන්න දීලා එනවා. භාගවිට සමහරට තාත්තම තමයි සල්ලි ගවන්නේ. සල්ලි ගවන්න බැරි කමක් නැහැ යාට. එයා හිතනවා ඒක ප්‍රයොරිටි නෙමෙයි කියලා. ඕන වෙලාවක දරුවාගේ වයිෆ්ගේ ප්‍රශ්නයක් එක යාගේ එකක් ආවොත් එයා අර දෙකට තමයි තැන දෙන්නේ.
1: හරියට හරි.
0: මේක අවුට්. මේ එයාගේ ප්‍රශ්නේ කෙලින්ම අවුට්. බලධාරයා විසින් කපා හරිනවා.
1: ඉතින් අපිට පොඩි යුතුකමක් තියනවා නේද? එයාගේ ප්‍රශ්න ගැන පොඩ්ඩක්
0: හිතන්න. තාත්ති පොඩ්ඩක් අරන් යන්න.
1: හරි ඕකේ.
0: අනිත් එක එතනින් ගිහිල්ලා ඔබ බ්‍රෑන්ඩඩ් ෆ්‍රේම් එකක් අත්තොත් ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඒක බ්‍රෑන්ඩඩ් ද නෙමෙයිද? බ්‍රෑන්ඩඩ් වගේ අම්දලද? අපුලි වංගුවක් ගහලාද? එහෙම ඔබට බය වෙන්න දෙයක් නැහැ. මොකද ඔබ ගන්න විෂන් කෑයකින් විෂන් කෑයක ලෝකයේ තියෙන නමගිය සියලුම බ්‍රෑන්ඩ්ස් ලංකාව ගෙන්න ලංකාවට ගෙන්න එකට ප්‍රසිද්ධයි.
1: හරි ඕකේ.
0: අනිත් එක ඒගොල්ලන්ගෙන් ගන්න ගණන් වලට සමහරවිට මම බලලා තියෙනවා වෙන රටකට ගියාමටවත් ගන්න බෑ. මොකද ඒගොල්ලන්ට එකක් වෙනස් ප්‍රයිස් එකක් තේ වැටෙන්නේ ලංකාවට ගෙන්නනකොට.
1: හරි. ඉතින් ඒ නිසා ඒ වාසියක් තියෙනවා.
0: ඒ නිසා ගන්නේ මොකද?
1: ඒ නිසා.
0: ගම්සම් නිදා.
1: ඒ නිසා.
0: තේනවා. එතකොට ඒක. දැන් විෂන් කෑ ලස්සනට හදලා තියෙන ඔබ බය කරන්න නෙවෙයි. විෂන් කෑ හිතලා තියෙන වෙන විදිහයකට. විෂන් කෑ හිතනවා මෙතන කස්ටමර් කෙනෙක් ආපුවා මේ මිනිස්සුන්ට මෙතන පොඩ්ඩක් ඉන්න ඉතින් ආසය තියෙන විදිහට හදන්න ඕනනේ.
1: ආ ඒක.
0: දැන් ඔබ හිතන්නේ මොකද? අම්මෝ මේව හොඳට හදලා තියෙනවා. ඇතුළට යනකොට ටිකට් එකක් කඩනවා. එළියට එනකොට ටිකට් එකක් ගන්නවා. කන්නඩි ගත්තා ටිකට් එකට ගෙවන්න ඕනේ. නොගත්තත් ගෙවන්න ඕනේ කියලා තමයි ඔබට හිතනවා ඇත්තේ. නමුත් ඒක එහෙම නෙවෙයි. ඒක ලස්සනට හදලා තියෙන්නේ ඕගලන්ට කාලය ටිකක් ගත වෙන විදිහට. එතන ගියාම කාලය ගත කරන්න ආස හිතෙන විදිහට. වෙලාව අරගෙන කන්නඩිද සමහරවිට ඔබ කන්නඩි දෙයක් හදාගෙන යන්නේ මේ ඇස් දෙක මේ පොඩ්ඩක් පේනවා මදින්ද? භාගවිත.
1: හරි.
0: එතන තියෙන ඩිසයින්ස් දැක්කහම ඊට අමතරව අවු කන්නඩියකුත් අරගෙන එයි.
1: ඔව්. ඒකනේ
0: තාත්තා ගැස් දෙක හොඳයි කිව්වොත් එයාට සන්ග්ලාස් පෑරයක් කරන්නේ
1: ලස්සන නිකන් යන් ලුක් එකක් ඒ ඊට පස්සේ තාත්තිට අමුතු
0: හරි හැඩේ බලලා හරි ක්‍රමයක එකක් දාගත්තොත් හරි ෆ්‍රේම් එකක්
1: හරි
0: තාත්තගේ වයස අවුරුදු 5ක් 10ක් අඩු වෙලා පේනවා ඒක අම්මිර ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නමුත් දරුවන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි
1: ආසයි ආසයි අපි ආසයි හිතනකොට තාත්තිට අවුරුදු 10යි කියලා එහෙමනම් දුන්නත් හරිම
0: තාත්තා අනන්න ගන්නවා ඒ ඔය ඔය ගන්න ගන්නවා තාතු ඒ ඔය ගන්න
1: වා දන්නනේ අරින්ද මට මාර විදියට අර නිකන් රට જાත එහෙම ආර හැංගීමක් තියෙන කෙනෙක් මම හරිද
0: අනේ යනවා හලෝ යන්නේ
1: ඈ මට එහෙම අමාරු මට ඒ කියන්නේ ශ්‍රී ලංකාව
0: ගැන ජාති හැරි විකුණලා දානවා තමන්ට මොනවා හරි හම්බ වෙනවා නෑ
1: කවදා ලොබෙත් දැන් ශ්‍රී ලංකාව
0: ගැන ලොබෙත් වෙන්නේ නෑ මෙහෙම වෙනවා යන
1: නෑ මං ඒක කරන්නේ නෑ මං කරන්නේ
0: නෑ හරිම පැන බලලා මං කතා කරන්නම් කොහොම කියපු මිනිස්සු තමයි ඕක වැඩියෙන්ම කරේ
1: නෑ නෑ මගේ අතින් වෙන්නේ නෑ
0: ඉතින් පුතා ඒ සෙල්ලම නම් අපිට දාන්න එපා පුතා අපිට දැන් මේ අහුවෙලා ඉන්න ප්‍රමාණය ඇති අපි ඔයාට නම් අහුවෙන්නේ නෑ මං දැන් කියන්නම් මම නම් ඔයාට අහුවෙන්නේ
1: නෑ
0: නෑ මම දැන්
1: හිතනකොට රට ගැන සින්දුවක් කියනකොට මට ඉවසන්න බෑ මට හිරිගඩු පිපිල මට මොකක් දෙකක් වෙනවා හරිද දැන් මේ මෑතකදී දැන් අපේ අම්මි හැම සමරකට මම නිදාගෙන ඉන්නකොට ඇහැරවන්න අම්මට ඕනේ හින්දා අම්මා දානවා
0: ලෝවක් පිබිදෙන ආදේස් ඒක දාගෙන තමයි තරවල ගැපුව
1: ඒක පස්සේ
0: ඒක තරකල මැෂින් එකේ සද්දයක් වක් පිබිදේ කමන
1: ගේ මවු රටයි
0: මලනු මනසකි
1: අපි අම්මි දන්නේ කනේ අපි අම්මි දන්න උපන් දිනේ ජීවනාලියයි ගොවි දෙවිසවි පුබුදු වාලයි මුළු රටේම කිරිසාරයයි ඒ කිරෙන් දයක් පිබිදෙයි
0: පෙන්නන්නේ
1: මොර්මේක මට
0: දුවේනෝ කිරෙන් රට දඩබඩ බොහොමයි නනනනේකයි
1: නනනනිසරුමේමයි
0: උපන්දිමෙන්
1: මේ සම ඔබටයි
0: රත්
1: නාමය අපේ කිරිසන් නාමයයි මේ දැන් කිරිග පොරනම් බලන්න
0: ඉරිගඩ නේ කබරේ මේ
1: නෑ ඉරිගඩ මට මාර ගැම්මක් තියෙනවා ඒක
0: අපේ සවුත් වෙලා තියෙන්නේ නේ
1: අපේ රටේ
0: නේ තමයි ළඟට දැක්කේ කොරල ඇවිල්ලා නේ
1: කොරල කොරල වැල්ල අත් දෙකේ.
0: එතන කොරල කොරල ඇවිල්ලා නේ.
1: අනේ මුරු කියන්නේ නැති ඉන්න මම ස්කින් කෑ මාරු විදිහට මම ෆලෝ කරන කෙනෙක්. හරිද?
0: ආන් ඒකෙන් තමයි කොරල ඇවිල්ලා.
1: දැන් කොරලද අපේ මාත්‍රකාව?
0: බ්‍රෑන්ඩ් එක මොකද කොරල්?
1: කොරල්. කොරිනස් නම ගනලා පෙන්නන්න.
0: කොරල් පර.
1: නෑ ඇත්තට.
0: කොරල් පර. කොළඹ දීම බලන්න.
1: ගෙදර දීම බලන්න. ඇත්තට එහෙම අපේ රටේ නිෂ්පාදනයක් කිව්වම මට නම් මම බොරු කියනා නෙමෙයි මට නම් ඒ ගැම්ම
0: කියලා. ඔව් ඇස්ලින්ටියක් ගන්න.
1: මේ මම මේ.
0: නැදි ඇස්ලින්ටියක් ගන්න කොරල කැතයිනේ. කොරල කැතයි.
1: ඔයා බියුටිෂන් කෙනෙක්ද?
0: මම බියුටිෂන් කෙනෙක් නෙමෙයි.
1: හා එහෙනම් මේ පැත්තකට වෙලා ඉන්න මං කරගන්න එක මං කරගන්න.
0: කොරල ආපම කැතයි නේ තියෙනවා.
1: මොකද මේ ඕන නෝ too much මම මං ගැන නෑ මෙච්චර මේ කැරින් මං ගැන ළඟකදී නා.
0: මිනිහවත් බලන්න තියෙන්නේ මමවත් බලන්න එපා.
1: අන්නකො මගේ කතා
0: මිනිහට ගානක් නෑ වනේ කොරලි ගාන
1: නිශ්ශබ්දතාවෙන් පෙනියන්නේ තව ටිකකේ
0: ස්නා කොරලි මුණිස
1: මේ ඇත්තට මන්ට එහෙම පැල්වත්ත ගැන කිනොට මා අභිමානයක් දැනෙනවා අපේ රටේ කිරිසන්නාමය නිසා ඇත්තටම ඒක ඔබටත් දැනෙන්න ඕනේ අපේ රටේ නිෂ්පාදන වලට ක්වොලිටි එකකට හදන නිෂ්පාදන වලට ඒ ගෞරවය අපි දෙන්න ඕනේ නිකම් ඉතින් ගෞරවයි ගෞරවයි හිරිගඩු පිපුණා කියුවාට හරියන්නේ නැහැ අපිට පුළුවන් නම් ඒ ප්‍රොඩක්ට්ස් ගන්න මම හිතනවා ඒක ලොකු
0: හිරිගඩු පිපුණ නැතුණත් කමන්නේ කිසිම જાතිය ගැන කිසිම කැක්කමක් තිබුණ නැත
1: හරි
0: හිරිගඩු පිපුණ නැත
1: හරි
0: දේශාණු රාගෙන් හිස මෙහෙම ඍජුනේ නැතත්
1: හරි
0: ඈ
1: ඕ
0: කුනේ නැතත්
1: මෙහෙම මෙහෙම කෙලින් බලන්න එහෙම හිටියේ නැතත්
0: දේශීය නිෂ්පාදනයක් අරගෙන හැබැයි දේශීය නිෂ්පාදනයක් කියවට අපි පාරිභෝගිකය වෙනුවෙන් පෙනී හිටිනවා
1: හරි
0: පාරිභෝගිකයෙක් දේශීය නිෂ්පාදනයක් ගන්නවා නම් ඒ මනුස්සයාට හරි නිෂ්පාදනයක් ලැබෙන්න ඕනේ
1: ඩෙෆිනිට්ලි
0: යස් දේශීය කියලා ඕන කුණු ගොඩක් අරන් යන්න බෑ.
1: හ්ම්.
0: පුළුවන්ද?
1: බෑ බෑ. ලොවෙත් බෑ.
0: ආ දේශීයනේ. මොන කුණු ගොඩක් වුණත් කමක් නෑ. එහෙම.
1: හරි.
0: දේශීය නිෂ්පාදන කරන අයට තියෙනවා යුතුයකමක්. අපේ වෙළඳපොළ ජාත්‍යන්තරයත් එක්ක තයි තියෙන්නේ. වෙළඳපොළ තරඟය තියෙන්නේ ජාත්‍යන්තර. කොරල කතාව කියනවා. hina වුණොත් කොරල ගැන කතා කරන ෆොටෝ ගන්න
1: දානවා. සද්දයක් වතාවද සද්දයක්වත්
0: ආවද? මට මූණ පේනවා. කොරලි.
1: හරි ජාත්‍යන්තරය මොකක්හරිවා කියමින් සිට
0: ජාත්‍යන්තරට කොරලෝ යවන
1: මොකක්හරි කියන්න උත්සාහ කරනවා අරවිද
0: ජාත්‍යන්තරට මම කොරලියොත් දෙන්නේ කවන්නේ ඉන්නේ
1: කියන්න අරවිද කියන්න
0: හරිද
1: හරි
0: දේශීය නිෂ්පාදන වලට තරඟ කරන්න වෙලා තියෙන ජාත්‍යන්තර නිෂ්පාදනත් ඒකට එක්ස්කියුසස් දීලා හරියන්නේ නැහැ ඉගෙන ගන්න පැල්වත්ත පැල්වත්තෙන් ඉගෙන ගන්න පැල්වත්ත ලෝකල් ප්‍රොඩක්ෂන් එකක් උනාට ඉන්ටර්නැෂනල් මාකට් එකත් එක්ක ෆයිට් කරන්න ඒගොල්ලන්ට පුළුවන්ද
1: පුළුවන්
0: ප්‍රොඩක්ට් එක හොඳයි ඒගොල්ලන් ගානත් අඩුයි මාකට් එකේ තියෙන ග්‍රෑම් 400 ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එකේ තියෙන අඩුම ගාන අදටත් පැල්වත්ත මට කැන්දින එච්චරයි ඔබ සැමට ස්තුතියි
1: අරවින්ද
0: කොරලි ඔබට මයික්
1: අරවින්ද මාත් එක්ක එන්න අපි දැන් අතින් අත අල්ලගෙන අපි බලමු මගේ ලොතරැයි ඇදිලාද කියලා මේ සුබ දවසක් ලොටරි එක තමයි අපි දැන් බලන්නේ මම ඉන්ටර්නෙට් එකේ මේ නම්බර්ස් ටික අරන් දැන් බලමු මං ඇස් දෙක වහගෙන ඉන්නම් ඔයා බලන්න මේ නම්බර් ටික හරියට තියෙනවද කියලා
0: ඇස් දෙක වහන්න යන්නේ ඇදිලා නැහැ
1: නැන්ද කමක් නැහැ මම රුපියල් 40ක් වියදම් කරාද
0: මට දුකයි දේ 40 නැති වෙච්ච
1: එක චූටි එකක් එනවා පොඩි හීනියට වගේ එකක් එනවා ඇවැයි රටේ සංවර්ධනයේදනේ ඒ කියන්නේ
0: ඔය පාරක් තොටක් පාලමක් කර්මය හදන වැඩකදී අපෙන් සල්ලි ඉල්ලලා හදන්නේ නෑනේ. ඔය සල්ලි යොදවනවා ඒ වගේ දේවල් වලට. වාර තේරෙනවද?
1: යස්.
0: ඒ නිසා මේ එකලොතරයි යක් අරගෙන කෝටි ගාන මැදුන්නේ නෑ කියලා මම වරක් ගන්න නෑ මේ ලොතරයි ඊට පස්සේ කියන එහෙම කතා කරන්න එපා.
1: ආ ඒක හරි ඒක හරි.
0: නේද? ලොතරයි පහක් අරන් බලන්න එකම වර්ගෙන්.
1: ඔකේ. දැන් අපි සුබ දවසක් ගැන මතක කරලා සුබ දවසක් වලින්ම ගන්න.
0: සුබ දවසක් ලොතරයි පහක් ගන්න.
1: ගන්න.
0: අද ගන්න පහක්.
1: යස්.
0: බලන්න හිට මොකද වෙන්නේ කියලා බලන්න අපේ සම්භාවිතාව වැරදිද කියලා
1: හරි ඔකේ
0: නේද පහෙන් එකක සම්භාවිතාවක් ආවම වශයෙන් තියෙනවා NLB ලොතරැයි වල මේක ඉලක්කම් ගන්නත් අඩුයි නේද
1: මේ ලොතරැයි ඔය මේක හරි ස්පෙෂල් මේක මොකද අර නිකන් පොකට් මනි වගේ තමයි මේ ලොතරැයි තියෙන්නේ නිකන් එදිනෙදා ඕනේ සල්ලි ටික තමයි මේකෙන් හම්බ වෙන්නේ ලොතරැයි තියෙන්නේ අංක 3යි ඒ අංක 3 නිර්වර්ධිව ගලපන්න පුළුවන් ලග්නෙත් තියෙනවා ලග්නෙයි අංක 3යි ඒක ඔක්කොම ගැලපුවම පළවෙනි ටැග් එක තියෙනවා ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හරි මුදලින් රුපියල් ලක්ෂ 5ක් හරි ඒ දෙකෙන් එකක් ඊට පස්සේ තව 50,000 ටැග් තියෙනවා 25,000 ටැග් තියෙනවා තව තව ටැග් ගොඩක් සුබ දවසක් ලොටරි එකෙන් ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන් සෝ එහෙනම් ඉතින් හරි දැන් වෙලාව 9:00 විනාඩි 34යි

0: ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවාක්සියා ලීටර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: සුබ දවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවස
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩල
4: ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් DRL හෙඩ්ලයිට් ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited
5: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. Give
6: ₹99 apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
2: Hatch 15 පිස්සුවක්ම තමයි.
4: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited with
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
8: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3-road රථය. David Peters e-mobility වෙතින් 0.114,750.
9: ජාතික කියවීම් මාසයේ ලෙස නම් කර ඇත්තේ 1 ඔක්තෝබර් මාසය 2 සැප්තැම්බර් මාසය.
10: ඔක්තෝබර් මාසයේ
11: TFF පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝතර දුන්නේ අකුරස්ස තාරිකා සම්පි.
12: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
13: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0.714 151 151ට දැන්ම WhatsApp කරන්න.
14: යාප පොකට් මනි.
15: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
1: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
2: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
4: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
5: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාර්යා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විතින්.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
7: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කුන්දේසි සහිතයි.
9: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.
10: ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට්, ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාර්යා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
11: දෙනුවටයි 0.2 0.4
12: දෙනම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: අප වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ඔයා දැකල් තියෙනවනේ වාහනවල පිටිපස්සේ ගහලා තියෙන වාහනේ නමට අමතරව වෙන වෙන පොඩි පොඩි අකුරු ගහලා
1: තියෙනවානේ. දැකලා තියෙනවා.
0: සමහර ඒවා ගහලා තියෙනවා VVTI. සමහර ඒවා තියෙනවා EEV.
1: හරි.
0: තව තියෙනවා DCVT. එකෝ CVT එකෝ DCVT.
1: හා ඕකේ.
0: අපි ඉතින් බොරු කියන්න ඕනේ. අපි මෙලෝ සංසාරයක් දන්නේ. අපි හරිම ලස්සන අකුරු ටිකනේ.
1: ලස්සනට වෙන්න ඇති නේ ගහලා තියෙන්නේ කියලා තමයි අපි හිතන්නේ.
0: දැන් ඔයා ගියොත් එහෙම පෙරඩුවා වාහනයක් ගන්න ඔයාට පොඩි අදහසක් තියෙන්න ඕනේ. දැන් අපි බැලුවොත් එහෙම පෙරඩුවා වාහනයක අපි ගිහිල්ලා ඔයාට ආස හිතෙනවා පෙරඩුවා ඉගොලන්ගේ ඇක්සියා එක ගැන හරි ලොකුවට කතා කරන්න.
1: හරි.
0: හරිද? පොඩ්ඩක් ඉන්න ඉගොලන්ගේ ඇක්සියා. ඇක්සියා එකේ ಜಾති තුනක් එනවා. G series එකක් එනවා. X series එකක් එනවා. SE කියලා series එකකුත් එනවා.
1: හා ඕකේ.
0: ඒවේ ගණන් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේ තමයි පෙරඩුවාවල හැච්බැක් සීරීස් එකේ රජ්ජුරුව. හදිමක් යන නේද පුතා හරින්නේ හදිමක් කැවන්න පුතා.
1: අයියෝ.
0: හදා.
1: එහෙම කරාම එක නැති වෙනවා.
0: මට බැරිය නාගෙන ඉන්න ගිහලා ෂෝට් කරන්න කල.
1: අයියෝ අපරාද හොඳ එකක් ආවේ. නැති වුණා.
0: ඒ වගේ ටක් ගාලා වාගේ එක්සයිට්මන්ට් එක මාරු කරපම වාගේ හදිම මම නැති කරන්න පුළුවන්. ඒක මගේ දක්ෂතාවයක් ඇත්තට මගේ පොඩි කාලේ තියෙන දක්ෂතාවක් එක.
1: හරි.
0: හැච්බැක් සීරීස් එක මේක 1000cc වාහනයක්. මේක එන්ජිම දකින්න පුළුවන් 1000cc. 1KR කියලා.
1: 1KR.
0: මොකද මේ 1KR කියන්නේ? දවාගේ නම දිස්නා කොරළ මොනසිංහ.
1: මොකක්ද මේ කොරළ කියලා කියන්නේ?
0: කොරළ කියන්නේ අද්දකේ
1: තියෙන. අනේ මේ පොඩි කියනවා.
0: කකුල් දෙක කක් දෙකේ ඕම නම්.
1: කකුල් දෙක කොහමද ඇදෙන්නේ?
0: අද්දකේ ඕම නම් කකුල් දෙක බලන්නේ නැතුවම ගලවලා විසිකලා දැක්කා. දිස්නා කොරළ මොනසිංහ වගේ. දැන් මම අරවින්ද ලස්සන ලොකුගේ. බද ප්‍රශ්න මොකද?
1: අද දවසේ

0: ඩයිහත්සු ටයිප් එන්ජින්ස් මේ තියෙන්නේ හරි ලැබල් එන්ජින්ස් කියනවන ඒ ස්ටයිල් එන්ජින එක තමයි
1: පෙරඩවා
0: ඇක්සියා එක එන්නේ 1000cc එන්ජින් එක. මොකක්ද මේ VVTi? VVTi කියන්නේ ඔන්න අපේ දැනුම චැලෙන්ජන තැන.
1: VVP දන්නවා මම. Very very. VVi නේ අනිමන්ද. හරි.
0: VIP.
1: VIP.
0: VVIP.
1: Yes, ඒක දන්නවා.
0: දැන් මම යන යන තැන් වලවා දැකලා ඇති. VVVIP.
1: මං යන තැන් වලවා දැකලා ඇති VVVVVIP.
0: නෑ අපි එහෙම දැකලා නෑ. අපි දැන්නේ.
1: ඒක පේන්නේ නෑ. ඒ මං කියන ස්ටෑන්ඩඩ්ස් පේන්නේ.
0: ඔව්. කොරලා පේනවා මේ මදේ.
1: හරි අපි බලමු මේක මොකක්ද කියලා.
0: වැඩි කතා කරන්න එපා. අද කොරලෙන් යන්නේ.
1: ඒක මොකක්ද නෙමෙයි.
0: වැඩි කතා කරොත් කොරල මතුවෙන.
1: හරි.
0: VVT variable valve timing. කියන මම සමග.
1: Variable valve typing.
0: Typing debate timing.
1: Timing.
0: Timing, right? එතන අයිය කුරෙන් කියන්නේ intelligent.
1: හරි.
0: තමුන්ට අදාළ නැති එකක්. Intelligent කියලා තමුන්ට කිසිම වැඩක් නැති දේවල් නේද intelligent කියන ඒවා නිකන් හිතන්නවත් ඕනේ.
1: Intelligent.
0: මොකද්ද මේකෙන් කරන්නේ? VVTi. එන්ජිම හුස්ම ගන්න විදිය බලාගෙන ඉන්න මොළයක් මේක.
1: Oops.
0: දැන් ඔයා හිමින් ඇවිදිනකොට ඔයා හයියෙන් හුස්ම ගන්නවද? ඔයාට හතිය පපුවේ අමාරුව තියෙනවා නම් හුස්ම ගන්නවා සාමාන්‍ය මිනිහෙක් නිකන් ඇවිදිනකොට මයින්හම වගේ අදින්නේ නැහැ. නමුත් දුවනකොට අපි මයින්හම වගේ අදිනවා. එන්නේමත් ඒ වගේ තමයි. හිමින් යනකොට හිමින් හුස්ම ගන්නවා හයියෙන් යනකොට හුස්ම ගන්නවා. මේ VVTi එකෙන් කන්ට්‍රෝල් කරන්නේ ඉන්ටලිජන්ට්ලි ඔන්නෝක.
1: Okay.
0: එන්ජිම හයියෙන් යනකොට ඉක්මනින් ෆෝල් වෙනවා ඉක්මනින් හුස්ම ගන්නවා
1: හරි
0: කන්ට්‍රෝල් කරනවා එතකොට ෆෝල් එෆිෂන්සි එක නියමිටම මේන්ටේන් කරගන්න පුළුවන් ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි VVTi එන්ජින් වල එතකොට ඔයාට පෙරඩුවා ඇක්සියා එකේ වා තව කුරු දකින්න EEV
1: EEV
0: එනර්ජි එෆිෂන්ට් වෙහිකල් මේක මේ එන්ජිමේ තියෙන විශේෂ මේ අය කරපු කෑල්ලක් නෙමෙයි
1: ඕකේ
0: මේ එන්ජිමේ මේ දහන කාර්යක්ෂමතාවය වැඩි කළා ෆුල් එෆිෂන්සි එක වැඩි වෙන පරිසර හිතකාමී දහවණයක යෙදෙන්න පුළුවන් එන්ජිමක් කියන එකත් මං කිව්වා නේද මේ මැලේසියාවෙන්නේ මේ වාහනේ ප්‍රොඩියුස් කරන්නේ
1: ඔව්
0: ඒගොල්ලන්ගේ වාහනවල හැම වැඩක් කිඩක්ම තියෙනවා
1: හරි ඕකේ
0: මොකද ටෙක්නොලොජි එක ජපනිස් ටෙක්නොලොජි වෙලා හදන්නේ මැලේසියාවේ වුණාම ඉතින්
1: හිතන්නකෝ ඒක නේද
0: සම්මාන දෙකම හම්බෙලා තියෙනේ ඒගොල්ලන්ට එකපාර. තව එකක් තියෙනවා. DCVT Dual Mode Continuously Variable Transmission මතක තියාගන්න එපා පුතා අසනීපයි. මේකත් ඉතින් මේක ගියර් පද්ධතිය සහ රෝද පද්ධතිය එන්ජිමේ බලයට සම්බන්ධ කරන මෙකනිසම් එකක්. ඒකෙත් DCVT කියලා කියන්නේ තියෙන උපරිම මට්ටමේ ටෙක්නොලොජි එකක්. ඔයා හිතුවද පෙරඩුවා ඇක්සියා මේ හැෂ්බැක් පොඩි බට්ටකාරෙගේ 1000cc එන්ජිම මෙච්චර වැඩ ගොඩක් එක මාකට් එකට ඇවිල්ලා තියෙනවා කියලා ඔයා දැනන් හිටියද? ඔයා දන්නවද ලීටරයකට කිලෝමීටර 25ක් 26ක් මේක දුවනවා කියලා? මෙච්චර පවර්ෆුල් එන්ජින් එකක් තිබිලත් මේක ඩිසයින් එක රියර් ස්පොයිලර්ස් ගහලා සයිඩ් ස්කර්ටින්ස් ගහලා ABS electronic brake distribution EDB කියලා EBD කියලා
1: කියන්නේ
0: ඊළඟට තව තියෙනවා break assistance කියලා එකක්. මේ අද කොහොම කියන්න බෑ සමහර ඒවා අපි හිතන්නේ කතා කරමු. ඊට පස්සේ අලුත්ම වාහනවල නිතරම අපේ ගත්ත තමයි මේ ඔය hill assist කියන එක. හරි? hill ඒ කියන්නේ වාහනේ පොඩි පොඩි hill වගේන එකට මේ කියන්නේ. මේ කන්දක් නගිද්දී වාහනේ නවත්තන්න උනොත් එහෙම එතන ඉඳලා අපව වාහනේ pick up කරලා ගන්නකොට පොඩ්ඩක් හරි පස්සට එනවා නේද?
1: ඔව් ඔව්. එහෙම නැහැ.
0: එහෙම වෙන්නේ නැහැ මේ කාර්යකේ.
1: නියමයි.
0: සමහර අය මගෙන් ඇහුවා මේ වැ ගණන් ටිකක් අඩු නිසා පුෂ් ස්ටාර්ට්ද යතුරුෙන්ද කියලා. පුෂ් ස්ටාර්ට්. අර පොඩි ස්පෝර්ටි ලුක් එකක් ගේන්න සෙමි බකට් සීට්ස් ඇවිල්ලා තියෙනවා ඇක්සියා එකට.
1: ඕකේ නයිස්.
0: ඒ නිසා වාහනේ ඔබ ඇරලා බලන්න. ස්පෝර්ට්ස් කාර් එකක ඇතුළේ වගේ.
1: වව්.
0: පොඩි කාර් එක. මොකද දැන් කියන්නේ මේගොල්ලෝ තාමත් ගණන් වෙනස් කළේ නැහැ. තාමත් ඒගොල්ලන්ගේ පරණ ස්ටොක් එක ටිකක් තියෙනවා.
1: හරි.
0: සාමාන්‍යයෙන් මිලියන 8යි
1: මිලියන
0: 8.25

0: හරිද?
1: හරි.
0: මිලියන 8.25 ඉඳලා මිලියන 16.5 වෙනකන් ඒගොල්ලන්ගේ මුළු වාහන සීරීස් එකේම පරණ ගණන් වලට තාම වාහන කීපයක් තියෙනවා. කීපයක් ටිකක් තියෙනවා. ඒගොල්ලන්ගේ ෂෝරූම් සෙට් එක ලංකා පුරා තියෙනවා. දන්නවනේ යුනිමෝ ගෙන්නන්නේ. යුනිමෝ කියලා කියන්නේ
1: යුනයිටඩ් මෝටර්ස්
0: සම්පූර්ණ බලය අනුබද්ධිත ආයතනයක්. කොළඹ නුවර කුරුණෑගල රත්නපුර මාතර තමයි ඒගොල්ලන්ගේ ෂෝරූම්ස් තියෙන්නේ. මෙන්න මේ නම්බර එකට කතා කළා. බලන්න ඒගොල්ලෝ ගාව ඇක්සියා, ඇටිවා, මයිවි, අරූස්, බෙසා සහ එල්සා කියන වාහන ෆ්ලීට් එකම තියෙනවා කියලා කිව්ව පරණ ගණන් වලට තාම තාමත් තියෙනවද කියලා පොඩ්ඩක් කෝල් එකක් දාලා බලන්නම ගියොත් හොඳයි. 0117 565 170 0117 565 170
1: රයිට්. මම බැලුවා මගේ ලයිෆ් ස්ටයිල් එක කොයි වගේද කියලා. මම උදේ නැගිටිනවා සාමාන්‍යයෙන් පහමාර ඉඳලා නැගිටිනවා, පහමාර ඉඳලා 6 විතරනක නැගිටිනවා. ඊට පස්සේ නැගිට්ටාට පස්සේ පොඩ්ඩක් යෝගා චුට්ටක් කරනවා. මොකද්ද? යෝගා කරලා ඒ ආසන කිහිපයක් මේවා කරලා ඊළඟට මම ඇයි
0: පාද කරන්නේ
1: යෝගා? අනේ ඔයා මොකද්ද මං ගැන දන්නේ? ඔයා අපේ ගෙදර දෙන්නේ ඕකම දන්න මම කරන්නේ. හරි, ඊට පස්සේ මම බ්‍රෙක්ෆාස්ට් එක
0: මට මේ ආයි කියන්නේ
1: මොකද්ද? ආසන කිහිපයක් කරලා හොඳට
0: වීලු කරන එක නවත්තන්න වෙනේ මම.
1: ඊට පස්සේ මම බ්‍රෙක්ෆාස්ට් එක නිකන් හැම් එකක් හරි මනහට අරගෙන එක් එකක් ටක් ගාලා මේව කළා දාලා මේව කළා ස්ක්‍රම්බල් කළා මේව කළා ටක් ගාලා හදා ගන්නවා බ්‍රෙක්ෆාස්ට් එක. ඊට පස්සේ ඒක
0: උදේම නැගිටලා කොන්දට තෙල් ගන්න.
1: මොරි කියන්නේ මා
0: ගාලා
1: හරි
0: කඩල තම්බල කනවා. උගාක් වෙලාවට කඩල ගන්න බැරි වුණොත් මුං ඇට.
1: ඒක හොඳයි නේ. ධාන්‍ය
0: හැම් බේකන් වලින් කතා කරන්නේ යෝගා කරලා එන්නේ.
1: ඊට පස්සේ මම ටක් ගාලා වොෂ්
0: පාරයක් නැද්ද මිනිත්තුන්ට පේනවනේ හැටි
1: වොෂ් එකක් දානවා. ඊට පස්සේ බ්‍රෑන්ඩඩ් ක්ලෝත්ස් මොන හරි දාගෙන ෂූස් දාලා
0: මම මේ බලනවා යෝගා කරලා හදාගත්ත පරිදි
1: ඒ ටික කළා. ටක් ගාලා වාහනේට නැග්ගා, ඔෆිස් ආවා. ඔෆිස් එකේ බඩ ආයි වෙලාව නැහැ
0: මට. ආ යෝගා කරා,
1: වැඩ ටික කළා, මේව කරා, ස්ටෝරීස් මේව කරා, ටක් ගාලා ඒ ටික ඔක්කොම මේව කරා, කම්ප්ලීට් කළා, ක්ලයන්ට්ස් ලාගේ වැඩ කරා, මීටින්ස් කවර් කරා, ඔක්කොම කරා. ලන්ච් එක ගත්තා, චූටි වෙලාවයි සෙලිබ්‍රේෂන් එක පොඩි එකක් හවසට වගේ අපි මේව කරගන්නවා.
0: කියන්නේ ඕගොල්ලන් ගෙදර නෙමෙයි මේ වෙන මොකක් හරි කියන්නේ.
1: ඊළඟට මම ජිම් එකට යනවා. අපි ඉතින් ඊට පස්සේ ස්කයි ගාඩන් එකේ පොඩ්ඩක් ඇවිදලා පොඩි වොක් එකක් දාලා එහෙම මෙහෙම කරනවා. ඊට පස්සේ මට බයයි කවුරු හරි කරදරයක් වෙයිද මට. අස්සමයි මට කරදරයක් වෙයිද කියලා වටපිට බලන්නේ නැහැ. කරදරයක් වෙන්නේ නැහැ. CCTV වලින් මගේ ආරක්ෂාව තර කළා තියෙන පැය 24ම. ඉතින් මගේ
0: CCTV මුළු ගමේම තියෙන මේගොල්ලන් ගෙදරට හරවලා තියෙනවා.
1: ඉතින් මගේ ලයිෆ් ස්ටයිල් එකට මේක
0: අනිත් මිනිස්සු මෙයාගේ නාඩගම් බලනවා.
1: තව සැපතක් කොහිද කියලා තමයි මම අහන්නේ. මේ සැප හැර මගේ ලයිෆ්
0: මේ කියන්නේ මේ බෝගහවිලා ගෙදරද?
1: නෑ නෑ, මම කියන්නේ මේ ප්‍රයිම් ගෲප් එකේ කඩවත තියෙන ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස්.
0: එතන තියෙන මේගොල්ලන්ගේ ගුබෑම ගැන නෙමෙයි මේ කියන්නේ.
1: මගේ ඊළඟ ස්ටෙප් එක ගැන මම කතා කරා. ඔයගලගේ ලයිෆ් ස්ටයිල් එකත් මගේ වගේද? Same pinch no returns the okay ena ogalanda thondama tana thamai me kadawata tiyena oyage kohoma darameida mam wage honda wage lifestyle o different o difficult mokada
0: mata thiyena tika difficult lifestyle
1: oh my gosh okay hari dushkarai
0: seriously mata udiyata negitta mata hita ganna ba ada mukeda yanni
1: okay
0: ada heliye yanawada ada private jet ekey yanawada ada car ekey yanawada
1: mic kapannone mic off karannone
0: මට තියෙන ඔන්න ඔය වගේ
1: ප්‍රශ්න. අර තනකොළ කපන මැෂිම ගෙනාවද මට ගන්න? අයිස් කපලා දාන්න
0: තිබ්බා. තනකොළ කපන මැෂිම ඉල්ලන්න එපා. ඒක යාගෙන් ගන්න ලේසි වෙන්නේ. තමන්ට හොඳටම පුළුවන් වැඩ යහු වෙලා තියෙනවා. දැන් ඒක කරගෙන මේ මැෂිම ඉල්ලන්න එපා. අපිට ඕනනම් තල්ලි දාලා මැෂිමක් අපි ගමු.
1: මේ තමයි හොඳම ප්ලේස් එක ජීවිතේ. ඔබ හොයනවා නම් තැනක් ලස්සනට ජීවත් වෙන ආස තැනක් හොයනවා නම් කඩවත කියලා කියන්නේ ආයි තින් සුපිරිම සුපිරි තැනක්.
0: ගාඩන් එක පවා හදලා දෙන්නේ.
1: වාව් නයිස්.
0: සියල්ල හදලා තමයි ඔබට හම්බ වෙන්නේ. ලස්සන apartment complex එකක්. හරිම ලස්සනයි. ස්කයිගාඩ්නයක් හදන මොක දපාර්ට්මන්ට් හදපුවාම අර හැමෝටම ඉන්ඩිවිජුවලි ගාඩ්න එක ගානේ හදන්න අමාරුයිනේ. එනිසා හැමෝටම පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ස්කයිගාඩ්න් හදලා දෙනවා. ඒවල ලොකු ඉඩ තියෙන හරි ලස්සනට හදන තැන්නේ. හවස්වරුවක් ගමන් හරි ෂෝක් තැන.
1: ෂෝකනේ ඇත්තටම ආසයි.
0: එක පැත්තකින් වෙල අනිත් පැත්තෙන් මහා ජල තටාකය. අපි මේ කියන්නේ පූල් එක ගැන නෙමෙයි.
1: අපි කියන්නේ විලක් ගැන. හරිද? විලක්.
0: අනෝතත්ත විල. අනෝතත්ත විල නෑ.
1: ඔව්. ඒ
0: ළඟින් යනවා. හරිද? මේ තමයි ප්‍රයිම් ලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක. ඒගොල්ලෝ හරි පාරම් බානවා මේ ප්‍රොජෙක්ට් එක ගැන.
1: ඒකට දැන් නමකුත් දාලා තියෙන්නේ. Lifestyle residencies.
0: Lifestyle residencies.
1: Yep.
0: Lifestyle residencies පටන් ගන්නවා. අදහෙට පටන් ගන්නේ ඒගොල්ලන්ගේ construction.
1: හරි.
0: මුලදි මේක මිල දිනනවා
1: මිලියන
0: 31ක්. මිලියන 31ක්. ඒගොල්ලොම කියනවා පුරුදු දෙන්න කියන්නේ.
1: හරි.
0: ඒකට අත්දැකීම් තියෙනවානේ. ප්‍රොජෙක්ට් එක කරලා ඉවර වෙනකොට දැන් මිලියන 30යි කියන ගෙදර ප්‍රොජෙක්ට් එක කරලා ඉවර වෙලා ගන්නවා කියලා ඔබ හිතුවොත් දැන් මේ හැදුවට පස්සේ බලලම ගන්නවා. එතකොට මිලියන 50ක් විතර වගේ වෙයි. කමක් නැද්ද? දැම්ම ගන්නවද
1: මොකද? දැම්ම ගන්නවනම් 13යි 22ට කෝල් කරනවා.
0: 31කින් ගන්නවා නම් දැන් කෝල් කරන්න 13යි 22ට ඒක 50ක් වෙනකන් ඉඳලා ගන්නවා නම් තව අවුරුද්දකින් හමාරකින් ඒත් ඔය නම්බරේටම කෝල් කරලා 32කට තිබිත් එක 52කට ගන්න පුළුවන්. බලන්න හොඳයක් කරා.
1: ඔව් කැමැත්තනේ. ඔව්. ඒක ඔබේ කැමැත්ත.
0: ඔබට නැති හදිස්සියක් අපිට තියෙන දන්නේ ඔබට තැනක් කරන් දෙන්න. මේ තමයි කඩවත හයිවේ මොකක්ද ඒකට කියන්නේ?
1: හයිවේ එන්ට්‍රන්ස් එකට.
0: එන්ට්‍රන්ස් එක විතර නෙමෙයි එක්සිට් එකත් එතන.
1: ඔව්
0: හයිවේ මූලස්ථානය.
1: නෑ මොකද
0: කඩවත හයිවේ මූලස්ථානයට මේ විනාඩි 3යි.
1: 3 minutes. ඔව්.
0: ඈ?
1: නියමයිනේ.
0: බලලා ගන්න. රයිට්. ඕකේ.
1: හරි ඊළඟට අපි සුපුරුදු පරිදි යමු අපි කාගිල්ස් ෆුඩ් සිටි. ඒක දැන් අපේ ලයිෆ් එකේ එක කොටසක් වෙලා. ඒක දැන් ඒ කියන්නේ ඒකනේ අපිට අර විශේෂයෙන්ම අපි නිකන් කාගිල්ස් කියලා හිතන්නේ නැත්තේනේ. ඒක ලයිෆ් එකේ කොටසක්. අපි හිතනකො මං අරවින්ද
0: ගැන. අතපය වගේ.
1: ඔව්. දැන් ඔයා
0: ගැන කවුරුත් සන්තෝෂ හොඩේ මට අතක් තියෙනවා මේ. ගාලා කවුරුත් එහෙම කලබල වෙන්නේ නැහැ. කලබල වෙන්න බං.
1: ඔව්.
0: ඒක තමයි අත් දෙකක් තියෙනවා.
1: Yes.
0: කවුරුත් කලබල වෙන්නේ
1: නැහැ. දැන් ඔයාව දැක්කම
0: මගේ මේ කාගිල්ස් එකක් දැක්කම කාගිල්ස් එකක්. ඒක අපේ ජීවිතේ කොටසක්.
1: කොටසක්.
0: දැන් අපිට කාගිල්ස් එක වෙනම පේන්නේ නැහැ. කාගිල්ස් එක වෙනම දැනෙන්නේ නැහැ. අපේ ගේ දැකලා හැමදාම අපි පුදුම වෙනවද?
1: නෑනේ.
0: අනේ මෙන්න ගෙයක් අපේ ගේ පුදුම වෙන්නේ.
1: හරි.
0: ඒ වගේ කාගෙස් දැකලා පුදුම වෙන්නේ නැහැ කහරි. හැබැයි දවසක කාගෙස් එක උතරින් ගලවගෙන ගියා කියලා හිතන්නේ. ඒ කාගෙස් එකකෝ.
1: අන්න එදාට තමයි සිහියෙන්නේ.
0: අන්න පුතා. අන්න අපේ කාගෙස් එකේ තිබිච්ච එකේ වටිනාකම තේරෙනවා.
1: Yes.
0: එහෙම තමයි. ජීවිතේ යාව ජීව දේව. ජීවිතේ යාව ජීව මිනිස්සු. අපි හැම එකම ග්‍රෑන්ටඩ් ගන්නවා එක තැනකදී ලයිෆ් එකේ.
1: හරි.
0: ඒවා එහෙම තමයි ඉතින්. නෝ ඒවල් තියෙනවා කාගිල්ස් තියෙනවා කියලා ඉන්නේ. කාගිල්ස් එකක් ළඟ පාතක නැති මිනිස්සු දන්නවා ඒක නැති එකේ පාඩුව.
1: ඔව් ඒකනේ.
0: ගිවල් ගාව තියෙන කාගිල්ස් එකේ ඔබට දුක දැනෙන්නේ කවදාද දවසක ඒ කාගිල්ස් එක ඇතරින් වෙන තැනකට අරන් ගියත්.
1: ඒක නම්
0: නැහැ. නෑ දැම්ම මර යන්නේ කවුරුව. මතක තියාගන්න අපේ ජීවිත ලේසි කරලා තියෙනවා. යාව ජීව වෙලා තියෙන.
1: හරි ඔකේ.
0: ඒ නිසා අපිට ලොකෝට දැනෙන්නේ නැහැ. නමුත් ඕනම කාලෙක අපිට නරක කාලය ඇවිල්ලා තියෙනවා ලයිෆ් එකේ. නරක කාල ආපු කාලවලදී කාගිල්ස් එකේ ඒගොල්ලන්ගේ පාට් එක රෝල් එක හරියටම කරා.
1: Yes.
0: අපිට ඒ නිසා මේ අර ආහාර සුරක්ෂිතතාවය ගැන හෝ අපේ බඩු මුට්ටු ටික ගැන හෝ කිසිම හේතුවකට විශේෂ බයක් ඇති කරන්න බෑනේ. අපිට හිතම අර විදියට ඉතින් අපිට එල්ලිනෝ 10ක් ආවත් කාගිල්ස් එක කොහොම හරි බැලන්ස් එක ගහලා අපිට කන්න බොන ටික අදලා දෙයි කියලා.
1: Thank you. ඒ විශ්වාසය ඒක ගන්න බෑ ලේසියට. Thank you so much කාගිල්ස්. අදත් එනවා. මම අදත් එනවා කාගිල්ස් ඔබව බලන්න.
0: බලන්න නම් යන්න ඕනේ නෑ. බඩු මොන හරි ගන්නවා නම් යන්න.
1: මේ සමහරක් වෙලාවට ඔයා මේ හිතන්නකෝ මිනිස්සේ කොන්න දඩ බලස් ගාලා වැටෙනවා. ඒ මනුස්සයා පළවෙනියටම අවධානය දෙන්නේ අනේ මට මොකක් හරි කරදර මම වැටෙනවා මට තුවාල නෑ. මගේ ෆෝන් එක බලන්න. මගේ ෆෝන් එක. ෆෝන් එකට තමයි පළවෙනි අවධානය දෙන්නේ. මොකද දන්නවා ෆෝන් එක වැටුනොත් මොකක් හරි ඩැමේජ් එකක් වෙනවා කියලා. එක්කෝ ස්ක්‍රීන් එක එක්කෝ බොඩි එකට මොකක් හරි වෙනවා කියලා අපිට පුදුම විශ්වාසයක් තියෙනවානේ.
0: බලන්නත් බයයි නේ වෙනාට.
1: අනේ ඌ මං කියන තව කාට හරි අනේ ඔය පොඩ බලන්න මගේ ෆෝන් එක මොන හරි වෙලාද කියලා.
0: ඒ වගේනේ.
1: එක හරිම හර්ට් වෙන දෙයක්. ඉතින් ඒ නිසා දැන් අපි එක එක විදිහට ඔබට කියලා දීලා තියෙනවා මේ Honor X9D ෆෝන් එක ගැන. මේක හදලා තියෙන්නේ ස්පෙෂල් තාක්ෂණයකට. දැන් අපි කිව්වම මේක වැටුණාට කැඩෙන්නේ නැහැ කියලා ඔළුවට දාගන්න එපා. නිකන් අර තඩි ෆෝන් එකක් නිකන් මේ ලී වලින් හදපු ෆෝන් එකක් වගේ ඒ වගේ එකක් ඔළුවට දාගන්න එපා. හරිද? අපි මේ කියන්නේ මේක ලස්සන ෆෝන් එකක්. හරිම ලස්සන බඩි එකක් තියෙනවා, ෆුල් ස්ක්‍රීන් එකක් තියෙනවා. හරිම අපි සාමාන්‍යයෙන්
0: රබර් වලින් හදපු එකක් නෙමෙයි.
1: ඔව්, එහෙම එකක් නෙමෙයි.
0: වටුනහම බම්පෙලා බම්පෙලා බම්පෙලා නතර වෙනවා. නෑ, එහෙම එකක් නෙමෙයි.
1: ක්‍රිකට් ගහන්න එහෙම එකක් නෙමෙයි.
0: ඇක්චුවල් ස්මාර්ට් ෆෝන් එක.
1: Yes, very beautiful.
0: මේකේ මටීරියල් එක මං හිතන්නේ කවුරුවත් තාම තේරුම් ගත්තේ නෑ.
1: හරි.
0: මොකද්ද මේ ස්පෙෂල් මටීරියල් එක? මේකේ මෙටැලික් ලුක් එකක්මයි තියෙන්නේ.
1: ඒක රහසක් අරවින්ද. ඒක මං හිතන්නේ ඔනර් කාටවත් කියයි කියලා.
0: පොඩක් ආසයිනේ, එහෙම පොඩක් අර මෙටැලික්.
1: යා.
0: කියන්නේ මෙටල් පැත්තට ෆිනිෂින් එකක් තියෙනකොට අපි ආසයිනේ.
1: Yes.
0: හැමෝම try out කරන්න ඒකනේ. ඔය තමයි ඇලුමිනියම් දාලා බලනොත්, ඒ ඇලුමිනියම් නම් no chance පුතා. වැටුණා නම් අය බා. වෙලා තියෙන්නේ.
1: ආ.
0: මේක මාර වැඩක්. මේ මීටර් දෙකක් උඩ ඉඳලා වැටුනත් මේකට මොකක්ව වෙන්නේ නැහැ කියන එක මේක මාර වැඩක් මට.
1: අනේ, ඒක මැජික් එකක් වගේ.
0: දැන් සමහරවිටම වැටුනහම ඇතුලේ තියෙන ඕන්න දැන් අර ස්පීකරේ වැඩ කරන්නේ
1: නැහැ.
0: ස්ක්‍රීන් එක වැඩ කරන්නේ
1: නැහැ.
0: ස්ක්‍රීන් එක මොකක් කරෝනේ ඉරක් ගිහිල්ලා හරි මොනාරි පැත්තක් නිකන් අර පොඩක් බොඳ වෙලා බලාකුළු ගිහිල්ලා වගේ නිකන් තෙල් වැක්කුරුණා වගේ. සමහර ෆෝන්ස් වලට එහෙම වෙනවා.
1: Yes.
0: මේ දෙයි මැස්සක් කටවන්නේ නැහැ. මේ ෆෝන් එකට එහෙම මුකුත් වෙන්නේ නැහනේ. ඒකයි. මේ ෆෝන් එක ලාභත් කියලා එහෙම ලොකුට ලාභ නැහැ. ඉතර කරලා මේ ඉතර ලස්සන ෆෝන් එකක් ලාභයට දෙන්න බෑ. එකයි 40 ගණනක් විතර වෙනවා මේ ෆෝන්
1: එක. හරි. ඒ වුණාට ඔබට ගෙවන්න ගන්න පුළුවන්කම තියෙනවා සිංගේකට ගියොතින්. X9D ෆෝන් එක විතරක් නෙමෙයි, තව ගොඩක් ෆෝන්ස් ඕනර් ගාව තියෙනවා. සිංගේකට යන්න නැත්නම් බලලා තල්වි නියෝජිතේ කම්බ වෙන්න. ගෙවන්න ගන්න, හොඳ වොරන්ටි එකක් එක්ක ගන්න. මේක නම් මරු ෆෝන් එකනේ.
0: ලාභත් නැහැ එම කියලා ලොකු ගාණකුත් නෙමෙයි නේද?
1: අපිට පුළුවන් ඒක.
0: ඔය ඔක්කොම ෆීචර්ස් ටික දාලා
1: Yes.
0: ස්මාර්ට් ෆෝන් එකට අප හොඳම බැටරි කැපැසිටි එක දීලා ස්මාර්ට් ෆෝන් එක තියෙන හොඳම ස්පීකර් සිස්ටම් එකක්, හොඳ සද්දට දීලා, හොඳ ලොකු ස්ක්‍රීන් එකක් දීලා, අච්චර ලස්සන කලර් කම්බිනේෂන්ස් දීලා වටිනවා. අනිවාර්ය සේවා වටිනවා. එකපාර සල්ලි දීලා ගන්න විදියක් නැති වුණත් කමක් නැහැ. සිගරට් එකට ගිහලා ගෙවන්න අරගන්න. ගෙවන්න ගත්තත් ඔබට වොරන්ටි එක මේව ටික හම්බ වෙනවා ගන්න.
1: එගොය ඕස්ට්‍රේලියාව ගැන ෆොටෝස් දකිද්දි, එක එක ඒවා දකිද්දි, එහෙ ජීවත් වෙන මිනිස්සු ගැන දකිද්දි ඇත්තටම කාට වුණත් ආසාවක් එනවා අනේ ඕස්ට්‍රේලියාවට ගිහිලා ජීවත් වෙන්න නැත්තම් කියලා. ඉතින්
0: සාමාන්‍ය
1: ඒකේනවානේ.
0: ජීවත් වෙන්න කතාවක් නෙමෙයි, නිකන් ගිහිල්ලා බලන්න පරිවටින රටක්. ඉතින් ඇත්තටම ලස්සන රටක්. ගොඩක් දේවල් බලන්න තියෙනවා. අපි නැහැ කියන්නේ.
1: ඒ ආසාව ඉතින් ඔබටත් එනවා, මටත් එනවා, අරවින්දටත් එනවා. හැබැයි ඒක අපි තේරුම් ගන්න ඕනේ, දැන් සමහරක් දේවල් තියෙනවා අපිට කරන්න බෑ. ඒ කියන්නේ වැරදි විදිහට කරොත් ඒකේ පනිෂ්මන්ට් එකක් තියෙනවා. ඒක හරි විදිහට කරොත් ඕකේ. එහෙම දේවල් තියෙනවානේ. මේ රටවල් අතර ගනුදෙනුවකට තමයි අපි මේ මැදිහත් වෙන්න යන්නේ. මේ රටවල් වල ප්‍රශ්නෙකට අපි යනවා. වෝට්ටුවෙන් යන් කියනවා, හා කියනවා, ජාවාරංකාරයක් කතා කරනවා, අපි යනවා. මම මේ කියන්නේ මොන රිස්ක් එකක්, මොන ප්‍රශ්නෙකටද අපි මේ අත ගහන්න යන්නේ නේ?
0: ඊට වඩා හොඳයි මේ හොරකම යන්නේ.
1: ඔව්. රට ඇතුලේනේ.
0: රට ඇතුලේනේ.
1: මොකක් හරි කරගත්ත එක.
0: ඔව්. හිරේ ගියත් මෙහෙ ඉන්නේ.
1: ඔව්. උඹ බය හිතෙනවා.
0: තේරුණා? ඊට වඩා හොඳයි ඒක. ඊට වඩා හොඳයි.
1: ඇත්තටම ඉතින්. ඒ කියන්නේ
0: හොරෙක් මෙහෙ හොරෙක් වෙන එක හොඳයි ඔය පරිප්පු කනවට වැඩිය.
1: ඉතින් ඒ නිසා අපි හරිම ආදරෙන් ඕගලන්ට මතක් කරනවා. එපා. ඒ කියන්නේ ඔය වැඩේ වෙන වැඩක් නෙමෙයි.
0: මොකද දන්නවද දැන් ඔබව, දැන් ඔබ කවදාත් මම දන්නවා මේ පවුල ගොඩ දාන්න.
1: හරි.
0: ඔය රට බලන්න ආසාවට නෙමෙයිනේ ඔය යන්නේ. ඔය යන්නේ ඔස්ට්‍රේලියාවේ සල්ලි තියෙනවා. එහි ගිහලා හොඳ ජොබ් එකක් කොහොම හරි හොයාගන්නවා.
1: හරි.
0: එහේ හොඳට පැයට ගෙවනවා.
1: හරි.
0: ඒ සල්ලි ටික කොහොම හරි එකතු කරලා ගෙදරට එවනවා. ඒතර ගෙදර මිනිස්සු සතුටින් ඉන්නවා. මම දන්නවා ඔබ හිතන විදිය.
1: තනිකරම බලාපොරොත්තු ටික තියෙන්නේ උතන.
0: ඒක ඊටාම හොඳ විදියක්. මිනිස්සෙක් හිතන බොහොම හරිම පරාර්ථකාමී විදියක්. එක්ක දෙන්නෙක් නම් ඉන්නවා. ඉතින් මේ ආතල් එකක් ගන්න එක රටට පැන ගත්තොත් හොඳයි කියලා හිතන.
1: හරි.
0: බහුතරය යන්නේ මේ මූඩ් එකේ නෙමෙයි.
1: Yes.
0: ගෙදර උගස් තියලා, ඉතින් ගේ උගස් තියලා, කින්නි පොලියට තියලා, ඒ පොලියට බයත්
1: නැහැ.
0: ඇයි ඉතින් අර ජාවාරම් කාර්යා මේක ඔළුවේ හදලා තියෙන්නේ. අයියෝ මල්ලි, වා 150 පොලියට උනත් වා ගන්න මල්ලි සල්ලි. වා ගිහලා මාසෙට දෙකට තුනට ඔය ඔක්කොම බේරනවා.
1: ඔව්, සෙටල් කරනවානේ. මොකද්ද මල්ලි?
0: ඒ ඉන්ජෙක්ෂන් එක හම්බුනාම ඉතින් තනි කර කොම හැදිලා වගේ තමයි ඉන්නේ. මේ මූඩ් එකේ
1: ඉන්නේ.
0: එතකොට හොඳ නරක තේරෙන මූඩ් එකකට එන්නේ නැහැ. ආයි හොඳ නරක තේරෙන මූඩ් එකකට එන්නේ
1: හරි
0: ඔස්ට්‍රේලියන් බෝඩර් එකේදී අරවටේ පිටි පෙට්‍රෝල් කර කර ඉන්න බෝඩ සිකියුරිටිකට අහුණාම තමයි අන්න දැන් අන්න සාමාන්‍ය සිහියෙන් මේ අල්ලගෙන තියෙන්නේ අපිව දැන් ඉතින් අපිට දෙන්නන යන්නේ කියලා යහපත් සිහිය එනවා ඔබට වැඩක් නෑ ඉතින් ඔබව අපරාධකාරයෙක් විදිහට තමයි
1: සලකන්නේ
0: ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව සංක්‍රමණය වෙන එක වරදක් නෙමෙයි අපරාධයක් කියලා සලකන්නේ වරදක් කියන පොඩි එකක් අපරාධයක් ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් අපරාධමය වරද අපරාධයකට සලකන විදිය ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ඕනේ නෑනේ ඒක මෙහෙදිම ඉගෙන ගන්න පුළුවන්
1: රයිට්
0: මෙහෙ පොඩ්ඩ හිරේ විලංගු වෙට්ලා බලන්න තේරෙන්න ඕනක් ගන්න
1: අනිත් මෙහෙ තව සිංහලෙන් කතායි මෙහෙ ගිහිල්ලා
0: නේ ඊට වැඩි අපරාධයක් කරනවා ඉංග්‍රීසියෙන් අහන්න උත්තර දෙන්න බැරුව
1: ඇයි කියන කෙනෙක්ට අපිට වරදිනවා කියන උත්තර ඉතින්
0: බොහොරෙක් නේ තම ඔව් කියනවා ඇයි වෙලාද හැමදේටම යර්ස් කියවන මොකක්ද පිළිවෙලක් තියෙන්නේ
1: ටුවරිස්ට් එක ගිලවම ටෙරරිස්ට්
0: තමසේ තු ටෙරරිස්ට් යස් ඉවරයි නේද ඉවරයි
1: එපා රයිට් අපි කතා කරමුකෝ මේ ලංකාවේ ඉඳලා අපිට කරන්න පුළුවන් සුපිරිම වැඩක් තියෙනවා ඒ තමයි පොඩි හරි බිස්නස් එකක් කරන කෙනෙක් නම් බිස්නස් එක ඊළඟ ස්ටෙප් එකට අරගෙන යන්න ඒ බිස්නස් එකේ තියෙන ඒවා පොඩක් ඩිලිවරි සර්විස් එකක් දාලා
0: ඩිලිවරි ඩිලිවරි කියන්නේ මොකද මිස්
1: තෑහිපේ ලස්සන ගන්න කි
0: කෝරල වගේ කද්ද ඩිලිවරි නෙමෙයි ඩෙලිවරි
1: ඩිලිවරි අනේ මං නිකන් විහිළුණා
0: නේද ඔයත් එක්ක විහිළු කරන්න ලෑස්තිවෙන්න එපා මාත් එක්ක මේ ෂෝ එකේ අප්පකේ ගමු ගමු
1: මේ ඇත්තටම බිස්නස් එක දියුණු කරගන්න පුළුවන් නේ
0: නිකම්ම
1: දැන් බඩු ටික හදනවා එහෙම කරනවා අවිල්ල ගන්න එක්කෙනෙක් අරගෙන යන්න එහෙම නෙමෙයි පොඩි දානවා
0: ඇත්තටම තමන්ගෙම ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් පොඩියට හදා ගන්න පුළුවන් නම් ඒක හොඳයි
1: ඩෙෆිනිට්ලි
0: මොකද නැත්තම් නිෂ්පාදනය කරන මිනිහට වඩා ඒක ට්‍රාන්ස්පෝර්ට් කරන මිනිහා හොයනවා හොඳම ගානවා
1: ආ ඒකනේ
0: මේ දවස්වල කියන්නත් පුළුවන් පොඩ්ඩක් ගණන් ඉති කර ඩීසල් එහෙමත් ගණන්නේ
1: ආ පෙට්‍රල් ගණන්නේ
0: නේද
1: එහෙම කියලා
0: මගේ ඒකේ ඇල්ලු හැකි නාඩි
1: යස්
0: පොඩියට පටන් ගන්න ඩිලිවරි වැඩකට 3 wheel එකක් මරු මම දකින ඔය ඔන්ලයින් ඩිලිවරි සර්විස් කොඩ ඔය තියෙන අපි ඔන්ලයින් අපි පර්චේස් කරන ඔය ප්ලැට්ෆෝම්ස් තියෙනවනේ
1: ඔව් පොඩි පොඩි ඒවා
0: දින පොඩි පොඩි අයිටම් ගන්න 3 wheel මයින්
1: ඔව් ඒකනේ අනේ
0: ඒක මොකදන ෆුවල් එෆිෂන්සි එක වැඩි දැන් අලුත් 3 wheel එකේ ෆුවල් එෆිෂන්සි එක කොහොමත් වැඩි
1: 236 cc ටිකක් ලොකු එන්ජින් එකක් උනාට මොකද
0: මොකද ඒක EFI
1: හා රයිට්
0: එන්ජින් එක ලොකු උනාට EFI නේ
1: අන්න ඒ නිසා තෙල් කරනවා
0: ඔව් පරණේව කාබියුලේටර් මේවා EFI එන්ජින් තියෙන මේවා තියා කාර් වල සද්ද එන්නේ මේවා 3 wheelers උනාට
1: හරිම පොෂ් පෙනුමක් තියෙනවා ආගේ අලුත් 3 wheel එකේ
0: රෝද ගන්න විතරයි අඩු බහන්ඩ නිකන් අර වාගේ තමයි සද්ද බද්දද ඇතුළද තැ ඇතුළත් ලස්සනයි ඩෑෂ්බෝඩ් එක ලස්සනයි ඩිජිටල්.
1: Yes.
0: ෆැක්ටරි ෆිටඩ් සෙටප් එකක් එනවා ලස්සන ඔක්කොම සින්දු අහගෙන යන්න පුළුවන්. සින්දු අහන්න ඕනේ මේ ෂෝ එක අහන්න.
1: ඔව්.
0: මොනා සින්දු අහන්න? සින්දු අහන්න පුළුවන් ෂෝ එක අහලා ඉවරයි. ෂෝ එක අහන්න කවුද?
1: ඈ.
0: දැන් නේ කතා කරන්නේ.
1: හෙයි.
0: මොකද අපේ ෂෝ එක අහන්න කියලා වෙන චැනල් වලින් කියන්නේ.
1: ඒ ඔක්කොම ටික ලස්සන කරගන්න පුළුවන් ලස්සනම ලස්සන හුරු බුහුටි වාහනේ තමයි බජාජ් 3 wheel එක
0: අනිත් එක ආෆ්ටර් සේල් සර්විස් එක ගැන කියනවා ඩේවිඩ් පීරිස් මෝටර් සමගම අවුරුදු 40ක් ලංකාවේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ කම්පැනි පිහිටවල අවුරුදු 40ක්
1: හරි
0: අවුරුදු 40 පුරාම ඒගොල්ලෝ කරේ ඒගොල්ලන්ගේ network එක ලොකු කරන එක දැන් ඒගොල්ලෝ රෝද දෙකෙන් රෝද තුනෙන් රෝද හතරට ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ඉතින් ඒගොල්ලෝ හෙන්න ගමනකට මේ ලෑස්ති වෙලා ඉන්නේ
1: ආ ඒකනේ
0: මේකේ බෑක්බෝන් එක ඇවිල්ලා ඒගොල්ලන්ගේ ආෆ්ටර් සේල් සර්විස් එක මොන්න තරම් ලොකු network එකක්ද කියන එක. ඒක තියෙන තාක් කල් ඉතින් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ බයත් නැහැ. ඒකෙන් වාහන ගන්න අපිට බය වෙන්න දෙයක්වත්
1: නැහැ. අයන්ඩිය බියනවන්.
0: බියනවන්.
1: ගන්න.
0: ගන්න.
1: බජාජ් අලුත්ම 3 wheel එක. නංගි කියන්නේ.
0: නංගිට බෑ අද්දකේ කොරල වලේ කතා
1: කියනවා. මේ ඒක දැන් නැහැ කියලා කියන්න බොරු කියන්න එපා. ඊට පස්සේ මට දැන් එළියට ගියාම මට මේක මෙව කරන්න ඕනනේ.
0: මට ඉතින් නෑ කියන්න පුළුවන් වුණා කියලා එහෙම කිව්වා කියලා කොරොන්ට කියන්නේ. වෙස්ටින් පොඩ්ඩක් ගාන. පට්ට ගැතයි.
1: ඒ සීරියස්
0: කියලා. තරුණ සම කියලා කියන්නේ. පොතු ගැලවෙලා. යයි යයි යක් මං අරවි. කොරලා.
1: මම නවත් අමතක. දිස්න. ආශාර්ය. සුබ දවසක්.

0: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
1: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
1: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
3: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුමැදීමෙන් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
4: අවදානමට පෙර සූදානම් වෙමු.
5: මේ දවස්වල වේගින් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු ඇටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් හා මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
6: මේ වනට දාහිර ප්‍රවණතාවය තමයි ඌව පළාතේ සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව රෝගීන් ශාල වශයෙන් වාර්තාවීම් පවතිනවා. මහනුවර ජාතික රෝහලේ, ඒ වගේම රෙකිල්ලගස්කඩ රෝහලේ, දියතලාව, වැලිමඩ ප්‍රදේශ ආශ්‍රිතව, බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව දිගින් දිගටම මේ රෝග තත්ත්වය වාර්තාවීම් තියෙනවා. මේ වනට රෙකිල්ලගස්කඩ රෝහලේ රෝගීන් 25කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දියතලාව රෝහලේ රෝගීන් 30කට ආසන්න ප්‍රමාණයක්, වැලිමඩ රෝහලේ රෝගීන් 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා සහ තවමත් මේ රෝගීන් වාර්තා වීම පවතිනවා.
4: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.

0: සියත දෙවයිනපුරා
1: උදේ 10 විනාඩි 15යි දැන්.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: ව්‍යාජ මුදල් සමග සිව්දෙනකු අතරංගුවට ඇමරිකානු ඩොලර් 600,000ක ව්‍යාජ මුදල් නෝටු තොගයක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් ඇතුළු සිව්දෙනකු අතරංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් පැවසුවේ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙම පිරිස අතරංගුවට ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිතුර විමර්ශන කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ක්‍රියාත්මකයි. මෙම වසරේ මේ මාසය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු මුළු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 847ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ජනවාරි සිට මේ දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවා ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.9ක්. මහබැංකුව පැවසුවේ පසුගිය වසරේ අනුරූප කාල සීමාවට සාපේක්ෂව 126% වර්ධනයක් වන බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2 98.3

0: ඔබ වෙතගෙන එන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨපුර වැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 011122200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගම
1: කි. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: කඩපත මට කියන්න, මේ ලෝකෙන්න ලස්සනම ගෑන ළමයා කවුද?
4: සැන්ඩි, ආස්ට්‍රේලිය, මාෂි, විෂ්මි. මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
3: අන්නා, කලින් කියන්නේ පැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
6: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අහන්න, හවස දෙකට සතිය දවස් වල.
7: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
8: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
9: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
13: නාඩි මාංශෙන් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
14: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
15: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය people's leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
16: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
17: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: අයියා, මට ඇපල් මලක් දෙන්න.
19: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
18: අයියා, මට මල් ගොඩක් දීලා.
19: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ,
18: හච් 15 පිස්සුවක්ම තමයි.
20: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaken සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM, The City University, The Place to Be.
21: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට්නර්ටල එනවා මෙතන, තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නවා.
22: ඔස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ, ඔබේ දෙමාපියන්ටත් යන්නෙම නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඔස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
23: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහනේ, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්, සෙල්ෆ් ස්ටාර්ට් නේ. අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැඩ ගත්ත දේ ගන්න අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ඇනෙනවා. අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 2017 කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා
1: දහය විනාඩි 42යි දැන් වෙලාව. ඔන්න ඊ දවසෙන් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝ එකේ ෆ්‍රී ඩිලිවරි වීකෙන්ඩ් එක ඉවරුණා. අපි ඔබට ෆ්‍රයිඩි දන් වගේ තමයි මේ වැඩේ ගැන මතක් කරේ. මං හිතනවා ඔබ වීකෙන්ඩ් එකේ වැඩේ ගොඩ දාගන්න ඇති කියලා. මොකද ලංකාවේ ඕනම තැනකට කිසිම ඩිලිවරි ගාස්තුවකින් තොරව තමයි ඔබට මේ වීකෙන්ඩ් එකේ වැඩේ කරගන්න තිබුණේ. දුක් වෙන්න එපා, දැන් වැඩේ ඉවරයි කියලා. මාසෙකට සාමාන්‍යයෙන් දෙතුන් වතාවක් මේ වැඩේ තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝ එකත් එක්ක වෙනවා. වැඩේ පටන් ගත්ත ගමන්ම ඔබට දැනගන්න ඕන නම් මමත් මේ පැත්තේ මතක් කරනවා. නැත්නම් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එක, තිලකවර්ධන ලයිව් ස්ටෝ එක, එලකනේ Facebook page එක, තිලකවර්ධන සෙලියුල Facebook page එක මේ තුන ෆලෝ කරලා තියාගන්න. මොන හරි ඔෆර් එකක් ආපු ගමන් ටග් ගාලා එතන අප්ඩේට් වෙනවා. දැන් මේ වැඩේ ඉවරයි කියලා ඔබට ඕඩර් කරන්න බැරි කමක් නැහැනේ. යන්න www.tilakawardena.com වෙබ්සයිට් එකට. එතනට ගිහලා ඔබට ලංකාවේ ඕනම තැනකට ඕනම ඇඳුමක් එක gift එකක් වෙන්න පුළුවන්. ඔබට ඕඩර් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම පළවෙනි වතාවට නම් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝ එකට යන්නේ ඔන්න ඔබ සර්ප්‍රයිස් වෙන දෙයක් ඉතන තියෙනවා. ලංකාවේ පළවෙනි වතාවට ඔබට ඇඳුමක් virtual ඔන්න fit on කරලා බලන්න පුළුවන්කම තියෙනවා. එතනට ගිහින් බලන්නකෝ. මම විස්තර වැඩි මතක් කරන්න යන්නේ. එතනට ගියාම ඇඳුමට තියෙන පොඩි තැඹිලි පාට බා එකක් හැම ඇඳුමක් යටම, හරිද? ඒක ක්ලික් කරාම ඔන්න virtual ඔබට ඒ ඇඳුම fit on කරලා බලන්න පුළුවන්. ඒ විස්තරත් මතක් කරගෙන ඔබ ඉන්නේ කොළඹ කිරිබත් ගොඩවට කෙනෙක් නම් ඔබ ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත ඒ ඕඩර් එක ඔබ ගාවටම ගෙනල්ලා දෙන්න තිලකවර්ධනේ කොන ලෑස්තිලා ඉන්නවා.

0: ಪ್ರಣಯದ ಪಾತ್ರೆ ವಿಧ
1: ಫಲಿಬೋಧಕೆ ಕ್ಲೆಸ ರಜೆ ನಮ್ಕರ ಎತ್ತಿನಿಸ ವಗಾವೇ ಇನ್ನು ಫಲಿಬೋಧಕೆ ಅನ್ ವಿನಾಶಕರ ವಗಾವ ರೆಕಗನ್ನ ಗೊವಿಯಾಟ ಇದಿರಿಯಟ ಈ ಆಕಾರೇಟಮ ರಿಲವಾದ ಗಟಲುವಕ್ ನೋನು ಎತೈ ಕೃಷಿಕರ್ಮ ಪಶು ಸಂಪತ್ ನಿಯೋಜ್ಯ ಮಾತ್ಯ ನಾಮ ಕರುಣಾರತ್ನ ಮಹತಾ ಪ್ಯವಸೀಯ ಫಲಿಬೋಧಕೆ ಅಂತ ಮೊಕದ ಕರನ್ನ ಗೊವಿಯು ಫಲಿಬೋಧ ನಾಶಕ ಪಾವಿಚ್ಚಿ ಕರ್ಣವ ಅನೇದೇ ಕೃಮಿ ಸತ್ತು ಮರಳದಾಂಡ ಪುಳುವಂಗ ಕೇಕ ವಿಧಿ ಪಾವಿಚ್ಚಿ ಕರ್ಣವನೇ ಇತಿನ್ ಗೊವಿಯಾಟ ಅನಿ ಫಲಿಬೋಧಕೆ ಅಂತ ಕರನ ಟಿಕಮ ರಿಲವಟತ್ ಕರನ್ನ ಪುಳುವಂಗ ಕೇಲ ತಬೈ ದಂಗ ಅಮತಿತುಮ කියන්නේ ආණ්ඩුවෙන් විසඳන්න හැදුවනේ රිලව් ගණන් කළා රිලව් දාන්න දූපත් හදනවා කිව්වා දැන් ගොවියට කියන්නේ ඔන්න හැම මරලා දා ගන්නවා රිලව් ටික අපිට කරන්න බෑ ඔක තමසලවර එකක් කරගන්නවා
0: සියද පාත්‍රේ විදස උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන්න නැදෙන ඉස්තරම් තනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය

0: ඔහු ඒ නැතිකර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ලස්සන ගැන වැඩියම වද වෙන්න
2: ඕනේ
1: නැහැ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
2: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
1: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න දෙන්නේ.
3: ලා මකල

මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.

0: උදේ 11 විනාඩි 3යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था। टॉप स्टोरी,
1: දේවරේන්ට දැනුම් දීමක්. දේවරේන්ට නැවත දැනුම් දෙන තෙක් යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ කන්කසන්තුරයේ සිට බන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි බවයි. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ ගාල්ලස හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල 50-60 දක්වා සුළගේ වේගය වැඩි විය හැකි. මන්නාරම සිට කොළඹ ගාල්ලස හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 20-25 අතර විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. දැන් ක්‍රීඩා පුවත. ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් නැගියන කණ්ඩායම් අතර සිවුදින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. තරගයේ කාසියවාසිය දිනාගත් ශ්‍රී ලංකා නැගියන කණ්ඩායමේ නායක ඩිනුර කළුපහන පළමු පන්දුවට පහර දීමට තීරණය කළා. යනු පන්දුව 11ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ශ්‍රී ලංකා නැගියන කණ්ඩායම රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 19ක්. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
1: කඩපත කඩපත. මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
2: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
1: මට පාවයව.
2: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
1: අනා කලින් කියන්නේ පැයි.
3: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
4: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අහන්න හවස දෙකට සතිය දවස්වල.
5: ජාතික කියවීම් මාසය ලෙස නම් කර ඇත්තේ 1 ඔක්තෝබර් මාසය, 2 සැප්තැම්බර් මාසය.
6: ඔක්තෝබර් මාසයේ
1: සියදෙසෙ පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝතර දුන්නේ අකුරැස්ස තාරිකා සම්පි.
7: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න.
3: සියත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
3: අනුග්‍රහය
8: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
9: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: 98.2 98.4 Sieltä Divina Puraa.
1: Meipäi hit kämmottin lakiitoja. Opavetta kenenni.
2: අමරිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

0: 8.4 මේ කොමුවට සියතා FM
1: උදේ 11 විනාඩි 25යි දැන් වෙලාව. ෆොටෝ එකක් වීඩියෝ එකක් එහෙම ගන්නකොට ස්ටෝරේජ් ෆුල් මැසේජ් එක ඔබට එනවද? අපි ඔෆිස් එකෙත් එක්කෙනෙක් ඉන්නවා. මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනකොට එයා තමයි දුවලා ගිහිල්ලා ආ මම ෆොටෝස් ටික ගන්නම් මම වීඩියෝස් ටික ගන්නම් කියලා වැඩේ පටන් ගන්නවා. ඉවෙන්ට් එක ඉවරලා අපි ගිහිල්ලා ෆොටෝස් ටික ඕ කියලා ඇහුවට පස්සේ කියනවා හේ මේ ස්ටෝරේජ් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ මැද්දෙන් වීඩියෝ වෙන එක නැවතිලා. ෆොටෝස් කෝ කියලා ඇහුවම ෆොටෝස් ටිකත් ඉතින් ගන්න බැරි වුණා ස්ටෝරේජ් නැහැනේ. එහෙම ප්‍රශ්නයක් ඔබටත් දැනටමත් තියෙනවා නම් හොඳ ස්ටෝරේජ් එකක් තියෙන ෆෝන් එකකට මාරු වෙන්න. 256GB නම් හොඳටම ඇති. තවත් වැඩිපුර ඕන නම් ඉතින් ඔබට SD කාඩ් එකක් දාගෙන වැඩේ වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. ඔච්චර ලොකු ස්ටෝරේජ් එකක් තියෙන ෆෝන් එකක ගාන දැන් හිතින් හදනව නේද? ගානේ ප්‍රශ්නයක් නැහැ. දැන් තිලකවර්ධන සෙලවිල තියෙනවනේ. එතනට ගිහිල්ලා ෆෝන් එකේ ගානින් 130ක් මුලින් ගෙවන්න. ඊටු ටික ගෙවාගෙන යන්න ඕන මාස 24ක්ම ඔබට දීලා තියෙනවා. ඩවුන් පේමන්ට් එක ටිකක් වැඩිපුර දානව නම් ඔබේ වාරිකේ තඩු වෙන්න පුළුවන්. පොඩි වැඩක් කියනද? හිසරදයක් වෙන ගානක් නම් ඔබට වාරිකේ වැඩේ රත ගහන්න එපා. ඔබට ලේසියෙන් ගෙවාගෙන යන්න පුළුවන් ගානක් නම් වාරිකේ වැටෙන්නේ ඔන්න එතකොට වැඩේ පටන් ගන්න පුළුවන් ඔබට. අනිවාර්යෙන් යනකොට ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න. දෙන්නටම වයස අවුරුදු 21කට වැඩි වෙන්න ඕනේ. ID cards අරගෙන යන්න. යන්න පුළුවන් තැන් ටික දන්නවනේ. කිරිබත්ගොඩ, වත්තල, කඩවත, ගම්පහ, ජායල, නිට්ටඹුව, මහනුවර, කුරුණෑගල ඔන්න ලංකාවම කවර් කරලා තියෙන්නේ. මේ ඕනම තැනකින් ඔබට වැඩේ කරගන්න පුළුවන්. ලොකු ස්මාර්ට් ෆෝන් කලෙක්ෂන් එකක් තියෙනවා. දැනට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් වල විතරයි වැඩි තියෙන්නේ. ඔබ එකපාර සල්ලි දීලා ගන්නවා නම් ඔබට iPhones උත් ඔන්න එතනින් තෝරගන්න පුළුවන්කම තියෙනවා. යන්න කලින් මොන හරි වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න. 077465050. 077465050.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112221200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
1: hina wenna menna welawa.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න උනා.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
4: බදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: අනුපලවේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා තැගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: රුපියල් මිලියන 30කින් සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා
17: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ව්‍යාජ මුදල් නෝට්ටු සමග හතරක් අත්අඩංගුවට ඩොලරේ වෙනසක් සහල් අලවිය පහතයයි ඉරානයේ ඊශ්‍රායලයට යලි ප්‍රහාර
0: වැඩි විස්තර 10වල් 12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.

ඔබත් ඒලෙවල් අවසන් ක්ලාසෙස් වෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000.

0: සේතහගින දැන් වෙලාව දවල් 12:00 විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ව්‍යාජ මුදල් නෝට්ටු සමග හතරක් අත්අඩංගුවට. ඩොලරයේ වෙනසක්. සහල් අලෙවිය පහතයයි. ඉරානයෙන් ඊශ්‍රායලයට යළි ප්‍රහාර.
0: දේශීය සියත. Local news on සියත.
1: ඇමරිකානු ඩොලර් 6 ලක්ෂයක ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් පැවසුවේ කොළඹ පිහිටි ප්‍රධාන පිළේ හෝටලයකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් ක්‍රියාත්මකයි. ඇමරිකානු ඩොලරේ විකුණුම් වටිනාකම රුපියල් 341ක් ලෙස සටහන් වී තිබෙනවා. එහි ගැනුම් වටිනාකම දැක්වෙන්නේ රුපියල් 331ක් ලෙසයි. ඩොලරය ස්ථාවර කිරීමට නම් රට තුළ ආයෝජන අවස්ථා පොළුල් කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. මෙරට ආනයන තත්ත්වයන් කඩිනමින් පොළුල් කළ යුතු බවයි ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත පැවසූපේ.
2: අනයන පැත්තෙන් යම් කිසි ඇඩ්ජස්ට්මන්ට් එකක් ටිකක් එන්න ඕනේ. උදාහරණයට සීරෝ මාර්ජින් එල්සී අපේ රටේ තිබිය යුතු එකක් නෙවෙයි. අපේ රට තියෙන තැන හැටියට 100% කෑෂ් බෑක් එල්සී වලට හරවන්න ඕනේ. විශේෂයෙන්ම වාහන ඇතුළු සුපිරි ධනයේ කැපිටල් ගුඩ්ස් වලට අපි කෝටා සිස්ටම් එකක් ගේන්න ඕනේ. හරි, අපි දැන් කෝටා සිස්ටම් එකක් ගේලා තියෙනවානේ ෆෝල් වලට. ඒ වගේම ගේන්න ඕනේ, ගේන්න පුළුවන්. ඒ වයින් වෙන්නේ අපේ අත්‍යවශ්‍ය වියදම විතරයි රටෙන් එළියට යන්නේ. අනවශ්‍ය වියදම යන්නේ නැහැ. පරමාර්ථය ඇවිල්ලා මහජනතාව බේරගන්න එක.
1: මේ අතර මෙම වසරේ මේ මාසය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු මුළු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 847ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ජනවාරි සිට මේ මාසය දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවා ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.9%. මහා පරිමාණ විදේශ ආයෝජන මෙරටට ගලායම පහත ගොස් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක් වෙමින්.
3: විදේශ ආයෝජන මෙරටට ගලායම පහත ගොස් ඇති බවට වාර්තා වෙනවා. මීට හේතුව කුමක්ද?
4: ඔව්, ආයෝජන ලංකාවට එන්නේ නැති ප්‍රධාන හේතු ගණනාවක් මම හිතන්නේ සඳහන් කරලා තිබුණා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මීට මාස 4කට පමණ පෙර ඉදිරිපත් කරන ලැබූ වාර්තාවෙනුත්. ඒ තුළ පැහැදිලිව සඳහන් කරලා තියෙන කාරණාවක් තමයි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තියෙන තිරසාරභාවයකින් යුක්තව නොමැතිකම එක හේතුවක් විදිහට දක්වලා තිබුණා. ඔවුන් ඒ සඳහා අතරම උදාහරණයකුත් ලබා දීලා තිබුණා. කීනේ එක විදේශ ආයෝජන ගිවිසුමක් හම්බන්තොටට අදාළව අත්සන් කරනකොට අනිත් පැත්තෙන් ඉන්දියාවේ අදානි සමාගමේ එක මන්නාරමේ සුලංගිරි ව්‍යාපෘතියට අදාළව තිබුණු ආයෝජන ව්‍යාපෘතිය අහෝසි කිරීම නැත්නම් අත්හිටු වීම. දෙවන කාරණාව විදියට ඔවුන් දක්වලා තිබුණේ අධ්‍යක්ෂ වෙළඳාම හා ආයෝජන පරිසරයට අදාළව තියෙන මේ අවහිරතා.
3: ආයෝජන ආකර්ෂණය කරගන්න මේ වෙලාවේ බදු සහන ලබා දෙන්න බැරියයි.
4: එකෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිවිසුම තත්ත්වයේ යටතේ ආයෝජකයන්ට ශාල සහන ලබා දීමේ හැකියාවක් නැහැ. එනනම් බදු සහන ලබා දීමට අදාළව තියෙන යම් යම් දුෂ්කරතාවන්. ඒතර මේ සියල්ලම හේතු කොටගෙන ලංකාවේ ආයෝජ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියන ආකාරයට ඩොලර් මිලියන 3 මිලියන 5 වගේ ආයෝජන තමයි ලංකාවේ සිද්ධ වෙන්නේ. ඩොලර් මිලියන 500ක ඩොලර් බිලියන එක ඊට වැඩිය ඔබට ගිය ආයෝජන සිද්ධ වීමක් වෙන්නේ නැහැ. තා සුළු
3: මේ විදිහට විදේශ ආයෝජන ගලායම පහත ගියොත් ඉදිරියේදී කවරාකාරයේ තත්වයක් උද්ගත වෙයිද?
4: අපි බැලුවොත් වියට්නාමයේ, ඉන්දුනීසියාව, දකුණු කොරියාව වගේ රටවල්, අග්නිදිග ආසියානු රටවල්, මැලේසියාව වගේ රටවල් බැලුවොත්, තායිලන්තේ වගේ රටවල් බැලුවොත්, ඒ සියල්ලම විදේශ වෙළඳපළ, අපනයන වෙළඳපළ ජයගෙන තියෙන විදේශ ආයෝජන සහභාගීත්වය උඩ. ඒතකොට අපිට විදේශ ආයෝජන ප්‍රමාණවත් පරිදි ලබා ගන්න බැරි වුණොත් එක පැත්තකින් අපේ අපනයන අංශය ශක්තිමත් කිරීමේ හැකියාව නැති වෙනවා. අනිත් පැත්තෙන් අපේ ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය කියන අංශ ශක්තිමත් වීමත් අපිට සිදු කරගන්න හැකියාවක් නෑ.
3: විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්න කඩිනමින් ගත යුතු පියවර මොනවද?
4: ලංකා ආයෝජන මණ්ඩල වගේ දේවල් ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. අපනයන ප්‍රවර්ධනය සඳහා තියෙන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. කියන්නේ දැවැන්ත වෙනසක් ඉතා ඉක්මනින් සිදු කර යුතු වෙනවා. දේශ ආයෝජන ලබා ගන්න අපි අසමත් වෙනවා කියලා කියන අපේ අත්තරම සංවර්ධනය ආර්ථික වර්ධනය එන හිටිනවා. Inside story.
1: රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අද සාකච්ඡාවට ගනු ලබන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් භාණ්ඩාගාරයෙන් තෙවන පාර්ශවයක් වෙතට යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්. එහිදී අදාළ සිදුවීම සම්බන්ධව භාණ්ඩාගාරය සකස් කළ වාර්තාව පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි. ඒ සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපිරුම සහ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. භාණ්ඩාගාරය සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශවයක් වෙත යොමු කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මුදල් පිළිබඳ කාරක සභාව මහ භාණ්ඩාගාරයෙන් වාර්තාවක් කැඳවා තිබූ අතර එම වාර්තාව පාර්ලිමේන්තුව වෙත යොමු කරනු ලැබුවා. ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කළේ භාණ්ඩාගාර සිද්ධිය පිළිබඳව රජයේ මැදිහත්ව වීමක් ඇති බවට සැක පළවන බවයි.
5: මුදල් කාරක සභාව තුල අපි දැක්කා විශේෂයෙන්ම මාසයක කාලයක් ලබා දීම තුල මේ ලේඛන ඉදිරිපත් කරන්නට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට මහ බැංකුවට මේ කටයුතු මාසයකට වැඩි කාලයක් වසා ගැනීමට හැකියාව ලැබුණා. ඊට පස්සේ ඒ වාර්තාත් හරියට බෙඩ් ටයිම් රීඩින් ඩොක්කියුමන්ට්ස් වගේ හර්ෂ ඩී සිල්වා මහත්මාගේ නිවසට යවලා තිබ්බා. මේක පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව සහ මුදල් අමාත්‍යංශයට අනුදැනුම ඇතුව එකිනෙකාට සහාය පළ කරමින් සිදු කරන ක්‍රියාවලියක් හෝ සැකයක් ඇති වෙනවා.
1: ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය මුදලක් සම්බන්ධයෙන් පසුගිය වසරේ අගභාගයේදී මෙම මුදල් අස්ථානගත වීම සිදු ඇති බව මූලික පරීක්ෂණයේදී අනාවරණ වුණා. මූලික පරීක්ෂණවලදී අනාවරණ වූයේ හැකවරයෙකු මුදල් අමාත්‍යංශයේ විද්‍යුත් තැපැල් ගිණුමට ඇතුළු වීම හරහා මෙම මූල්‍ය වංචාව සිදු ඇති බවයි. අතරමැදියන් සතුව තිබෙන වී තොග වහාම වී අලෙවි මණ්ඩලයට පවරා ගන්නා ලෙස ගොවි සංවිධාන පවසනවා. වහාම රට තුළ ආහාර සුරක්ෂිතභාවය ඇති කිරීමට කටයුතු කරන ලෙසයි ජාතික ගොවි ජනකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ.
6: 2025-26 මාසකන්නේ වී පිළිබඳව සම්පූර්ණ වී රැස් කරන්න සමහර වී ගොවියෝ ළඟ වී තියෙනවා. එනිසා මේ වී ටික විකුණ ගන්න ඇත්තටම ඇත්ත කතාව ගත්තාම වී විකිණෙන්නේ නැති නිසා වී කිලෝ රුපියල් 100ටත් අඩුවෙන් තමයි යන්නේ. හැබැයි මේ වී බහුතරයක්ම තියෙන්නේ අතරමැදියෝ විදිහට වී එක්ස්ට්‍රා කරන්නන් ගාව තමයි වැඩිම 180ක් වී තියෙන්නේ.
1: ආනනික සහල් හේතුවෙන් දේශීය සහල් මිල පහත යාමෙන් විමෝල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි මරදගහමුල තොග විරඳ මධ්‍යස්ථානයේ සභාපති බී.කේ. රංජිත් පැවසුවේ.
7: මරදගහමුල තොග විරඳ මධ්‍යස්ථාන ඇතුළු සමස්ත රටේම තොග විරඳ සැල්වල තොග මධ්‍යස්ථානවල සහල් අලෙවිය 40%කින් පමණ අඩු වෙලා තියෙන්නේ. එක්කලාම සහල් මිලත් අඩු වෙන නාඩු සහල් සුදු කැකුළු රතු කැකුළු කලෙකුතු ප්‍රමාණයෙන් මිල අඩු වෙලා තියෙනවා. එක්කලාම සම්බ සහල් උත් අලෙවිය අඩු වෙලා තියෙනවා. කිරි සම්බ සහල් මිල යම් කිසි ප්‍රමාණයෙන් අඩු වෙලා තියෙනවා. එක්කලාම වී අද මේනකොට වී මිලත් වී අලෙවි කරගන්න බැරි මට්ටමට ගොවියන්ට සීතව රැස් කරපුවා අන්නයට අවසාර පත්‍රලා දෙනවා. වී මෝල් මිල ගන්නෙ නෑ. ඒකට ප්‍රධාන මිල සාධක වෙලා තියෙන්නේ පිටරකින් අනන්නේ කරන සහල් වෙලෙන පොලේ තියෙන නිසා සහල් අලෙවිය සැලකුතු ප්‍රමාණයකින් අඩු වෙලා තියෙන්නේ. එනිසා නාඩු සහ සුදු කැකුළු රතු කැකුළු වර්ග වල මිල අඩු වීමක් තමයි තියෙන්නේ.
1: මේ අතර වී සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙස අඬුවෙන් එල්ලා සිටින බව රජරට පොදු ගොවි එකමුතුව පවසනවා. එහි සභාපති විජේවීර පැවසුවේ සිය ගැටලුවලට අඬුවෙන් විසඳුම් ලබා නොදුනහොත් ගොවීන් විරෝධතාවල් නිරත වනු ඇති බවයි.
8: ගොවියට සහන ටික දුන්න නැත්නම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු රජරටම එක කුලක් විදියට ගොවියෝ එකතු කරගෙන ආපාරට එනවා.
1: පවතින ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ජනහමුවකට එක් වෙමින්.
9: අපි මේ රටේ ගමේ ජනතාව ගැන හිතලා තීන්දුව ගන්න. සමහර තීන්දුව දේශපාලනික වශයෙන් අපිට අවශ්‍යයි. අපිට තීන්දුවක් ගන්න. ජනතාවගේ ජීවිත බේර ගන්නවද? එහෙමත් නැත්නම් ආර්ථික කාර්යයේ පමණක් හිතලා ජනතාව මැරෙන්න අරලා බලන් ඉන්නවද? ගොඩබේ රාජපක්ෂ මහත්තයා ගාන්නු තීන්දුව කරා අපි ආර්ථික වශයෙන් යම් පීඩාවක ලක් වුණත් ජනතාවගේ ජීවිත බේර ගන්න ඕනේ.
1: සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් පැවසුවේ ආණ්ඩුව බලයට ඒමට ප්‍රථම සිදු කළ ප්‍රකාශ සියල්ලක්ම අමතකව ගොස් ඇති බවයි.
10: පාලිමාව ජේවිපි රජය ඒගොල්ල මේ පච ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. ජනතාවගේ සල්ලි එකතු කරගෙන ඒවා මොනවා කරනවද නැත්නම්
1: ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනිවාර්ය රාජකාරී පැවැත්වෙන දිනවල දේශපාලන අධිකාරීන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වැඩසටහන් අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා යන දිනවල සහභාගී නොවීම සඳහායි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අද සිට බලපැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ ජාතික සංගමයේ ජාතික සංවිධායක බුද්ධික රංගමන පැවසුවේ.
11: ග්‍රාමල්ලාරින්ගේ රාජකාරී දිනවල අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා යන දිනවලදී කාර්යාලයෙන් පරිබාහිරව දේශපාලන අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ වෙනත් ආයතන විසින් පවත්වන ලබන පොදු වැඩසටහන් රැස්වීම සහ වෙනත් වැඩමුළු සඳහා ගිලන්දාරින් සහභාගී නොවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අපි අද සිට ආරම්භ කළා කියලා. මොකද අපි කාර්යාලයේ සිටියොත් දිනවලදී වෙනත් රැස්වීම සහ වෙනත් උත්සව සඳහා කාර්යාලයෙන් පරිබාහිරව වෙලා සිටියොත් සේවා ලබා ගැනීම සඳහා සේවාලාගින් අපහසුතාවයට පත් වීම තුළින් ග්‍රාමීණ සහ සේවාලාගින් අතර ගැටබදින පුළුවන්.
1: වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කළුතර දිසාපරාධ කොට්ටාසයට ලැබුණු පැමිණිල්ලකට අනුවයි. සැකකරුට චෝදනා එල්ල වී ඇත්තේ කළුතර දකුණ කලිල් ප්‍රදේශයේදී මෝටරරථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. අපරාධය සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ටාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා. සැකකරු වයස අවුරුදු 36ක් වූ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැකකරු මතුගම කළුතර තිස්සමහරාම වරස්මුල්ලහ මොරව කැන මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු නිකුත්ව සිටි නායකු බවයි. මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ තවත් එක් සැකකරුවෙක් වැලිපැන්න ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ධීවරයන්ට නැවත දැනුම් දෙන තෙක් යාත්‍රා නොකරන ලෙස කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු එඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ කංකසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි වී හැකි බවයි. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කංකසන්තුරේ දක්වා සහ කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල 50-60 දක්වා සුළඟේ වේගය වැඩි විය හැකි. මන්නාරමේ සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 20-25 විය හැකි බවයි කාලුකන විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නෝරෙලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලුකන විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඉරානය තම භූමිය දෙසට දෙවන මිසයිල ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බව ඊශ්‍රායල හමුදාව පවසනවා. ඊශ්‍රායල ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රටපුරා සයිරන් නාදය අඛණ්ඩව නිකුත් කළ බවද ඔවුන් ප්‍රකාශ කළා. ඊශ්‍රායල හමුදාව ටෙලිග්‍රෑම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානයෙන් එල්ල කළ මිසයිල හඳුනාගෙන ඇති බවත් එම ප්‍රහාර ව්‍යර්ථ කිරීමට කටයුතු කරමින් සිටින බවයි. ඉරානයේ නෙල වූ පළමු මිසයිල මාලාව සාර්ථකව බිඳ දැමූ බව ඊශ්‍රායලය සඳහන් කළා. ජෙරුසලම් ආසන්නයේද පිපිරීම් කිහිපයක් වාර්තා වුණා. මේ අතර ඊශ්‍රායලයේද ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. ඊශ්‍රායලය පැවසුවේ ඉරානයේ මෂාර්හි ඛනිජ රසායනික සංකීර්ණය ප්‍රධාන ඉලක්කය වී ඇති බවයි. ඉරානයේ ටෙහිරාන්, ටබ්‍රිස් සහ ඉස්ෆහාන් නගරවලද පිපිරීම් සිදු වුණා. ඉරානය නිවේදනය කළේ ඊශ්‍රායල ප්‍රහාර අනතුරු එඟවීමේ වෙඩි තැබීම් කිහිපයක් ලෙස සලකන බවයි. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානය ප්‍රහාර එල්ල කළද ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින ලෙසයි. මේ වන විට ඉරානය ටෙහිරාන් අගනුවර ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ගුවන් කලාපය වසා තබා ඇත්තේ ආරක්ෂක පියවරක් ලෙසයි. ඉරාකයේද තම ගුවන් සීමාව පැය 72කට වසා දැමීමට පියවරගෙන ඇති අතර සිරියාවද දකුණු දිග ගුවන් සීමාවේ මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා. යලි සිරස්තල ව්‍යාජ මුදල් නොට්ටු සමග 4ක් අත්අඩංගුවට. ඩොලරේ වෙනසක්. සහල් අලවිය 5යි. ඉරානයෙන් ඊශ්‍රායලයට යලි ප්‍රහාර. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනේන්ද්‍රී සකුණිකා. සියත මේළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. රැඳී සිටින්න පැයෙන් පැය පුවත් සමගින්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: sound. ටික කාලයක් ඇතුලේ කොලිටි මියසික් එක ලංකාවේ මියසික් ඉන්ඩස්ට්‍රි එකේ ෆේමස් වුණු බෑන්ඩ් එකක් තමයි ඇවටා කියන්නේ.
1: එයාලා රිලිස් කරපු අලුත්ම සොංග එක තමයි ප්‍රේම හාදු. ඒ ගැන අපි ඇහුවේ ඇමිලියාගෙන්.
2: අපේ බෑන්ඩ් එකේ ෆස්ට්ම ඔරිජිනල් සොංග එක. ඒකට මේ සොංග එක කරලා දුන්නේ සම්පත් සොනාන්ඩ් පුල්ල. මියුසික් කරන්නේ සඳුරුවන් කියලා. මේක සිං කරන්නේ මම. ඒ වගේම ටීජේ ඉන්නවා අපේ බෑන්ඩ් එකේ ඇන් ෂෙහාන් බේස් ගිටාරිස්ට්.
3: ආදරේ විතරද හොයන්නේ සාරාගේම හැඟුමන් කලන්නේ.
0: සෝලෝ ආටිස් කෙනෙක් විදිහට රෙකෝඩ් කරන එකද බෑන්ඩ් එකක් විදිහට රෙකෝඩ් කරන එකද වැඩියෙන් ලේසි?
2: සෝලෝ කරනවා බෑන්ඩ් එකත් එක්ක සින්දුවක් කරනවා කියන හරිම ලේසි. මොකද මට අනිත් අයලා දෙන්නගෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා.
1: දැන් ඉතින් ෆෑන්ස්ලාගේ ආදරය ගොඩක් හම්බ වෙනවානේ. කොහොමද ඔයාට ඒක දැනෙන්නේ?
2: ගොඩක් මිනිස්සු අපිට මාර ආදරෙයි. චොයිකට ගියාම අපි සින් දකිනවා ගොඩක් කට්ටිය හොඳට එන්ජොයි වෙනවා. අපිට බෑන්ඩ් එක අපි එතනට ගන්නත් අපේ ලොකු කිව් එකක් ඉන්නවා පිටිපස්සේ. මැනේජ්මන්ට් එකක් තියෙනවා. ඉතින් ලොකු පුෂ් එකක් ඒගොල්ලන් දෙනවා අපි එතනට ගන්න.
0: ඔයාගේ ප්ලෑන්ස් ගැනත් කියමු.
2: තව අලුත් සොංග්ස් ටිකක් එන්න තියෙනවා. මේ දවස්වල ඒ ටිකත් එක තමයි මම ફોકસ කරන් ඉන්නේ. පොඩ්ඩක් හැබැයි පරක් වෙනවා. මොකද මට ටිකක් බිස්සී වෙලා ඉන්න මොකද බෑන්ඩ් එකත් එක්කත් කරනවා. සෝලොත් යනවා. ඉතින් ඔක්කොම බැලන්ස් කරගෙන තමයි මම සින්දුවත් කරන්නේ. මොකද සින්දුවටත් ටිකක් කාලයක් යනවා මට ඒක රිලීස් කරන්න.
1: Thank you Amelia.
2: Thank you so much. ආදර කරලාම වේවුද
0: ජෝඩු. Talk of the town. දැන් අයිසුගේ ඉවරයි. අලුතෙන් එන්න හදන්නේ ගිනිගත් යුගයක්.
1: මැනි, සීඩ්, ඩියගෝ මේ කට්ටිය අපිට ආයෙම හම්බෙන්නයි යන්නේ.
0: Ice Age Boiling Point අලුත් මූවී එකේ ට්‍රේලර් එක රිලීස් වෙලා තියෙනවා.
1: 2002 ඉඳන් අපි දන්න මේ යාළුව ටිකට මේ පාර ෆේස් කරන්න වෙන්නේ වෙනස්ම චැලෙන්ජ් එකකට.
0: පුපුරන ගිනි කඳු වගේ ඩිසාස්ටර්ස් මැද්දේ යාළුව ටික එකමුතු වෙලා සර්වයිව් වෙන විදිහ තමයි ෆිල්ම් එකේ තියෙන්නේ.
1: ට්‍රේලර් එක බලපු ගොඩක් අය කියලා තිබ්බේ තමන් පොඩි කාලේ ආසාවෙන් බලපු කැරක්ටර්ස් දැන් එයාලගේ ළමයින්ටත් අඳුන්වලා දෙන්න පුළුවන් කියලා.
0: Talk of the town.

0: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University, The Place to Be.
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ඒසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-221-7000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
4: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19% කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011-42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩි තීන්දෙන්න. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
2: ලස්සන ගැන වැඩියම වද වෙන්න
3: ඕනේ.
2: ඕනේ නැහැ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
3: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
2: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්ද සිද්ධියට.
4: ඩාඩං. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.

0: දැන් වෙලාව දවල් එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: theater top story
1: සලේට තවතුරටත් ප්‍රතිකාර රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටින බව කොළඹ ජාතික රෝහල පවසනවා. ඒ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යබලකයි විශේෂ ආරක්ෂාවක් යටතේ. රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ රෝහල්ගත කෙරුණේ ඊයේ රාත්‍රියේදී. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාව එල්ල කරමින් ඉක්ුත් පෙබරවාරි 25 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ අත්අඩංගුවට ගනු ලැබුවා. දැන් විදිස් පුවතක්. පිලිපීනයේ මින්දානාවෝ දූපතාසන්නයේ සිදු රික්ටර් මාපක ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයෙන් පුද්ගලින් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තුවාල පුස් සංඛ්‍යාවක 129ක්. මෙම භූකම්පනය සිදුව තිබුණේ මින්දානාවෝ දූපතේ ප්‍රධාන නගරය වන ජෙනරාල් සැන්ටෝස් නගරයට ඔබ්බෙන් වූ මොහොතේදී. ජර්මානු භූවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ භූකම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරට සිදුව ඇති බවයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.4

0: තායිලන්ත යන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0711 492 192 0711 132 77.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
4: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
5: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
6: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාර්ෂි, විෂ්මි.
5: මට පාවයව
6: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
5: අන්න කලින් කියන්නේ පැයි.

0: වෙතගෙන එන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න උනා.
2: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
3: නා. බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: දවස
10: සුබයි සිහින දිනයි සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
11: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස්
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලජා

0: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා සින්දු සියතය.
4: ගියක් සපයි දවලේ
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: රජයට පත්තරේ විතසා.
1: පලිබෝධකයෙක් ලෙස රජය නම් කර ඇති නිසා වගාවේ ඉන්න පලිබෝධකයන් විනාශ කර වගාව රැකගන්නා ගොවියාට ඉදිරියට ඒ ආකාරයටම රිලවාද ගැටලුවක් නොවනු ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. පලිබෝධකයන්ට මොකද කරන්න ගොවියෝ? පලිබෝධන ආශක පාවිච්චි කරනවා නේද? කෘමි සතු මරලා දාන්න පුළුවන් එක එක විදි පාවිච්චි කරනවානේ. ඉතින් ගොවියට අර අනිත් පලිබෝධකයන්ට කරන ටිකම රිලවටත් කරන්න පුළුවන් කියලා තමයි දැන් අමතිතුමා මේ කියන්නේ. ආණ්ඩුවෙන් විසඳන්න හැදුවනේ. රිලව් ගණන් කළා, රිලව් දාන්න දූපත් හදනවා කිව්වා. දැන් ගොවියට කියන්නේ ඔන්න ඔය මරලා දා ගන්නවා රිලව් ටික, අපිට කරන්න බෑ ඕක. තමසලවර එකක් කරගන්නවා.
0: සියත පත්තරේ විතසා උදේ 7:50ට.

0: වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්.

0: දශමහතරෙන් පනතුරට
1: Yeah, you already know who it is.

0: Renacci.
1: හවස දෙකයි වෙනාඩියයි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: අනුරාධපුර දැරියකේ නඩුවට මැදිහත් වීමට ළමා ආරක්ෂක අධිකාරියට අවසර. අනුරාධපුර ප්‍රදේශයේදී දැරියක් අපයෝජනයට ලක්වීමේ සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් ඍජු මැදිහත් වීමක් සිදු කිරීමට ළමා ආරක්ෂක අධිකාරියට අවසර ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එම අවස්ථාවේ ලබා දී ඇත්තේ නීතිපතිවරයා විසින්. සිද්ධිය පිළිබඳ නීතිමය කටයුතුවල ප්‍රගතිය සුවපැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදය පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වුණා. නීතිපති දෙපාර්තමේන්තුව ළමා ආරක්ෂක අධිකාරිය පරිපාලන සහ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිසිය දෙම අවස්ථාවට සහභාගී වූ බවයි පාර්ලිමේන්තුව සඳහන් කළේ. සිද්ධියට අදාළ රජයේ රස පරීක්ෂක වර්තා සහ වෛද්‍ය වර්තා කඩිනමින් කැඳවා ගැනීමට කටයුතු කරන ලෙස මන්ත්‍රීවරයන්ගේ සංසදයේදී අදාළ අංශවලින් ඉල්ලීමක්ද කළා. විඳිත දැරිය සම්බන්ධයෙන් අනුරාධපුරයට අමතරව අත්තනකල සහ දඹුල්ල අධිකරණවලද නඩු කටයුතු ක්‍රියාත්මකයි. එම නඩු සඳහාද මැදිහත් වීමක් සිදු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරීන් ඉල්ලා සිටියා. දැරිය අපහසුතාවයට පත් නොවන අයුරින් නීතිමය කටයුතු පවත්වාගෙන යන ලෙසද එහිදී උපදෙස් ලබා දී තිබෙනවා.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2 98.4
3: රේඩියෝ ජොකි.

කවුරුහරි මට කතා කළාද? කෙල්ලේ කෙල්ලේ කියලා? කෙල්ලා ආවා. දවස් දෙකක් හොඳට ගෙදරට වෙලා ඉඳලා ඔන්න ඉතින් කෙල්ලා ආවා. පාළුවෙන් නේද හිටියේ? ආ මන් නැතුව බොරුවට අහන්නේ ඉතින් උත්තරේ බලාපොරොත්තු වෙයි. මන් දන්නවා උත්තරේ. කෙල්ලොන් ඉතින් හරි කැටයන්නේ නේද? ආ දැන දැනත් අහනවා ආදරෙයිද කියලා නේ. අර සින්දුවකත් තියෙන්නේ හතරක පණිවිඩ එකේ ෆස්ට් වර්ස් එකේද කොහෙද? මට මතක නෑ වචන ටික දැන්. හොඳේ මතකයි නම් ටයිප් කරලා එවන්නකෝ. Hey, good afternoon. ඒක කියන්න අමතක වුණානේ. ඉතින් කොහමද වීකෙන්ඩ් එක? අපි කතා කරමු. ඒ අතරේ ගෙවුණු කාලය ගැන නෙවෙයි නේද? අපි මේ මොහොත ගැන කතා කරමු. මේ මොහොත සතුටින් ඉමු. සින්දා කෙල්ලගෙන යන්න එන්න. WhatsApp message එකක් දාන්න. 0711982947ට හවස පහට ඔන්න මෙන්න වෙනකන් සුදු කොච්චා ඉන්නවා. ඔබත් එක්ක දෙනවායේ සුපිරිම සින්දු සෙට් එකක්. වැඩි දෙයක් කරන්න නෑ ඔබට. කරන වැඩක් සියත අහගෙන කළා නම් හරියි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම
3: ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් DRL හෙඩ්ලයිට් ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්ින්.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, Fridge, Washing Machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
6: ඒවා අපිට වැඩක් මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන් ගෙත් වැඩදී.
7: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලේ නම්බුව, ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: ආදි මහන්සියෙන් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
16: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සියත දෙවයිනපුරා
1: මේ පැයි හිත කැමතින ගීත ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

හරියට කිව්වා නේද? මට ඒ සිද්ධාහම ස්කුබිඩු මතක් කරනවානේ. ස්කුබිඩුබි කිව්වට නේද? අපි හැමෝම ආදරේ කරපු නේද? නේ. එක්කෙනෙක් නේ තින්නේ ස්කුබිඩු. ස්කුබිඩුබිඩු. හරි. මේ සින්දුවට මං ආදරෙන් එකතු කරගන්නවා කොරියාවල දිල්ෂාන්ව. කොරියාවල ඉන්න කොල්ල සේරම එකතු කරගන්න කියලායි දිල්ෂාන් කියලා තියන්නේ. කොරියා කියලා කිව්වහම මට මතක් වෙනවා නවාව. හලෝ නවා. ඔයා කොහොමද දිමිත්‍රි අයියාගේ සින්දුවට ආසයිනේ නේද? එනිසා ඔයා ආදරෙන් එකතු කරගන්නවා MNA එකේ කටි ඔක්කොමත් එක්කම. ඊළඟට ඒජි අනුර පොසලාව BF ජනපදයේ ඉඳන් අහගෙන

ගොඩක් කාදරෙයි ඇවුනනේ ටිකක් නෙවෙයි ගොඩක් කාදරෙයි හැබැයි දැන් චුටි බ්‍රේක් එකක් ගන්න ඕනේ කොච්චර ආදරේ වුණා ඊට පස්සේ ආයෙ සින්දු අහමු දෙකට මහාගෙන ඉන්න දැන් වෙලාව හවස 2:00 වෙනාඩි 31

0: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල පිළිණ කළ කප්රුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කප්රුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
1: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University. The place to be.
3: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීම හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011-4700-550.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.

0: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහෙනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එකට නම් යන්නේ නැහැ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
1: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
2: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ලෝකෙ වටේම ෆේම සුදු කොච්චගේ දවල් ශෝයක
1: යකෙවලින්ගන්නවා
2: ගොදත් අදරේ සුදකෝචේ
1: ඉතාලියගන්නවා
3: සාස්තයි අපිත්තහන්න සේත
1: එතකොට කොරිය
4: සුදු කච්චි මනි හරහයෝ
1: ජැපන් රොමේනිය
0: ලෝකෙටම එකයි සැන කෙලියක් තමයි සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: හවස දෙකයි වනාඩි 45 වෙලාව අපි තින්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා අංජුල අංජුල දැන් පුරුද්දකට ගිහිල්ලානේ දවස් ගානේ ඔයාගේ ෆොටෝ එකක් මට එවන එක හැබැයි කළු සුදු පින්තූරේ ලස්සනයි පාට පාට එකට වැඩිය සාමාන්‍යයෙන් බ්ලැක් ඇන් වයිට් ෆොටෝ වල කැත පේනවා අඩුයිනේ මාත් සාමාන්‍යයෙන් ෆොටෝ වලට ඔය වැඩේ කරනවා මට නිකන් සෙට් නෑ වගේ වුණාම මම බ්ලැක් ඇන් වයිට් කරනවා කැත වැහෙන්න ඔයත් එහෙමනේ කපටි කමක් නේ මේ කරලා තියෙන්නේ මොකද මේ වල තියෙන කවියද කවියක් වගේ එකක් නේ වැස්ස අස්සෙන් හීනාරන් දෙක වෙනකොට දෙන්න වරම් කවුරු මොනවා කිව්වත් අනම්මනම් යනවා සුදු කොච්චි වාරං ඌ ලාලා එතකොට මේ වට්සප් ඩීපී එකේ ඉන්න එක්කෙන අවුලක් දාන එකක් නැද්ද වට්සප් ඩීපී එකේ ඉන්නේ කවුද එහා ගෙදර නැන්දද නැත්තං නෑදෑවෙන අක්ක කෙනෙක්ද එහෙනම් කමන්න මට නම් ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් ගුණත් ඔයාටනේ ඈ

0: අඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා. තැකි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්.
7: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
9: මලකඩ. යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක්. නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
10: නෑනේ. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
11: ලස්සන ගැන වැඩිම වද වෙන්න
12: ඕනේ.
11: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
12: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
11: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න දෙන්න.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
14: 98.2 98.7

0: වෙලාව හවස 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: किया था टॉप स्टोरी
1: හිටපු බුද්ධ්‍යංශ නිලධාරියෙකුගෙන් පෙත්සමක්. තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නිලධාරියෙකු වන කර්නල් කැලුම් බඳුමගේ ඉදිරිපත් කළ පෙත්සමක් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. පෙත්සමද කැඳවනු ලැබී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬලේ දිරේ. කර්නල් කැලුම් මද්දුමගේ මෙම පෙත්සම ගොනු කර ඇත්තේ පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තම නත්තරංගුට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස එළමේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මූලික විරෝධතා මතු කරමින් සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවයි. පෙත්සමේ වගුත්තර කරුවෙකු ලෙස නම් කර සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාර පෙරුමද නීතිපතිවරයාගේ මූලික විරෝධතාව අනුමත කරමින් කරුණු ඉදිරිපත් කළා. මෙම මූලික විරෝධතා පිළිබඳව පෙත්සම් කාර පාර්ශවයේ කරුණු දැක්වීම සඳහා පෙත්සම ලබන 22 වනදා කැඳවීමට නියමිතයි. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් නැගියන කණ්ඩායම් අතර සෙව්දින ක්‍රිකට් තරගය සූර්ය වැවදි අද ආරම්භ වුණා. පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඳුළු 7ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 168ක්. නොදැවී පන්දුවට පහර දෙන අංචල බණ්ඩාර ලකුණු 56යි. අසිත වණිනායක ලකුණු 41ක් රැස් කළා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

හවස 3:08 වෙලාව. වහිනවා කියලා ආරංචියක් ආවා. මට මෙතනට නම් කිසිම දෙයක් පේන්නේ නැහැ. මම ඉන්නේ වෙනම ගුහාවක් වගේ තැනක. එනිසා මට මෙතනට මෙලෝඩියක් පේන්නේ නැහැ. හැබැයි මල් පිට මල් සින්දු ප්ලේ කරන වෙලාවේ ඉන්දි මට මෙසේජ් එකක් දාලා තිබ්බා. වැස්ස බලලාද සින්දු ප්ලේ කරන්න කියලා. ඒව මම හිතුවේ නැති වුණාට බලන්න නේද මට ඒක දැනিলা තියෙන හැටි. කොමහරි ඊළඟටත් මං හිතුවා වැස්ස ගැන සින්දුවක් ප්ලේ කරනවා කියලා. කොහමද ඔබේ පලාතේ? වහිනවද පායනවද? අද කොහොමත් දවසම අඳන්නේ මේ කොළඹවට නම් උදේ ඉඳන්ම අහස අඳන්න ඔන්න මෙන්න තිබ්බේ. දැන් පහුගිය දවස් ටිකේ වැහැලා වැහැලා පොඩ්ඩක් නිකන් අපිට එපා වෙලානේ තිබ්බේ. කරදරයි වගේ එහෙම එකක් තිබ්බා. ඒ වුණාට මං දැන්නම් වහින එකට ආයේ මුකුත් කියන්නේ නැහැ. මං ආසයි මේ වැස්ස සැරින් සැරේට කාටවත් කරදරයක් නොවී වහිනවට. මොකද ඉස්සරහට එන්නේ අපිට වැස්සක් දැක ගන්න ලැබෙන කාලයක් නෙවෙයි. ජූලි, අගෝස්තු, ඉපස් දෙසැම්බර්, ජනවාරි, පෙබ්‍රවාරි උතුර වෙනකම් වැස්සක් දකින්න ලැබෙන්නේ නැහැ කියලා කියනවානේ. ඉතින් ඒ කතන්දරේ නිසා මම මේ වහින වැස්සට ආසයි, ආදරේ. හැබැයි ඕනවට වැඩිය වහින්න නැතුව නේද කාටවත් අර කරදරයක් වෙන ගානට වහින්න නැතුව වැස්ස නම්. හරි කොමාරි, ඔය කියන මියගේ එන්න එල්ලිනෝ කතන්දරේ. ඒක මං හිතන්නේ හෙට අපේ බොස් මෝනින් ෂෝ එකේ ටිකක් විස්තර ඇතුව කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා. මට ඇහුණා නිකන් මම නින්දෙන් වගේ නිකන් මෝනින් ෂෝ එක අහගෙන ඉඳද්දි එහෙම එකක් කිව්වා. හරිද? එහෙනම් හෙට උදේම හත වෙද්දිම සිය තහන්න මෝනින් ෂෝ එකෙන් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. හරිද? මේ පෙන්නප්පුවට නම් හොඳටම වහිනවා කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද? කෝ නම? නමේ වල නෑනිති නෝටි බෝයියා. ඒයි, සුදු මහත්තයෙක් වෙන්න ඕන අනිවාර්යෙන්. නමේ වන්න බලන්න නැත්නම් ෆෝන් නම්බර් එක සම්පූර්ණයෙන් කියනවා. දැනට අන්තිම අංක 4 විතරක් කියන්නම්. 37:23. ඊට පස්සේ මේ අර ඉස්සෙල්ල කියව විට මෙසේජ් එක ඉන්දිගේ අද චූටි බබා, ෂේර බබා ලෙඩ වෙලාලු. ඒ නිසා ෂේර බබා නැතුව තමයි නෂෝන්න ගන්න ඉන්දිය ඇවිල්ලා තියෙන. ඒ නිසා පාළුයි කියලා තියෙනවා. කොහොමරි කමන්නේ, අම්මි පුතයි දෙන්නම මේ වැස්සේ පරිස්සමට ගෙදර යන්න ඕනේ. හරිද? ලලිතුත් මෙසේජ් එකක් දාලා තිනවා මෙහෙට වහිනෝ කියලා. අනේ තෙමෙන්න නම් එපා. හරිද? ඔයා තෙමිලා හචස් හචස් කද්දි නිකන් මගේ හුස්ම හිර වෙනවා වගේ. එමෙ කියලා පොඩ්ඩක් කොල්ලව සනසන්න ඕනේ. නැත්තම් තෙමුනොත් එහෙම තියෙන හිතුවක් ආරගමට මගේ හදවතේ කවිය වූ සුරංගනාවිය මේ ඔයාට කියලා පටන් අරන් තියෙන්නේ. නුඹේ නමින් ගෑනා කවි ලියා දෙන්නට කියා මුළු අහස උනත් මදි දන්නවද ඇයි කියා නුඹේ නිතු පියන් මත මගේ ලෝකය තියා හුස්මසේ ළඟින් නිමි නුඹ ගැනම කවි ලියා සඳ මඩල පුරා ඇඳි ගැඹුරු පෙම නුඹ මගේ හදවතම සුවඳ කළ පෙම් කවිය නුඹ මගේ. අද නම් කවිය ලස්සනයි. කොහරි පොතකවත් තිබ්බේකද්ද? ඔයාගේ වගේ එව්වේ. මොකද ඔයාගේ කවිවල පොඩ එලි සමය එලි වැට කැලේනේ ඇද වෙලා තියෙන්නේ. මේකේ හරි ලස්සනට ගැලපෙලා තියෙනවා වචන. ඇත්තටම කවුද ලිව්වේ? ෂැට් ජීපීටිද ලියලා දුන්නේ? නෑ, ලස්සනයි ඉතින්. හිතාගන්න බෑ ඔයා ලිව්වේ කියලා. හරි හරි, ඔයා ලිව්වා නම් ඉතින් හා තරහ ගන්න එපා. ආදරෙයා.

0: කිසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම
1: සම්මාසම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්
2: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
3: හයි මම ෂේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0711 327 777.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තැන්කියු
5: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
6: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: අතේ මිතේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න හාවස්තරයක් ගන්න ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
9: ජාතික කියවීම් මාසයේ ලෙස නම් කර ඇත්තේ 1 ඔක්තෝබර් මාසය 2 සැප්තැම්බර් මාසය.
10: ඔක්තෝබර් මාසයේ
11: TFF පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝතර දුන්නේ අකුරැස්ස තාරිකා සම්පති.
12: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
13: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න.
14: යත පොකට් මනි.
15: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
16: අනුග්‍රහය නාඩේ මහන්සියෙන් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
17: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: රැකගෙන ඉන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

කියපු කෙනෙක් කාය ආවොත් මොකද කරන්නේ? රණ්ඩු කරන්නේ? තරහ වෙලා වගේ ඉන්නේ? ඔය සින්දුවේ අනතනක සිද්ධි කියනවනේ, යලි එන්න නෑ තරහා කියලා. එකයි මං ඇහුවේ. අනේ මන්න තරහ වෙලා වගේ ඉන්නවා අප්ප. මනිනවා, හොඳට මනිනවා. කන් දෙකේ ඇඟිලි ගහගන්න හිතන ගානට මනිනවා. පස්සේ මං අඬනවා. එහෙම තමයි මගේ කැටයන්. එහෙමයි සමහර විට ගණන් නොගෙනම ඉන්නවා. ටික දවසක් පස්සෙන් එන්න දෙනවා. කවන්නෑ නේද? එයාට දාල යන්න පුළුවන් නම් මට පොඩ්ඩක් ලොකු සීන් දාන්න බැරුවේ නේදානේ? නුගේගොඩටත් හොඳ ටෝම වහිනවා කියලා මට නිලු මෙසේජ් එකක් දාලා තිබ්බා. ඒ වුණාට ඉතින් මේ වැස්සෙම සින්දු අහගෙන වැඩ ඕගොල්ලෝ නේද? සමාලිගේ යාගේ ෆොටෝ එකකුත් එවලා තියෙනවා. හරිම ලස්සනයි කෙල්ලෝ දෙන්න. සමාලි කොණ්ඩේ කපලානේ.

නිගම්බෝ වල රාජේෂ්, හයි. මොකද හිනාවෙන්නේ? හරි හරි, මේ සින්දු ආඩත් එක්ක

0: චුටිගල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එකකින් ටොයිස් කියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
1: එයා තාත්තා වගේම දක්ෂයි.
0: තව අම්මයාට නැන්ග්‍රෝ කිරි දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්නනවා.
4: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
5: Naa.
6: තන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
7: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා සින්දු සියත.
4: ගියක් සපයි දවලේ.
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල්

දවස තුනයි වෙනාඩි 41 වෙලාව. අපි නම් ඔය මායම් වලට රැවටෙන්නේ නැහැ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. කුරුණෑගල මිලින්ද. ඔය ඔහොම කියන කොල්ලෝ ඉන්නව නේද? එහෙම කියලත් මෙසේජ් එකක් දානවා කියන්නේ. කොහොමත් ඉතින් අහුවෙලා ඉන්නේ. රැවටිලා ඉන්නේ. පිළිගන්න කැමති වුණාට ඔයා මගේ මායම් වලට අහුවෙලා ඉන්නේ. මං කොහොමත් මේ ප්‍රෝග්‍රෑම් එකේ පොඩි අනුතර ඇඟවීමක් කරනවානේ. අහුවෙන්න එපා මේක උගුලක් කියලා. ඉතින් මම කියලා තියන්නේ ආයෙ නොකිව්වයි කියන්නපා. හරිද? කියලත් අහුවෙනවා කියන්නේ. පින පින වාසුලාව. කොමාරි ඉතිං මෙච්චර අහුවෙලා රැවටිලා ඉන්න එකේ නේද? මිලින්දට සින්දුවක් නම් දෙන්න ඕනේ. වර්ජිනියා, මට ඔයාව අමතකුණානේ අද. වර්ජිනියා කියලා තියෙනවා. එහෙනම් වහින් නෑලු කළුවර විතරයිලු. ඒ කියන්නේ අහස පොඩ නිකන් නේද? ඔගුරුම රවට්ටල වගේනේ. එවනාට තව ටිකකින් වහී මට හිතනවා එහෙම. PA Hi. ඔයාවත් ආදරෙන් එකතු කර ගන්නවා මේ සින්දුවට. ඊළඟට මට ෆොටෝ එකක් එවලා මෙන්න කට්ටිය. ගිය සතියේ ඉල්ලුවේ ෆොටෝ එක අදයි එවලා තියෙන්නේ. මාවනල්ලේ අපේ ආලෝ සෙට් එක. කට්ටි ඔක්කොම ඉන්නවනේ. මැද්දේ ඉන්න ලෝටන්, ඒ කියන්නේ සෑම්, එයාට ලෝටන් කියලා කියන්නේ පා කිව්වා නේද? ඔයා ඒකම කියලා එවලා නෝටියා. දුලාර අම්බෝ පොඩකින් පොඩයි ඉන්න. දුලාර කියන්නේ යා පිටිපස්සෙම ඉන්න එක්කෙනා නේද? ඕකේ ඕකේ. ආදරෙන් එකතු කරගන්නවා. මේ මං හිතන්නේ යා රුක්මල්ලේ මෙසේජ් එක දැම්මේ. හන්සම් කොල්ල තුන් දෙනෙක්.

0: කොන්ඩට මැට්‍රන බෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.

0: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: නෝන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: එල් පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය එල් පි හඳහන ඔබත් අදම එල් පි හඳහට බලාගන්න
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින හාරසියක ජේෂ්ඨපුර වැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්ල සමාගමකි
2: A-level අවසන් classes වෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0112 732 1000 NIBM The City University, the place to be.
3: ලස්සන ගැන වැඩියම වද වෙන්න
4: ඕනේ.
3: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
4: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
3: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්දි
5: තියෙන්නේ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
6: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
7: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000

0: කර්මාණි කුණු 8.4න් මේ කමුවට සියත FM
1: ගේ සතියේ මේ සින්දු ප්ලේ කරන්න ගිහිල්ලා මං ආයේ නැවතුවා. ඒක මතක තියාගෙන ඉඳලා රොමේනියාව යනු මඩි කියලා තියෙනවා අද අහමුද කියලා ඒක. අනේ අනේ පුදුම මතකයක් තියෙන්නේ.

චුට්ටක් නටල එන්නන්න. රන්වීර් සිං වගේ නටල එන්න. ඇයි බෑ කියල දීතාගන්න ඉන්නක වෙලාවක නටල වීඩිය එකක් එවන්න. මේ සිද්ධ කෝමත් රන්වීර් සිං නටන්නේ නිකන් ගෞමක් වගේ එකක් ඇඳගෙන. ඊඩියක බලදිරනම් මතක්වේ.

0: දැඟලාව හවස්ස හතරයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: यह था टॉप स्टोरी।
1: साले तवदुरटत रोहले අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවාගෙන ප්‍රශ්න කරන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව එම දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. මොසම ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම දැනුම් දීම සිදු කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසනමරසේන වෙතයි. අසාධ්‍ය තත්ත්වයන් පසුවීම හේතුවෙන් සුරේෂ සලේ ඊයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවද මේ වන විටත් ඔහු එහි නිවාසයක ප්‍රතිකාර ලබන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. රෝහලේදී ඔහුගේ ආරක්ෂාව තර කර ඇති බවයි පොලිසිය අධිකරණ හමුවේ සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රහාර වහම නතර කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිය සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින්. ඉරාන ප්‍රහාරවලට එරෙහිව පලිකැණීම් සිදු නොකරන ලෙස තමන්ම ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු වෙත දැනුම් දීමක් සිදු කළ බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. යළි උත්සන්න වී ඇති ඊශ්‍රායල ඉරාන ගැටුම් හමුවේ ජාත්‍යන්තර ගුවන් කලාප කිහිපයක්ද වසා දැමුණා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing.

හතරයි විනාඩි 8යි වෙලාව. හානේ නොදැනුවත්තුම වගේ ෆිල්ම්ස් දෙකක සින්දු දෙකක් එකලඟ නේද? ලස්සන ෆිල්ම්ස් දෙකක ලස්සන සින්දු දෙකක්. වීකෙන්ඩ් එක කොහොමද කියලා අහලා තිනවා ගාල්ලේ මදු. වීකෙන්ඩ් එක සුපිරි. ඉරිදානම් දවසම ගෙදර, ඒ කියන්නේ ඊයේ සෙනසුරාදානම් හොඳට රෝමක් ගැහුවා. කෑවා කෑවා. ඊට පස්සේ යාළුවොත් එක්ක හක හක ගාලා හිනා වුණා. හරිම ජොලි. හරිම ජොලියෙන් ගෙවුණා සෙනසුරාදා. ගෙදර හිටියයි කියලා ඉතින් ඊයේත් මේ දුකෙන් ගෙවුනේ නේ. මම ඉන්න තැනක ඉතින් කොහොමත් ඉතින් නේ. ඔය ජලි තමයි. මහනුවර ඡායනා තවත් ආදරෙන් එකතු කර ගන්නවා. සංචි වලපෝ මොල්ලේ නම් මෙසේජ් එකක් දාලා තිනවා රන්වින් එකේ කොල්ල සෙට් එකම. මාව අහගෙන තමයි වැඩ කරන්නේ. සතුටුයි සතුටුයි. පාළුවෙන්න හිටියේ මම නැතුව. දැන් හරිනේ සිකුරාද වෙනකම්. ආලුවක් නෑ මල්ලංග.

ලස්සනක් නේ මේ සිංදුවල. මට මෙයා මැසේජ් එකක් දාලා තිබ්බා. වත්තල මල්ලිකා දෝනි වාදරෙන් එකතු කරගන්නවා කියලා. ඕකේ, ආදරෙන් ඔය දෙන්නාම එකතු කරගන්නවා මම. ඊළඟට රංග මැසේජ් එකක් දාලා තියෙනවා. සියත සුදුමැණිකෙත් එක්ක ප්‍රොටක්ස් කම්පනි එකේ GE 2980 මොනර කෙරෙල්ලි වාහනය යන ගමන් දිගටම අහගෙන යනවා කියලා. ආදරෙයිලු මැරිලක් පැයක්. අපෝ එපා එපා එපා එපා, හොල්මන් මට ලව් කරනවට මං කැමති නෑ. හරිද, හුස්ම වැටෙනකම් විතරක් ආදරේ කරන්නේ ඇති හොඳටම පැටියෝ, නැත්තම් බය හිතෙනවා.

මේ සින්දුවට ඉතාලියේ ඉන්න රාබ්බෙඩා සෙනසුරාදේගල දාන්සලක් එහෙම දීලා හරි සතුටින් ඉන්නේ.

මට හිනාගේ අයි දන්නවාද? දැනගන්න විදිහක් නැහැ නේ. එහෙමනේ මං කියන්නද? මේ දන්සලේ කතාදරේ මට කිව්වර අපට. 300කට ලුකෑම හැදුවේ 600ක් ආවලු. පස්සේ බාගේ බාගේ දුන්නලු කට.

0: TV, fridge, washing machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Com Bank debit cards, ගෙවන්න, කෙවන්න දිනන්න.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
5: ඔබ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටිය යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
9: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: ඩාඩිය මහන්සියෙන් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාස දායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
12: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
13: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112200. Fitch rating A-LKA outlook stable. ලියාපදිංචි මූල්‍ය සමාගමකේ.
14: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
15: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
16: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
17: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
18: Global University Partners. කතා කරන්න 0.718 492 492 0.71 132 77.
19: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනේ.
0: මොකක් හරි නෙවෙයි. ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
14: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය.
2: David Pierce Motor Company Private Limited.
3: 98.2 98.4 වෙන්.

0: වෙතගෙනන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

සිින්දු ගොඩාක් ඇහුවනේ නිසා චූටි බ්‍රේක එකක් ගමු. ඉට පස්සේ අය සිින්දු හමු. තව තියෙන්නේ හරියටම පෑභාගයක් වගේ පහට මම යනවා. ඉට කලින් ලස්සන සිින්දු ටිකක් හමු. බලාම හවස් සහත රයි වෙනඩී තිස්සකයි.

0: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පිට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 30කින් සිට සියුනම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13.22.
2: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරු කලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහලින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි.
3: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
4: මොකක් හරි නෙවෙයි,
5: ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි.
4: අලවියෙන් පසු සේවයත් සුපිරි,
5: නඩත්තුවත් අඩුයි.
6: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය
7: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
8: විදින් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaking Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to Be.
9: Finishing Vahalak, Lesa Color of Flow, Vajabena.
10: Sit Pedagani, Kal Pavati, Avalakshana Novi. Oyat Vahalena Vashivinna, Finishing Vahalak Nam, Color of Samai.
11: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එක නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-221-2700 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
0: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
12: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

රුක්මල්ට තමයි මේ සින්දුව ඕනේ කියලා කිව්වේ. කොල්ලා මට කියලාවල තිනවා සද්දෙන් අහන්න ඕනේ කියලා සින්දුව. ඒක විතරක් නෙවෙයි මට හිතෙන්නේ මේ සින්දුවත් සද්දට අහන්න ඕනේ සින්දුවක්. නේද?

මාත් නිදි නෑ. මාත් අවදියෙන් ඉන්නේ. සමහරු අහලා තියෙනවා කෝවනේ අද ඔයා කියලා. ඒ මංගද අඩුවෙන් කතා කළා වගේද? මට එහෙම ගානක් නෑනේ. ඒ වුණාට සමහරුන්ට එහෙම දැනිලා තියෙනවා. මෙන්න මෙයත් අහලා තිබ්බා කෝවනේ ඔයා කියලා. මේ ඉන්නේ අනේ මං. යාලුවෝ ටිකක් අද එකතු කරගන්නවා කියලා තියෙනවා. ෂහානි, හෂ්මියා, සෞභාග්‍ය මේ කට්ටියම මෙසේජ් එක දාලා තියන්නේ. ඉරේෂා, ජපාන් වල ඉරේෂා, සුදු නෝනා කොහමද? ඔයාගේ ආලෝ තුන්දනා ඔගොල්ලෝ ගෙදර ඇවිල්ලාද ඉන්නේ නැත්නම් ඒගොල්ලෝ ඒගොල්ලෝගේ ගෙවල් වල හරි ඉන්න තැන්වල ඉඳන් හරි අහනවද? කමන්නේ කොහොම ඇහුවත් ඉතින්නේ මාව අහනවා කියන්නේ මට මදෙයි ඒ. හයි යාළුවනේ. ඉරේෂගේ යාළුවනේ හයි. ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට කිඹුලා. මේ දවස්වල කිඹුලා හැම තැනමනේ. පස්සට නේ සමහරවිට ගොඩටත් එනවානේ. මේ කිඹුලා නම් මේ ගංගා ඇල දොළවල ඉන්න කිඹුලෙන් නෙවෙයි. මං හිතන්නේ වාහනය යන ගමන් අහගෙන යන්නේ. අසමි කියලා මෙසේජ් එකක් දාලා. ඕකේ, ආදරෙන් එකතු කරගන්නවා. හනේ ලස්සන කවියක් තිබ්බ කියවන්න බැරි වුණානේ. කැඩපත ළඟදී දෙතුන් වරක් හැඩ බැලුව, සියතට ඇවිත් මුළු සියතම හැඩ කෙරුව, කිස් එක නුඹේ මුළු ලොවටම පා කෙරුව, අමාරුවෙන් ගෙවෙන්නේ උදයේ වරුව. දමිත් තමයි කවියේ

දමිත් ඔයා කියල තිනවන අමාරුවෙන් ගෙවන්නේ උදේ ඒවරුව කියලා. මෝනිෂෝය කහන්න නැත්ත අහලත්ත නිකං අමාරුවෙන් වගේ ගෙවන්නේ වන්න ඇති නිසා. ඔම්බෝ බොස් මේ වහගෙන හිටියොත් පැලෙයි.

0: ඇත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිත
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLB හනහඬ බලා
4: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනම්.

0: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඔබ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: ලස්සන ගැන වැඩියම වදවෙන්න
2: ඕනේ
1: නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
2: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
1: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්දි
0: ලා මකලෝ සහ

සුදුකොච්චි ඔයත් එක්ක.

0: ඉතාලියේ සම්පා එයා ඉල්ලීමක් කරලා තියනවා දවසක එන්නලු මෝනින් ෂෝ එකට. යන්නම් හොඳ හෙටත් හවස දෙකට මෙන්නම්. මං ඔයාට වෙනම රිප්ලයි එක දාන්නම්. හරිද සම්පා?
1: සගේුණත් මධුපානයක් ලෙස මාලගින් මිහිරි
0: ආදරය
1: අසලු සමාවී ආයේ පමාවී කිසිදාක නොයනු දඳේ
0: මං ආගේ සුදු කොච්චියා ගොඩක් ආදරේ.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: क्या था टॉप स्टोरी।
1: විමල් ටෙරෙහි නඩුවක සාක්ෂි කැඳවයි. සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් 44 අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ මහාධිකරණයේ හමුවේ අද යළි කැඳවනු ලැබුවා. අල්ලාස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේදී. අල්ලාස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාත් නවාවිගේ මෙහෙවීම යටතේ පැමිණිලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම අද සිදු කරනු ලැබුවා. වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නඩුව ජූනි මාස 25 වනදා කැඳවීමට නියමිතයි. දැන් විදෙස් පුවතක්. යලි දැනුම් දෙන තෙක් ඉරානයට යාමෙන් වළකින ලෙස ඉන්දියාව විසින් නව සංචාරක මාර්ගෝපදේශන නිකුත් කර තිබෙනවා. එම සංචාරක මාර්ගෝපදේශන අනුව දැනුම් දී ඇත්තේ ඉරානය තුළ දැනට පදිංචිව සිටින ඉන්දියානුවන්ට කඩිනමින් පිටව යන ලෙසයි. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් ටෙහෙරානයේ ඉන්දියා තානාපති කාර්යාලය විසින් මාර්ගෝපදේශන නිකුත් කරනු ලැබුවා. ඉරානය සහ ඊශ්‍රායල් අතර යුද ගැටුම් යළි උත්සන්න වීම මෙම තත්ත්වයට හේතුවයි. දෙපාර්ශ්වය අතර ගැටුම් කඩිනමින් නතර කරන ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දීමක්ද සිදු කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2

0: Adang.
1: Howdy makhlo. Howdy Charlie.
2: Howdy. Tanggal padaku.
1: Muka dah habis sih.
2: මම්මේ අර කියපු ඇස් දෙක හරියට පේන්නේ නැති හාදයා ඔඩියෝ අහන්නේ 6x ඉවරයි.
1: ඉතින් ඇඩ තේරෙනවද?
2: තේරෙනවා මේ
1: දක්ෂතාවයක් ඒකත් මකලෝ.
2: ඔව් අර කියන්නේ අපේ බොඩි එක හැඩ ගැහෙනවනේ. ඇඟේ එකක් මොකක් හරි වැඩ නැත්තම් වෙන එකක් ඊට වැඩිය වැඩ කරනවනේ.
1: ඔව් ඔව්.
2: ඔයා නිතරම කියවන්නේ ඒකනේ, කොච්චර කට කියවන්නේ ඒකනේ, මොන මොනවද
1: කොච්චි
2: වැදලා ගන්නද කියන්නේ මෙතන කතා අර එන්ඩින්න විශ්මි මේ බලහක්කු චාලිද අහල පහල වෙන රේඩියෝ චැනල් වල කාවහරි ගැන කියන්නද
1: මකලෝ? පෑන් ලීසිං අනුමත කරගන්න වැඩේ ගැන අපි ප්‍රජාව දැනුවත් කරන්න ඕනේ. ඉතින් ඒක ගැන අද දවසේ අපි ඔබව දැනුම්මත් කරනවා.
2: ප්‍රජාව දැනුවත් කරනවා කිව්වොත් කොල අච්චුරේ ෆොටෝ කොපි ගහගෙන ගයක් ගාඩ යනවා වගේ හැඟීමක්. එහෙම නැත්තම් පරණ මයිනර් එක ලවුඩ් ස්පීකර් බැඳගෙන පාර දිගේ ඇනවුන්ස් කර කර FC within leasing ගන්න ඉන්න පැයෙන් ගන්න වගේ එහෙම ගන්න.
1: හරි පොඩ්ඩයි ඉතින් හැමදාම එක විදිහට කියන්න ඕනේ
2: නෑනේ.
1: අමේ අද මොනවද අපි කතා කරන්නේ?
2: අද අපි ඒක තමයි මම මේ තෙන්ට එන්න හැදුවේ. දැන් ඔයා ළමයි කීයක් වගේ හදන්න බලාපොරොත්තු වෙනවද?
1: 3යි.
2: 3යි?
1: ඔව්.
2: ඒ කොහෙන්ද ඉලක්කමට
1: ආවේ? 3ක් තමයි ඉතින් මගේනේ.
2: අර 3 කියන්නේ කොහොමද ඒ 3නේ බෙදෙන්නේ කොහමද?
1: කොල්ලයි කෙල්ලයි.
2: ඒ ඔක්කොම හිතට අරගෙන නේද?
1: ඔව්. තාම ඉතින්
2: 3යි පිළිවෙලට කෙල්ලයි කොල්ලයි. කෙල්ලයි එහෙම නේද හදාගෙන නේද? දැන් ඔයාලගේ පවුලේ කී දෙනාද ඉන්නේ?
1: අපේ ඉන්නේ අයියයි මායි නංගි.
2: ඒ 3යි නේද?
1: 3යි.
2: කොල්ලයි කෙල්ලයි?
1: කෙල්ලයි.
2: කෙල්ලයි. ඊට කලින් ඔයාලගේ අම්මලගේ තාත්තලගේ පවුලේ?
1: අප්පච්චිගේ 7යි, අම්මගේ 10යි.
2: අම්මගේ 10යි.
1: ඔව්.
2: ඒ කාලේ ටිකක් එහෙම තමයි නේද? ඒ කාලේ එහෙම ඉලක්කක් දැරගෙන ඉඳලා නේද? දැන් මේ කීයද කියලා හොයාගන්න බැරුවා. තව හදලාද කොහෙද?
1: අනේ මන්ද ප්‍රශ්න තියෙන්නේ නැතුව ඇති නේද?
2: ඒ වගේ එකක් ගැන තමයි කතා කරන්න හිතාගෙන.
1: හා හා හා.
2: අද අපි කතා කරනවා වැලන්ටිනා වසිලියේවා ගැන.
1: වැලන්ටිනා වසිලියේවා.
2: අන්න හරි. එයාගෙන අපි කතා කරනවා ටිකක් කියලා ඉන්නකෝ එහෙනම් අහගෙන හොඳ ලාඩක්.
1: හන්දේ ජාමේ.
3: Mmm.

0: හවස 5 විනාඩි 17යි.
1: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7. අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
2: ප්ලේට් එක දැන් print වෙනවා. අපි දැන් කොළඹ නම් පැය දෙකක් ඇතුළත ඔබට ගන්න පුළුවන් කියලා එවනවා. පිට නම්
1: සියත ප්‍රවෘත්ති අහන්න. සියත ප්‍රවෘත්ති අහන්න. ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පිට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
3: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
4: මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා, මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15
6: පිස්සුවක්ම තමයි. ප්ලැටිනා 100 stylish penmai mileage kai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samagin platina 100 head of weda karya David Peters Motor Company Private Limited with
7: Omat A-Level Avasan Classes with NIBM The City University Samakin Ome Global Life Iga Kodana Ga Ganna UK, Australia, Malaysia Ho Russia Anu Vishwavidyalayakin Lo Piligat Upadhyak Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Ho Logistics and Unshaking Sampoorna Karanna Adama Amatanna Binduai Ekai Kai Hatsitis Dekai Daha NIBM The City University The Place to Be

0: ශ්‍රීලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147750.
5: අතේ මිටේ තියන කාලෙට එකකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා.
6: මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩක් නැති.
7: 98.2 98.4
8: එන්න පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: සියතා දෙවයිනපුරා මේ පැයි හිත කැමතිල ගීත ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: 라딩.
1: දැන්දිමේ ඉස්සෙල්ලම පොඩ සමාවෙන්න නේද? අතහඬ බලන්නකො තාම නෑනේ.
2: තාම හරිගේ නෑනේ.
1: හරි තැනකට ආවේ නෑනේ. තාමත් නිකන් කටහඬ නිකන් මලකඩ කාපු සැමන්ටින් එකකට කතා කරන්න පුළුවන් වෙලා වගේ නේද? මගේ කටහඬ ඇත්තටම.
2: ඕ ලොකු සැමන්ටින් එකකුත් නෙමෙයි ලොකු බැරල් එකක් නිකන් මලකඩ කාපු.
1: ගන්න දෙයක් නෑ.
2: කමක් නෑ පොඩි කාලයක් අහගෙන ඉමු. ඉතින් මමත් මේ පුදුම
1: ඕ යාගෙත් කියලා දෙහිම ලොකු ලස්සන කටහඬක් නැති හින්දා ලොකෝට තේරෙන්නේ නෑ.
2: අනේ යන්න මකල.
1: දැන් වෙලා ඔයාට ලස්සන කටහඬක් තිබුණා නම් දැන් මේ මගේ කටහඬේ අප්සෙට් එක මීට වඩා මිනිසුන්ට දැනෙනුයි අරයා කාගේ කටහඬේට කැතයිද කියලා. දැන් මෙතන අර පොඩ අපි දෙන ළඟ ළඟ යන හින්දා ලොකු අවුලක් දැ ඇත්තට. ඒ ඇති මං ඔයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ මට මේ කැත කටහඬින් පවා විලිලැජ්ජාවක් නැතුව ප්‍රෝග්‍රෑම් එක කරන්න ඔයා දෙන සහයෝගය.
2: මකලෝ මෙහෙමයි මම මේ ජොබ් එක දාවේ මගේ වොයිස් එක නිසා. හරිද?
1: ඔව්.
2: මගේ වොයිස් එක ලස්සන නිසා පවර් එකක් තියෙන නිසා.
1: ඔව් ඒකත් අරවින්ද වගේ කෙනෙකුටවත් වරදින්න පුළුවන්. ඒක මම නෑ කියන්නේ. ඕ මිනිස්සෙක් දේ දෙයියනේ. මිනිසුන්ට වැරදි වෙන.
2: අනේ මේ.
1: ඒක හරි.
2: දැන් ඇති ම ආපු වෙලේ නම් මේ වීකෙන්ඩ් එකේ මොකද නිහිනේ මාව දැක්කද?
1: නෑ දැක්කලා එන්න බැරිවට වැඩ. වැලන්ටිනා වසිලියේවා ගැන තමයි මේ කතාව. ලස්සන කතාවක්. වැලන්ටිනා වසිලියේවා තමයි ලෝකේ වැඩිම දරුව සංඛ්‍යාවක් හදලා තියෙන අම්මා.
2: අම්මා
1: හැටියට වාර්තා වෙන්නේ ආව. හොඳේ ඉතින් දරුව සංඛ්‍යාවක් හදලා තියෙන අම්මා හැටියට වාර්තා වෙන්නේ එයා. මොකද මේ රෙකෝඩ් වල පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. එයාට පළවෙනි දරුවා හම්බෙන්නේ 1725.
2: අම්මෝ ගොඩක් දුර.
1: 1725. අවසාන දරුවා හම්බෙන්නේ 1765.
2: හරි.
1: 725 ඉඳන්
2: 1765
1: වෙනකන් අවුරුදු 40ක කාලයක් ඇතුළත වැලන්ටිනා වසිලියේවට හම්බෙන දරුව මම මේ කියන්නේ. ඒකෙත් තියෙන මරු එකක්. මෙයාට කිසිම දවසක තනි දරුවෙක් හම්බෙලා නැහැ. මේ තියෙන රෙකෝඩ්ස් වල හැටියට නියුන් දරූපත් 16ක්.
2: එතකොට
1: ඒක සිද්ධ වෙලා තියෙනවා.
2: එතකොට
1: 16 දෙකෙන් වැඩි කරනවා කැල්කියුලේටර් එක 32යි.
2: 32 යන්නේ.
1: හොඳලාට මේ ස්මාර්ට් ෆෝන් වල කැල්කියුලේටර් සරවග ටග්ගල් ටග්ගල් ගහලා බලමු. 32යි.
2: මම කිව්වේ ගෙනේක මේ ටච් කරන්නත් වෙලා යනවා. මං මාරෙක් මරකට නිකුවේ.
1: කැල්කියුලේටර් එක මේ ටච් කරන්න එච්චර වෙලා යනවා ළඟදි හිතලා ගණන් කරනවා කොහොමද චාලි? අද මේ වැඩට තාටි කර කරන්න වෙන්නේ නැහැ නේද? දැන් කියද වසලියවට ළමයි
2: 32යි.
1: හරි. ඊට පස්සේ යාට හම්බෙලා තියෙන තුන්ණි උන් දරුවෝ 7 වතාවක්.
2: ඕ 21යි.
1: 21යි. දැන් කියද 32යි 21යි?
2: 32යි 21යි 53යි.
1: බාබා 53යි. ඊට පස්සේ ආට සිවුණියුන් දරුවෝ හම්බෙලා තිනවා 4 වතාවක්.
2: හම්මා.
1: 4 වඩා 4 කීයද?
2: 20. 16යි. අනේ මොනවාද කියන්නේ? මට තරක් දැන්නේ.
1: 4 වඩා 4 20 කිව්වම උත්තර දෙන්න හතර ඉතින් කියලා 16යි.
2: 16යි.
1: 53යි 16යි. 53යි 16යි 69යි.
2: 69යි.
1: අයියෝ. ඒ මිනිස්සයා ළමයි 69ක් 69ක් හදලා තියෙනවා ඈ ඒ මනුස්සයා. ඈ දරුවෝ 69ක් එයාට හම්බෙලා තියෙනවා. සැන්ඩිට ඒ 60 ඉලක්කත් ටික එකතු කරගන්න බෑ අඩුකාරකේ. ළමයි හැදින්න පැත්තක තියන්න. ඉලක්කත් ටික හදලා 69 ඉලක්කම හදාගන්න බෑ අයියෝ.
2: ඉතින් මොකද අවුරුදු 40ක් ඇතුළත.
1: ඔව්.
2: ඉතින් කොහොමද ඒ
1: දාන්නේ? ඒක 40යි නෙවෙයි.
2: හරි.
1: දැන් පළවෙනි ළමයා සහ අවසාන ළමයා හම්බීම අතර අවුරුදු 40ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් යම් ඩැඩි වයස ඇති. ඉතින් දැන් මේ ඔක්කොම ප්‍රෙග්නන්ට් වෙලා හිටපු වාර ගාන එන්නේ 16යි 7යි 23යි 27යි 27 පාරයි.
2: හරි. එතකොට
1: පාරෙන් ළමයි 69ක් හදාගෙන කොහොම හරි තියෙනවා. ඉතින් ඔකේ පොඩි මතභේද තියෙනවා. 1700 ගණන් වල ඒ රෙකෝඩ්ස් හරිද මේ ඉලක්කම් හරිද? සමහර වෛද්‍යවරු කියනවා එහෙම එකම මනුස්සයට ඒ ආකාර මේ නිවුන්නු තුන්ණි උන්නු සිවුණි උන්නු හම්බුණයි කිව්වහම් පොඩ්ඩක් පොඩි අවුලක් තියෙන එහෙම වෙන්න ඔට්ටු නෑ කියලා. කොහොම හරි තියෙන රෙකෝඩ්ස් වල හැටියට මේ දරුවෝ 69 දෙනාගෙන් දෙන්නෙක්ට බැරි වෙලා තියෙනවා ළමා කාලේ පහු කරන්න. අවුරුදු දෙකක් යනකම් ඉන්ෆන්ට් අවදිය කිරිසප්ප අවදිය පහු කරගන්න දෙන්නෙකුට බැරි වෙලා තියෙනවා. 67 දෙනෙක් ලොකු වෙනකන් ජීවත් වුණා කියලා තමයි කියන්නේ. නිකන් ඉතින් කොහොමද තියෙන්නද කියලා සෙල්ලම.
2: ඒකනේ.
1: ගෙදර ළමයි 67ක් ඉන්නකොට අපි බල පස්සේ කතා කරපුවා ඒක.

0: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පිටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 787 7 18 වට්ස්ඇප් කරන්න.
3: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: ಮಂಡಳಿಯ
1: ಶಕ್ತಿಮತ್ ಸಮಾಗಮಕ ಬುದ್ಧಿಮತ್ ಆಯೋಜನೆಯ ದಿನ ಹಾರಸಿಯಕ ಜ್ಯೇಷ್ಠ ಪೂರ್ವಸಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಸಲಹಾಸಿಯಡ ಎಕೊಳಾಯ ದಶಮ ಹತಾಯ ನಾಮಯಕ ಅಸಮ ಸಮಪೋಲಿಯಕ್ ಎಲ್ ಬಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಅಮದನ್ನ ಬಿಂದು ಐಕಾಯ್ ದೇಕಾಯ್ ದೇಸಿಯ ಐದೇಸಿಯ ಫಿಚ್ ರೇಟಿಂಗ್ ಎ ಮೈನಸ್ ಎಲ್ ಕೆ ಎ ಔಟ್ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಲಿಯಾಪದಿಂಚಿ ಮೂಲ್ಯ ಸಮಾಗಮಕಿ
2: ಅದ ಸವಸಹಾಯ ಐತಿಹ ಸಿಯತ ಪ್ರವೃತ್ತಿ ತುಳಿನ
3: ಪ್ಲೇಟ್ එක දැන් print වෙනවා අපි දැන් කොළඹ නම් පැය දෙකක් ඇතුළත ඔබට ගන්න පුළුවන් කියලා එවනවා පිට නම්
2: සියත ප්‍රවෘත්ති අහන්න
4: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
6: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13/22 දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න අදම 13/19 කතා කරන්න ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
8: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
9: මේ දෙකක් දාගෙන ඉන්නද
10: ඇයි කන් දෙක පුරවල කන්නද
9: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
10: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
11: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
9: නෑනේ අරෙ වා
12: සින්දු සියත
11: ගියක් සැපයි දවලේ
13: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව

0: AFC AFC leasing എന്നെന്ന് പെയിങ് ഗൺ മോട്ടോർസൈക്കിൾ ഗൺ ത്രീ വീൽ ഗൺ സർ
1: ക്യാന്ന മക്കളോ
0: ഹെൽമറ്റ് ജാക്കറ്റ് നോമിലേല ബഗ്ഗൻ പെയിങ് ലീസിംഗ് ക ഗൺ ജീവിതേ വിനസ്കർന പാക് അത്വിന്ദിന്ന
1: വാ ഓക്കേ ജാവദനുവത് കന
0: ഓക്കേ ജാവദന
1: එහෙමනේ මෙයාලා අපි හැමදාම එකම විදියට කියන්න ඕනේ නැති නිසා මම කිව්වේ. ඇත්තටම මේක ජීවිතේ වෙනස් කරන පැයක්. මොකද පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා. ඔයා ගන්න බයික් එකක්ද, ත්‍රී වීල් එකක්ද, FC එකේ ඔයාට ළඟම තියෙන ශාඛාවකට ගියා. ගියාට පස්සේ ඒගොල්ලෝ කියනවා අවශ්‍ය ලීකේවිලි ටික අරන් එන්න කියලා. ඒ ටික අරන් ගියාට පස්සේ පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා. ඉස්සර අපි සති ගණන්, මාස ගණන් රස්තියාදු වෙච්ච මේ ලීසින් අනුමත කර ගැනීම පැයෙන් කරගන්න පුළුවන් AFC එකට ගියොත්. අනෙත් එක තමයි බයික් එකක් ගන්නවා නම් ඔයාට හෙල්මට් එකයි ජැකට් එකයි නොමිලත් හම්බ වෙනවා. ත්‍රී වීල් එකට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ
0: ඉල්ලකට ඉතින් හෙල්මට් නොමිලත් දුර දෙනවා නම් වෙන්න පැය අනික මෙහෙමයි සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපිට ලීසින් එක ඉතින් පැයෙන් ඕනේ නැහැනේ කවුද අපිට එහෙම ප්‍රශ්නයක් තිබුණ නැහැනේ අපිට පැයෙන් ඕනේ ලීසින් එක කවුරුත් එන්නේ නැහැනේ ලීසින් එක ගන්න මේ තේ වතුර හදන්න තේ හදන්න වතුර ලිපේ තියලා ආවේ ඩග්ගාලි ඊට කලින් ලීසින් එක දෙන්න කියලා කවුරුත් ඉල්ලන්නේ
1: නැහැ
0: නෑ මේ කවුරුත් ඉල්ලලා කවුරුත් මාකට් එකේ අපිට පැයෙන් මේක දෙන්න කියලා ඩිමාන්ඩ් කරලා නෙවෙයි AFC එක මේ පහසුව සලසලා තියෙන්නේ ඇත්තටම අවුරුදු 30කට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ මිනිස්සු එක්ක ඉතාම විශ්වාසදායි ගනුදෙනු රටාවක් හදාගත්ත AFC එකට මිනිස්සු ලීස් එක ගන්න එන්නේ මේ පැයෙන් දෙන හින්දා නෙවෙයි. ඒගොල්ලෝ AFC එක විශ්වාස කරන හින්දා. AFC එක මේ ලීසින් එක පැයෙන් දෙන්නේ මිනිස්සු කවුරුත් එතන ඇවිල්ලා පැයෙන් දීපන් ලීසින් කියලා රණ්ඩු කරන හින්දා නෙවෙයි. ඒගොල්ලෝ මිනිස්සුන්ගේ කස්ටමර්ගේ ජීවිතය ගැන, කස්ටමර්ගේ පහසුව ගැන වඩාත් වැඩියෙන් හිතන හින්දා මේ අමතර අපි කියන්නේ එක්ස්ට්‍රා මයිල් එකක් ගිහිල්ලා පැයෙන් මේ වැඩේ කරලා දෙන තැනට AFC එක වැඩ කරන්නේ ඇත්තටම මේ ඇත්තටම ඒගොල්ලෝ මොකට හිම කරනවද මන් දන්නේ නැහැ
1: කස්ටමර් ගැන හිතලා
0: ඉතින් අන්න ඒකයි වැඩේ
1: 13 21 කට කෝල් එකක් දීලා බලන්න

0: Titán.
1: ඔයාට මතකද සැන්ඩි? ඔයා ඉස්කෝලේ ගිය කාලේ.
2: මට මතකයි.
1: වාටි සෑහෙන ඈත දිගට කාලයක් මතකයි.
2: ඈත නෙමෙයි අවුරුදු 3-4කට කලින් ඒවා මතක නැතුයි.
1: අවුරුදු 3-4කට කලින් ගියා පොකට ඉස්කෝලේ. ආ බෑක් ටු ස්කූල්.
2: නෑ නෑ.
1: අර වයසක මිනිස්සු යන්නේ කොට කලිසම් ඇඳගෙන ඉස්කෝලේ.
2: කොලියා පිටිය සෙන්ට්‍රල් කොලෙජ්.
1: ඔව් අවුරුදු 3-4කට කලින්.
2: ආ.
1: ඇයි මුරට හිටියද ඉස්කෝලේ සෙකියුරිටිද බෙහෙට එන්න කලින් කරපු ජොබ් එක ඒකද?
2: අනේ මගලෝ මේ.
1: අවුරුදු 3-4කට කලින් ඔයා කොහෙද ළමයි ඉස්කෝලේ හිටියේ? ඔයා පියන් ඉස්කෝලේ.
2: අනේ මම චූටි දැන් තාම.
1: ඔලේ ගිහිල්ලා ඉවර වෙලා පියන් හැටියටත් අවුරුදු 15ක් විතර ඉස්කෝලේ වැඩ කරලා තමයි මේ නිවේදිකාවක් හැටියට බලන්නදී
2: මිනිස්සු ඇයි තෝ ඔච්චර මේ try කරන්නේ? මම මේ වයසයි ඉල්ලි කියන්නේ.
1: මම කියන්නේ try කරන්න. මම වඩට compliment එකක් දෙන්න try කරන්නේ. සැන්ඩි මේ අහන්න. බලන්න චාලි, මිනිස්සෙකුට තමන් ආස දෙයට තමන්ගේ ටාගට් එකට යන්න ඌමනාව තියෙනවනම් ඒකට වයස බලපාන්නේ නැහැ. ඒක ජීවිතේ පටන් ගන්න අවුරුදු 15ක් 20ක් වෙන පාත් එකක ගිහිල්ලා වුණත් ආයි හැරිලා තමන් ආස කරන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. ඒකට ජීවමාන උදාහරණයක් අපේ සැන්ඩි කියලා
2: කියනවා. අනේ මේ ඔයාගේ බොරු ඇති දැන් මිනිස්සු. ඔයා හිතන්නේ මිනිස්සු ඔයා කියන විශ්වාස කරනවා කියලාද?
1: දැන් ඔයා හිතන්නේ මිනිස්සු මං කියනවා විශ්වාස කරන්නේ නැහැ කියලාද? ඔයා ඉස්කෝලේ ඉන්න කාලේ ඔයාගේ පන්ති ළමයි කී දෙනෙක් හිටියද?
2: එක එක පන්තිල එක එක ළමයි නිකන් 12 වසරේ කියන්නේ ඒ ලෙවල්ස් කරනකොට
1: කී දෙනෙක් හිටියද?
2: 12 වසරේ 30ක් කියමුකෝ.
1: ඒ නම් 30 මතකද?
2: අනේ
1: නෑ නෑ. ඔයාට ඔයාගේ පන්තියේ හිටපු ළමයි 30 දෙනාගේ නම් මතක නෑ.
2: නෑ නෑ 30ම මතක නෑ.
1: එතකොට ඔයා නිකමට හිතන්න වැලන්ටිනා වසිලියේවා. එයාට හිටියා ළමයි ඔක්කොම 69ක් හම්බුණා.
2: දෙන්නෙක් නැති වුණා.
1: දා කලදිම නැති වුණා. 67

0: නිදියනකොට එකෙක්
1: ඇහැරෙනවා,
0: එකෙක් නිදියන පහක් කඩන, එකෙක් දම්බැරිය. තමයිට ස්කෝල යවන්න කෙලින්ම ස්කූල් බස් එක ගන්න ඇති හයද. ඒ ඔක්කො අතර ඔයා හිතන්න අවුරුද්දට හරි නිකන් මොක්හරේ ගොල්ලක් රුසියාවය වැලන්ටිනා වසිලියවා කියන නම ඇහුවම වාට හිතුනාද රුසියාව
1: කියලා? මං ඒ ගැන හිතුවත් නෑ.
0: කමන්නේ වා ඔන්න දෙවල් ගැන හිතන්න යන්නත් එපා.
1: වැලන්ටිනා ගෝනේ වැලන්ටයින් එකට ගැලපෙනවා නිකන් කොහේ හරි ඇති.
0: මම ඇත්තම කල්පනා කරන්නේ මේ ළමයින්ට තෑගි ගන්න shopping යන්න දෙමු නම් තියෙන කරදරේ හිතන්නකෝ. එකෙකුට අයිස්ක්‍රීම් ඉල්ලුවාම ඊට පස්සේ අද මොනවද ඩෙසර්ට් එකට ඕනේ කියලා හැම 67 දෙනා
1: එක එක ಜಾති කියන්න ගත්තා.
0: 25ක් විතර ಜಾති කියන්න ගත්තාම දැන් මම මේක ඔයාගෙන් නෙවෙයි ඇත්තටම අහන්න ඕනේ. ඔයාගේ අම්මට ගිහිල්ලා කිව්වනම් මේ වැලන්ටිනා වසිලියවට ළමයි 67ක් හිටියා කියලා අම්මා කලන්තේ දාලා වැටුණා. අම්මා දන්නවනේ ඔයාලා තුන්දෙනෙක් එක්ක
1: අම්මලාට කන්නද
0: විත්තු පරිප්පු. මේමයි කරදර තියෙන්න ඇති. මහන්සි වැඩි ඇති.
1: ඔව්.
0: විසඳන්න ප්‍රශ්න දවසට 3000ක් විතර තියෙන්න ඇති.
1: අනේ මා රණ්ඩු වෙනේවා එහෙම.
0: හැබැයි සමහර විට වැලන්ටිනා වසිලියේවට ඒකක්වත් දුකක් නෙමෙයි
1: වෙන්න ඇති.
0: සමහර විට ඒක එයා ජීවිතේ විඳ ලොකුම සතුට වෙන්න ඇති.

0: ಪ್ರಣಯದ ಪಾತ್ರೆ ವಿಧಸ
1: ಫಲಿಬೋಧಕೆ ಕ್ಲೆಸ ರಜೆ ನಮ್ಕರ ಎತ್ತಿನಿಸ ವಗಾವೇ ಇನ್ನ ಫಲಿಬೋಧಕೆಯನ್ ವಿನಾಶಕರ ವಗಾವ ರಕಗನ್ನ ಗೊವಿಯಾಟ ಇದಿರಿಯಟ ಈ ಆಕಾರೇಟಮ ರಿಲವಾದ ಗಟಲುವಕ್ ನೋನು ಎತೈ ಕೃಷಿಕರ್ಮ ಪಶು ಸಂಪತ್ ನಿಯೋಜ್ಯ ಮಾತ್ಯ ನಾಮ ಕರುಣಾರತ್ನ ಮಹತಾ ಪ್ಯವಸೀಯ ಫಲಿಬೋಧಕೆ ಅಂತ ಮೊಕದ ಕರನ್ನ ಗೊವಿಯು ಫಲಿಬೋಧ ನಾಶಕ ಪಾವಿಚ್ಚಿ ಕರ್ಣವ ಅನೇದೇ ಕೃಮಿ ಸತ್ತು ಮರಳದಾಂಡ ಪುಳುವಂಗ ಕೇಕ ವಿಧಿ ಪಾವಿಚ್ಚಿ ಕರ್ಣವನೆ ಇತಿನ್ ಗೊವಿಯಾಟ ಅನಿ ಫಲಿಬೋಧಕೆ ಅಂತ ಕರ್ಣ ಟಿಕಮ ರಿಲವಟತ್ ಕರನ್ನ ಪುಳುವಂಗ ಕೇಲ ತಬೈ ದಂಗ ಅಮತಿತುಮ කියන්නේ ආණ්ඩුවෙන් විසඳන්න හැදුවනේ රිලව් ගණන් කළා රිලව් දාන්න දූපත් හදනවා කිව්වා දැන් ගොවියට කියන්නේ ඔන්න ඔය මරලා දා ගන්නවා රිලව් ටික අපිට කරන්න බෑ ඔක තමසලවර එකක් කරගන්න
0: සියද පාත්‍රේ විතස උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන්න ඇදෙන ස්තරම් තනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
5: ප්ලේට් එක දැන් ප්‍රින්ට් වෙනවා. අපි දැන් කොළඹ නම් පැය දෙකක් ඇතුළත ඔබට ගන්න පුළුවන් කියලා එවනවා. පිට නම්
4: සියත ප්‍රවෘත්ති අහන්න.
6: සියත ප්‍රවෘත්ති අහන්න.
7: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්
8: කියන්නේ
7: ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල නැත්නම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දුවක් බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා මෙටලයිසින් කිය අපි LTL ගැලනයිසර් මුළු රටම ගැලනයිස් කරන්නේ අපි දැන්ම කතා කරන්න 0771 47 47 47 බලන් ඉන්න එපා මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ
9: ඔබත් A-Levels of Sunglasses Week-ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111732000 NIBM The City University The Place to Be
10: Lifestyle එකට ගැලපෙන Smart Drive එක පෙරඩුව ඇක්සියා ලීඩර් එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පිට යුනිමෝ Enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලට ලබා ගන්න.
11: This was a විශිෂ්ටත්වයේ අභිමහ

0: පීපල්ස් ලීසිං විශ්වාසී ප්‍රමුඛයා
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය David Pieris e-mobility වෙතින් 0114 700 550

0: වේලාව හවස 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
0: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: කොළඹ කොටුවේ උණුසුම් තත්ත්වයක්. බලපෑම් නොතකා හරින්නේයි කතෝලික සභාවෙන් ඉල්ලීමක්.
3: යම්කිසි අපරාධයක් පිළිබඳව විමර්ශන සිදුවෙද්දී ඒකට කවුරුත් කලබල වීම අවශ්‍ය වෙන්නේ නැහැ.
2: වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹේ. භාණ්ඩාගාර ලේකම් මුදල් කාරක සභාව හමුවට. ඉරාන ඊශ්‍රායල් ගැටුම් යලි උග්‍ර වේ.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: Ladang.
1: මම මේ කල්පනා කළේ සැන්ඩි වැලන්ටිනා වසිලියේවා.
2: ඔව්.
1: ලංකාවේ ගෑනු කෙනෙක් වුණා නම් මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ කියන්නේ ඉස්කෝලේ යන හැටි කන බොන හැටි. ඒව නෙවෙයි මම මේ කල්පනා කරන්නේ.
2: මොනවාද?
1: බැරි වෙලාවත් වැලන්ටිනා වසිලියේ වගේ ආදරණීය ස්වාමි පුරුෂයා අපේ රටේ ජනාධිපති වුණා.
2: ඔයා හිතන දේවල්.
1: ඔව් මං ඒව හිතන්න බැ. ළමයිම ඉන්නවා 67ක්. ඔයා හිතන්නේ ආණ්ඩුව කොහෙන් කෙලවර වෙයි කියලා. ඈ වැලන්ටිනා වසිලියේ වගේ ආදරණීය ස්වාමි පුරුෂයා අපේ අප්පච්චි වුණා නම් අරුන් 67 දෙනාට ඉතින් නේද ජාතික කබැදීමේ කණ්ඩායමේ නායකත්වය හැරි දෙන්න බෑ හැම එකටම.
2: හැම එකටම
1: හොය හොය නේද ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් වසිලියේ වකෙනෙක්. ඈ ඊට පස්සේ රග ටීම් එකේ කැප්ටන් වසිලියේ වකෙනෙක්. රොකට් යවන්නේ වසිලියේ වකෙනෙක්.
2: මේකට දාන්න ඕනේ ආමේකට.
1: මේක රන් කරන්නේ වසිලියේවා. ආමේක රන් කරන්නේ වසිලියේවා. හමුදාපති වසිලියේවා. තවලා රේස් පදින්නේ වසිලියේවා. මෝරු ඇති කරන්නේ වසිලියේ.
2: එයා පෝට් එකට දාන්නේ.
1: එයා පෝට් එකට දාන්නේ වසිලියේවා. පාරවල් හදන්නේ වසිලියේවා.
2: වරායට දාන්නේ.
1: වරායට දාන්නේ වසිලියේවා. ලාඩම් කරන්නේ වසිලියේවා. අපිට බකු කරන්න වෙන්නේ නැහැ.
2: වසිලියේවා.
1: වසිලියේවා තමයි එනවා. නංගා බැලු අත වසිලියේවා.
2: බෝඩ් ගහලා තියෙනවා හැමතැනම අරක විවෘත කරා මේක විවෘත කරා වසිලියේවා කියලා.
1: හැමති මණ්ඩලයේම ඉන්නේ
2: වසිලියේවා.
1: කොයි වසිලියේවා කොයි මණ්ඩලේ කොයි යමතිද කියලා අපිට හොයාගන්න බෑ.
2: ඇයි ගොඩක් නිම්ම
1: තමාරු නියුඩු ගොඩක් උන්ගේ බූඩුත් එක වාගේ. ඒ වසිලියේවද මේ වසිලියේවද නාලා තියෙන්නේ. මේ වසිලියේවද ඒ වසිලියේවද හාලා තියෙන්නේ කියලා අපිට හොයාගන්න බැරුව යනවා. ඇත්තටම දෙයියන්ගේ පිටේ කොද වෙලාවට ලංකාවේ ඉතින් ඒ මට්ටමට ආවේ නිකන් ළමයි තුනේ විතර පවුල.
2: ඔව් අද වෙලාවට නේ මක්කල.
1: වෙලාවට තුනෙන් අතර වෙලා තිබුණා අනේ අම්මනියා. ඔය තුනෙන් මෙහෙම වෙලා තියෙන්නේ. අයියෝ යන්න. තව කතා කළොත් මේ ප්‍රෝග්‍රෑම් එක හෙට ඉඳන් කරන්න වෙනවා.

0: ล้านดัง
1: ද රුසියාවේ කතාව සමහර නේද? වැලන්ටිනා වසිලියේවා. දැන් මේ කතාව කියනකොට සැන්ඩිවා නිකමටවත් දැන් මේ පැය කහමාරකට කිට්ටුයි. කිසිම වෙලාවක ඇහුවේ නැහැනේ මේ
2: තාත්තා කවුද කියලා.
1: තාත්තා කවුද කියලා? කවුද මකොළ ඔය මිනිහා? කියලා ඇහුවේ නැහැනේ.
2: ඉතින් මට
1: ඒක අවශ්‍ය නැහැ ඒක ඕන්නේ.
2: ඒක ඕන්නේ ඉතින්.
1: ඒක ඕන්නේ.
2: ඉතින් දරුවෝ
1: 69 එකගේ තාත්තා කවුද කියලා ඕනේ නැහැ.
2: එක්කේ නැද්ද?
1: එක්කේ දාන ඒකනේ වැදගත් කාරණාව ඒකනේ එක්කෙනයි ඒ තාත්තා තමයි ෆියදෝර් වසිල්යෙව් ෆියදෝර් වසිල්යෙව්ගේ බිරිඳ තමයි වැලන්ටිනා වසිලියේවා ළමයි හැදුවා 69ක් ඊට පස්සේ මේ වැලන්ටිනා වසිලියේවා සෑහෙන කාලයක් ආයු වළඳලා එයා මිය පරලෝ ගියාට පස්සේ ෆියදෝර් වසිල්යෙව් ළමයි 69 දෙනෙකුගේ තාත්තා ළමයි 69 දෙනෙක් තමන්ට දායාද කරපු ආදරණීය බිරිඳ මේ ලෝකේ දාලා ගිහිල්ලා. ඔයා හිතන්නේ ෆියදෝර් වසිල්යෙව් මොකක්ද ඒ වෙලාවේ කළේ?
2: තව වයිෆ් කෙනෙක් මැරි කරන්නේ නැති.
1: මැරි කරලා ළමයි හැදුවා 18ක්.
2: අයියෝ.
1: තව 18ක් හැදුවා සැන්ඩි තව 18ක් හැදුවා. ඒ මිනිහ අදිෂ්ඨාන කරගෙනම ඇවිල්ලා තියෙන්නේ මම මැරෙනකම් වෙනනම් කිසිම දෙයක් කරන්නේ නැහැ ළමයි හදන එක තමයි කරන්නේ කියලා 69යි 18යි කියද ඔයාට ගණන් බෑ කියලා මම දන්නවා. එහෙනම් මම්ම ටක් ගාලා කියන්නම් 87යි.
2: අම්මෝ
1: මම මොකද මෝටර් බයික් එක ගන්න අරන් දෙන්න ගියත් කොච්චර අමාරු ඇද්දද?
2: එපා.
1: ඔව් ඒ ඔච්චර ළමයි ඉන්නවනම් AFC එක පලාතේ එන්න එපා ලීෆින් ගන්න.
2: පේ පේ පේ පේ පේ වෙන කෙනෙක්ට ගන්න වෙන්නේ ඒ පවුලට විතරයි.
1: ඒ පවුලට ලීෆින් ඩිලිවර් වෙනවා AFC එක.
2: අම්මෝ ජීවිතේ වෙනස් කරගන්න යන්න එපා ඒ පවුලක් නෑ. ඕකේ අපි AFC ගැන මතක් කරමු. දැන් AFC කියලා කියන්නේ People Planet Profit.
1: AFC කියන්නේ People Planet Profit නෙවෙයි. AFC කියන්නේ Alliance Finance Company.
2: ඒගොල්ලන්ගේ සංකල්පය තමයි
1: ඒගොල්ලෝ ට්‍රිපල් බොටම් ලයින් කම්පැනි. ඒ ට්‍රිපල් බොටම් ලයින් කියන සංකල්පය මත තමයි ඒගොල්ලෝ කම්පැනි එක ගොඩනගලා තියෙන්නේ. ට්‍රිපල් බොටම් ලයින් කියලා කියන්නේ පීපල්, ප්ලැනට් ඇන්ඩ් ප්‍රොෆිට්. ඒ කියන්නේ මිනිස්සු ගැන හිතලා, ප්ලැනට් එක ගැනත් හිතලා ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ප්‍රොෆිට් එක ගැන හිතන්නේ.
2: මිනිස්සු ගැන හිතන හින්දා තමයි ඒගොල්ලෝ පැයෙන් ලීසින් අනුමත කළ දෙන වැඩේ පටන් අරන් තියෙන්නේ. බයික් එකක්ද ගන්න, ත්‍රිවිල් එකක්ද ගන්න යන්න ළඟම තියෙන Alliance Finance ශාඛාව ගාවට ගිහිල්ලා විස්තරය දැනගන්න. මට මොනවද කරගන්න පුළුවන්, මට මොනවද ඕන ඩොකියුමන්ට්ස් ඒගොල්ලෝ ඉක්මනට කරලා දෙන. මොකද සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඒගොල්ලෝ ගාව ඉන්නේ. අනිත් එක තමයි අඩු ලියකෙවිලි ප්‍රමාණයක් තමයි අරන් යන්න තියෙන්නේ. ඉතින් බයික් එකක් ගන්නවා නම් හෙල්මට් එකයි ජැකට් එකයි නොමිලේ ඔයාට හම්බ වෙනවා. ඉතින් යන්න AFC එකට ගිහිල්ලා පැන් ලීසින් අනුමත කරගන්න. තව විස්තර දැනගන්න 19:21 කෝල් එකක් ගන්න.

වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එක නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1270ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා. ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටියේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති

0: සියත දෙවයිනපුරා
1: මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතාව

0: 라당.
1: ඇන්දිදැන් ඔයා හිතන්ගින් නෙවේ පියඩෝ වසිල්ිය හා වැලන්ටිනා වසිලියේවා. ඔම ළමයි අසුව ගානක්නේ තොට පියඩෝ
2: අසූ හතයි
1: වැලන්ටිනාට 69යි ළමයි. මාර ලොකු පවුලක් නේද? ඔයා හිතන්නේ ඒක වෙන්න ඇතිද? ලොකුම තනි පවුල ලෝකේ.
2: ඔයා එහෙමන කිව්වේ?
1: මං එහෙම කිව්වේ.
2: ඇයි කිව්වේ?
1: එයා තමයි තනියෙන් වැඩිම දරුවෝ සංඛ්‍යාවකට ජීවිතේ දීපු අම්මා.
2: ආ ලොකුම පවුල ගත්තාම වෙනස් වෙනවනේ.
1: ලොකුම පවුල තීරය ඊටත් වැඩිය. දැන් සාමාන්‍ය කියන ජෙන්ගිස් ඛාන්. ජෙන්ගිස් ඛාන්ගෙන් පැවතගෙන එන ළමයි 200ක් විතර ඉඳ ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් ජෙන්ගිස් ඛාන් ලොක්කෙක් නෙති අධිරාජෙක්. එයා ඉතින් එයාට හිතර හිතර සෙල්ලම් ටික යන්න ඇතිනේ. ඉතින් එහෙම එයා ගැන තියෙන හැම අනුමානයක් ළමයි 200ක් විතර එයා හදන්න ඇති කියලා. හැබැයි රෙකෝඩ් වෙලා තියෙන සාමාන්‍ය ෆැමිලි එකක් ගැන විස්තර බලපුවාම ඉන්දියාවේ මේ ඇත්තටම එක්තරා ආගමක ලොක්කෙක්. ඉන්දියාවේ තියෙන භාෂා ගාන ආගම් ගාන හරි කියලා නිම කරන්න බෑනේ.
2: ගොඩක් තියෙනවානේ.
1: ඒක ආගමක ලොක්කෙක් ඉඳලා තියෙනවා සියෝනා චානා. සියෝනා චානාට ඉඳලා තියෙනවා සැන්ඩි ළමයි 94 දෙනෙක්.
2: ළමයි 94.
1: 94 දෙනෙක් ඉඳලා තියෙනවා. මොනුබුරු මිනිබිරියෝ.
2: හා
1: ඉඳලා තියෙනවා 33 දෙනෙක් සහ එයාගේ මුණුබුරු මිනිබිරියෝ ඒ අයගේ දරුවෝ තාම කවුන්ට් වෙනවා. තාමත් ඒක ගණන් හදලා ඉවර නැහැ. හා
2: හා හා
1: බිරින්දෑවරු කීයද? ඔන්න සැන්ඩි ඔබට අද ලැබෙන ප්‍රශ්නය. සියෝනා චානා ළමයි 94ක් හැදුවේ බිරින්දෑවරු කී දෙනෙක් සමගද?
2: ටික්
1: කියන්නේ
2: පහයි.
1: පිළිතුර වැරදි. නැවත වරක් උත්සාහ කරන්න.
2: දෙකයි.
1: නෑ ඔබ අඩු පැත්තටයි එන්නේ, වැඩි පැත්තට යන්න බලන්න. නැවත උත්සාහ කරන්න.
2: 8යි.
1: තව එක වතාවක් දෙන්නම් මම ඔයාලට උත්සාහ කරන්න. ඔය කිට්ටුයි
2: පොඩි උදව්වක්.
1: කිට්ටුයි
2: උඩටද යටටද?
1: උඩට.
2: 12යි.
1: ඕ පිළිතුර වැරදි. ඇත්තටම සියෝනා චානට ඉඳලා තියෙනවා සැඩ්ඩි. ඔය ඉඳගන්න කලන්ත දාලා වැටෙන්න එපා. බිරින්දෑවරු 39ක්. ඔයාව නෙමෙයි මාව කලත් සැන්ඩි. මට කලත් වගේ වය යනවා.
2: මොකල බලාගෙන
1: කලත් ඇදල ඉතුරුනොත් ඇති ගෑනු 39ක් හිටියාම අපයි
2: චාලි.
1: චාලි මාව ගඩින්
2: කරටෙන් අග ගන්න මකල. අපි යනවා, හෙට හම්බෙනවා හවස පහට. මම් සැන්ඩි මේ මකලෝ.
1: මකලෝ

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: කොළඹ කොටුවේ උණුසුම් තත්ත්වයක්. බලපෑම් නොතකා හරි නැයි කතෝලික සභාව ඉල්ලයි. වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹේ. භාණ්ඩාගාර ලේකම් මුදල්කාරක සභාව හමුවට. ප්‍රහාර නතර කරන බවට ඉරානය කියයි.
0: දේශීය සියත. Local news on Sieta.
1: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන හිටපු බුද්ධිංශ ප්‍රධානි සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව එම දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. මෝසම ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම දැනුම් දීම සිදු කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන්නමරසේන වෙතයි. අසාධ්‍ය තත්වයේ පසුවීම හේතුවෙන් සුරේෂ් සලේ ඊයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවද මේ වන විටත් ඔහු එහි නේවාසික ප්‍රතිකාර ලබන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. රෝහලේදී ඔහුගේ ආරක්ෂාව තර කර ඇති බවයි පොලිසිය අධිකරණයේ හමුවේ සඳහන් කළේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රැඳුම් භාරයේ සිටි හිටපු බුද්ධිංශ ප්‍රධානී සුරේෂ් සලේ ආහාර පාන ප්‍රතික්ෂේප කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ පෙරේදා රාත්‍රියේ. ඔහු එම උපවාසය ආරම්භ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ට අමානුෂික අයුරින් සලකන බවට චෝදනා කරමින්. මේ අතර සුරේෂ් සලේ වහා නිදහස් කරන ලෙස බල කරමින් අද සත්‍යග්‍රහයක්ද ආරම්භ කරනු ලැබුවා. ඒ ඔහුට සහාය පළ කරන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු සමාජ ක්‍රියාකාරීන් විසින්. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ එම සත්‍යග්‍රහයට එක්වෙමින් අදහස් පළ කළා.
2: මේ රටේ රණවිරුවන්ව දඩයම් කරන්න බාර දීලා ඉන්න තිප්පොලට වදගාගාරයට නැවත සලේ ගෙනියන්නේ කියන සහතිකය දෙනතුරු මේ අඛණ්ඩ සත්‍යග්‍රහය අපි නොනවත්වා පවත්වනවා. යකාටවත් ඒක ආපස්සට හරවන්න බෑ.
1: මේ අතර සත්‍යග්‍රහය සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට සකස් කළ අට්ටාලය අද පස්වරුවේ පොලිසිය විසින් ගලවා ඉවත් කරනු ලැබුවා. ඒ මාර්ගය අවහිර නොවන පරිදි සත්‍යග්‍රහය පවත්වාගෙන යන ලෙස එහි සිටි පිරිසට උපදෙස් ලබා දෙමින් යළි ක්‍රියාත්මක වෙමින් පවතින පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට ඇතැම් පාර්ශ්ව විසින් බලපෑම් කරමින් සිටින බව කතෝලික සභාව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ කිසිදු පාර්ශ්වයක බලපෑම මත පරීක්ෂණ නතර නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි. සිරිල් ගාමිණී පියතුමන් මෙම අදහස් පළ කළේ කොළඹ අගරදුගුරු මැදුරේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
3: යම්කිසි අපරාධයක් පිළිබඳ විමර්ශන සිදුවෙද්දී ඒකට කවුරුත් කලබල වීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඕනෑම අපරාධයක් සත්‍ය සොයාගන්න නම්, අපරාධ කරුවන් සොයාගන්නට නම් අනිවාර්යෙන් නිත්‍යානුකූල විමර්ශනයක් සිද්ධ වෙන්න ඕනේ. ඒක සමාජ මාධ්‍ය ඔස්සේ හරි, එහෙම නැත්තම් ජනමාධ්‍ය ඔස්සේ හරි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කරන්න ඕනේ මේ රටේ නීතියට අනුව නිත්‍යානුකූල විදිහට මේ විමර්ශන සිදු කිරීමෙන්. එතකොට අපි එදා ඉඳන් ඉල්ලුවේ මේ පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන්නට කියලා. සාධාරණ විමර්ශනයක්, අපක්ෂපාති විමර්ශනයක්. මොකද මේ විනිතයන්ට යුක්තිය ඉටු කර දෙන්නට නම් එවැනි විමර්ශනයක් අවශ්‍ය නිසා.
1: මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නිලධාරියෙක් වන කර්නල් කැලුම් මද්දුමගේ ඉදිරිපත් කළ පෙත්සමක් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 22 කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. පෙත්සම අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රුහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ. අවසන් යුද්ධ මෙහෙයුමේදී උතුරු නැගෙනහිර බුද්ධි මෙහෙයුම් සඳහා සුරේෂ් සලේ සක්‍රීය දායකත්වය ලබා නොදුන් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
4: අපි කරපු මෙහෙයුමට සැලේලා ගොළවිඳන් කරපු බුද්ධි රාජකාරි අපිට ප්‍රයෝජනවත් වුණේ නැහැ. උතුරු නැගෙනහිර මෙහෙයුම් වලට අදාළ බුද්ධි කටයුතු කරන්න වෙනම කට්ටියක් ඉලින්ම මම දාගෙන තිබුණා. විශේෂයෙන්ම 2010 ජනාධිපතිවරණ වෙලාවේ වවුනියාවේ නැගෙනහිරයි බෝම්බ පුපුරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ සැලේ හිටිය වවුනියාවේ. මම පුද්ගලික විශ්වාස කරනවා ඒ බෝම්බ පිපිරීම ආදිය ගැන සැලේ දැනුවත්ව හිටියා කියලා. මොකද යුද්ධ කරන කාලේ සහරාන්ලා බුද්ධියංශ වලට සම්බන්ධයක් තිබ්බේ නැහැ. අපිට සහරාන්ලා අවශ්‍ය වුණේත් නැහැ. ගෝඨාභය රාජපක්ෂේ අවසර නැතුව ලේ වැසිගිලියටවත් යන්නේ නැහැ. මුදල් නිලධාරියෙක් කැටියට නෙවෙයි හැසිරුනේ ගෝඨාභයගේ වහල්ලෙක් කැටියට. සැලේ කරපු මේ අපරාධ ගෝඨාභය අනිවාර්යෙන් දැනගෙන ඉඳලා ගෝඨාභය අනිවාර්යෙන් අවසර දීලා තියෙන සැලේට වා කරන්න ගෝඨාභය උපදේශුත් දීලා තියෙනවා. ඒකන්ද සැලේ මහමලකරුවම නෙවෙයි යතනම හිතන විදියට මහමලකරුවාගේ පශ්චාත් භාගය තමයි සැලේ. නමුත් ඔළුව තමයි ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ ඔළුව වෙනකොට අනිවාර්යෙන් අනිත් රාජපක්ෂලත් ඒවා දන්නවා.
1: මේ අතර ඒකාබද්ධ විපක්ෂය ලබන 14 වනදා සංවිධාන කර ඇති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳ තීරණයක් ගෙන නොමැති බව සමගී ජනබල වේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
5: විපක්ෂයක් විසින් හැටියට ගන්නා වූ ක්‍රියාමාර්ගවලදී අපි ඒවට සහභාගී වෙනවා. මේ කාරණා පිළිබඳව අපි පක්ෂයක් හැටියට මේ වෙනකන් අවධානය යොමු කරලා තිබුණත් අපි කොටුවට යනවද කියන එක පිළිබඳව අවධානය යොමු කරලා නැහැ. එහෙම තත්ත්වයක් තියෙනවා නම් අපි දැනුවත් කරන්න.
1: සමගි ජනබල වේගය සමග අවශ්‍ය අවස්ථාවේදී එක්ව කටයුතු කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකොරළ සඳහන් කළේ.
6: අපි එකතු වෙලා වැඩ කටයුතු කරනවා. අපි සමගි ජනබල වේගයත් එක්ක එකතු වෙලා තමයි පොදු විපක්ෂයේ බලපාන ආයතනවල පිටවල තියෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. ඒ ගැන කරබල වෙන්න එපා. අපි කරන වෙලාවට කරලා පෙන්නන්න. නෑ, ඔයා කොච්චර හුවත් එච්චර තමයි උත්තරේ. අපි ඉඳගන්නේ ඔයාට පෙන්නු ඉඳගන්නේ නෑනේ. ඔයාට තව කියන්න ඕයිද? 103ක ජනමතයක් තිබිච්ච අය මේ විදියට ජයග්‍රහණයක් කරන්න අපිත් ඒව ගැන එවෙන් ඉගෙන ගන්න ඕනේ පාඩම් තියෙනවනේ. අපි ඒ වෙලාවට කරලා පෙන්නන්න. ඒක නවින් සනක මහත්තයා කියපු විදිය මම දැක්කෙත් නෑ.
1: ලබන සැප්තැම්බර් වන විට බලශක්ති අර්බුදයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ.
7: එකක් නෙවෙයි ගල්ලඟුරු නැව් 30ක් ගිරලා තියෙනවා. එකක් දෙකක් නෙවෙයි ගල්ලඟුරු නැව් 30ක් ගිරලා තියෙනවා. ඒ වගේම මේ අර්බුදය දිග ගැහුනොත් සැප්තැම්බර් වෙනකොට විශාල බලශක්ති අර්බුදයක් එනවා. මොකද අප්‍රේල් 20 ගොඩ බාන්න ඕනේ නැව් තාමත් මහ මුහුදේ ගොඩ බාගෙන යනවා. ගොඩ ගා ගන්න බැරුව දඟලනවා. විශාල විදුලි අර්බුදයක් දවසකට ලීටර් 115 ගානේ පුච්චනවා තෙල්. අන්න ඒ ගල්ලඟුරු වංචාවේ බාල ගල්ලඟුරු නිසා. ඒ නිසා තමයි අද මෝටරසයිකලයකට කාර් එකකට තෙල් දෙන්න බැරි. වෙන ප්‍රශ්නයක් ඉඳ නෙමෙයි. ආඩම්බරෙන් ඇවිල්ලා කියනවා නැව් පිටින් පුච්චනවා අපි විදුලි බලය කරන්න කියලා. පුච්චන්න කිසිම අවශ්‍යතාවයක් රටේ නැහැ. පසුගිය වෙසක් දවසෙත් ලයිට් කැපුවා. හොරකම අද වංචාව මැදගත කරලා.
1: මැදපෙරදිග යුද්ධය සමග ඉන්ධන භාවිතය කළමනාකරණයට පියවර ගැනීමට සිදු වූ බවයි නියෝජ්‍ය මාත්‍ය නාමල් කරුණාරත්න කියා සිටියේ.
8: දැන් යුද්ධයක් ආවනි ලෝකෙ. යුද්ධෙත් එක්ක මුළු ලෝකෙම අර්බුදෙට ගියානි. ඉන්ධන වලට ගත්තාමත් QR කෝඩ් එකක් දාන්න උනානි. ලෝකෙ අනෙක් රටවලු දැම්මනි. එතකොට මේ ලෝකෙ පොදු තත්ත්වය අපේ රටටත් බලපෑවා. ඉන්ධන වාගේ දේවල් වලට ප්‍රශ්නයක් ආවා වගේම පොර වලටත් යම් ගැටලුකාරී තත්ත්වයන් ආවා. හැබැයි ඒ සියල්ල මේනකොට සමතිකටපත් වෙලා තියෙනවා. සාමාන්‍ය කරන වෙලා තියෙනවා. කඩවල වල පොර තියෙනවා. ඒ ගැටලු මේනකොට අපි निराකරණය කරලා තියෙනවා.
1: රාජ්‍යයේ මුදල් පිළිබඳ කාර්ක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වී තිබෙනවා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වාගේ ප්‍රධානත්වයෙන් එහිදී සාකච්ඡාවට ගනු ලබන්නේ ඇමරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් භාණ්ඩාගාරයෙන් තුන්වන පාර්ශ්වයක් වෙතට යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි. අදාළ සිදුවීම පිළිබඳ භාණ්ඩාගාරය සකස් කළ වාර්තාව පිළිබඳවද අවධානයට ලක්වනු ඇති. මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම සහ මහබැංකුවේ නියෝජිතයන් කාරක සභාව හමුවට පැමිණ සිටින බවයි පාර්ලිමේන්තුවේ සම්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. භාණ්ඩාගාරය සතු ඇමරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් තුන්වන පාර්ශ්වයක් වෙත යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් පිළිබඳ කාරක සභාව මහා භාණ්ඩාගාරයෙන් වාර්තාවක් කැඳවා තිබුණා. වීමිල සම්බන්ධයෙන් මේ මොහොතේ ගොවීන්ට ගැටලුවක් නොමැති බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ වීසදහා මිලක් ඉල්ලා මේ දිනවල හඳුනාගන්නේ ගොවීන්ගෙන් වී මිලදීගත් අතරමැදියන් බවයි. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අවධානයෙන් කටයුතු කළ යුතු බවද ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
9: ජනාධිපතිවරයාට කියන්න ඕන අපි කියන්නේ සති දෙකක් ඇතුළත මුදල් අමාත්‍යවරයා විදියට අතිවිශේෂ චක්‍රලේඛනයක් ගාලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ රජයෙන් මේ වීතික මිලදී ගන්න වැඩපිළිවෙළක් හදන්න. එතකොට බලා ගන්න පුළුවන් ගොවියෝ ළඟ දැත්ත වීතියනේ ඔය අතරමැදිය තොගරස් කරන්න ළඟ වීතික විකුණ ගන්න බැරුව තමයි මේ බොහෝ ගෝසාවක් හදලා තියෙන්නේ. වීමිල වැඩි වෙන්න ඕනේ. ඒක වෙනම කතන්දරයක්. ගොවියට මේ වෙලාවේ තියෙන්නේ ඇත්ත ප්‍රශ්නේ පොහොර මිල වැඩිකම.
1: නියෝජ්‍යමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ වියලවි මණ්ඩලය සතු වී ගබඩා යළි විවෘත කරනු ලබන්නේ යලකන්නේ වී අස්වනු නෙලීම ආරම්භ කිරීමෙන් පසුව බවයි.
8: දැන් යලකන්න සමහර තැන්වල බණ්ඩිපෝට ගන්න. සමහර තැන්වල දෙවෙනි මුරේ යූරියා ගන්නවා. දැන් කෑ ගහනවා ගබඩා අරින්න කියලා. අපි ගබඩා අරිනවා. ගබඩා අරින්නේ මේ යලකන්නේ ගොයන් කැපෙනකොට ගබඩා. ගොයන් කැපෙන ප්‍රදේශවල ගබඩා පළොමින් මරන. කැපෙන විදිය අනුව රජේ ගබඩා අරිනවා. ඇරලා නැවත වතාවක් වී මිලදී ගන්න. එතකොට අන්න මේ කන්නේ වී මේ කන්නේ වී මිලදී ගැනීමට අදාළව වී වල මිල තීරණය කරනවා.
1: වසරක කාලයක සිට අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය කිරීම වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද ආරම්භ වුණා. වාහන අංක තහඩු මුද්‍රණය මේ දක්වා ඇනහිට තිබුණේ නිසි සැපයුම් කරුවෙකු නොමැතිවීම හේතුවෙන්. ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සවුත් ඒෂියන් ටෙක්නොලොජීස් ප්‍රයිවට් ලිමිටඩ් නම් නව සමාගමක් සමග ගිවිසුම් ගත වූයේ පසුගිය මාර්තු මස 10 වනදායි. ඒ අනුව අදාළ සමාගම වාහන අංක තහඩු මුද්‍රණය කිරීම අද ආරම්භ කරනු ලැබුවා. එම අවස්ථාවට එක් වූ ප්‍රවාහන නියෝජ්‍යමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ වාහනංක තහඩු ලක්ෂ 6ක් පමණ මේ වන විට මුද්‍රණය කිරීමට පවතින බවයි.
10: මේ වෙනකොට දල වශයෙන් ගත්තොත් එහෙම අපිට ලංක තහඩු මුද්‍රණය කරන්න බැක්ලොග් එක මුද්‍රණය නොකර එකතු වෙලා තියෙනවා වාහන ලක්ෂ 6ක වගේ මුද්‍රණය කිරීමට තියෙනවා. මේකෙන් අපි කොන්ත්‍රාත්තු පිරිනමපු දවසේ ඉඳලා ගත්තොත් එහෙම ලක්ෂ 1.5ක වගේ වාහන ප්‍රමාණයක් තියෙනවා මුද්‍රණය කරන්න. ඒතර මේ ලක්ෂ 1.5 මුද්‍රණය කිරීමේ වගකීම පැවරෙනවා මේ කොන්ත්‍රාත් සමාගමට. ඒ වගේම ඉතුරු තහඩු ටික මුද්‍රණය කරලා ලබා දෙන්නේ මේ සමාගම හරහාමද කියන එක අපි තීරණය කරලා ඉවරලා අපි ඉදිරි කාලේ හිතනවා මේ බැක්ලොග් එක ක්ලියර් කරන්න පුළුවන් කියලා. දැනට දල වශයෙන් දවසකට ලැබෙන සියලුම අලුතෙන් ලැබෙන සියලුම ඒවා මුද්‍රණය කරලා පිට කිරීමේ හැකියාව තියෙනවා.
1: ව්‍යාපෘති ප්‍රධානි සරත් දයානන්ද සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ වාහන අංක තහඩු 1 දිනක් තුල මුද්‍රණය කර නිකුත් කිරීමට කටයුතු කරන බවයි. සෙසු දිස්ත්‍රික්කවල වාහන අංක තහඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කිරීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.
11: එදා දවසේ කොළඹ ටික අපි කොළඹට ප්‍රවාහනය කරනවා දවසට දෙපාරක්. ඒ කියන්නේ උදේ ට්‍රයිම් පැයට එන ලෝඩ් එක අපි 12:00 විතර අපි නාරහින්බට යවනවා. ඒ වගේම හවස් වරුවේ ආයේ ඒ වගේම ලෝඩ් එක නාරහින්බට යවනවා. අමතරව අනිත් දිස්ත්‍රික්ක 23 තියෙන නම්බර් ප්ලේට්ස් එක ප්‍රින්ට් කරලා දවස් 14ක් ඇතුළත ඒ ඒජ් ඔෆිසර්ට එක යවන්න බලාපොරොත්තු වෙනවා.
1: සෑම වාහන අංක තහඩුවක්ම මුද්‍රණය කර අවසන් වූ පසු වාහන හිමියාගේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවිඩයක් ලැබීමටද පහසුකම් සලසා තිබෙනවා. විදේශයකදී මුද්‍රණය කරන ලද ව්‍යාජ ඩොලර් සීයේ නෝට්ටු මිටි 60ක් සමග කාන්තාවක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදී කාන්තාවක්. ඇගේ නිවසේ තිබී මුදල් තොගේ සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. මුදල් තොගේ මෙරට වටිනාකම රුපියල් කෝටි 21ක්. මෙම ව්‍යාජ මුදල් ජාවාරමට පකිස්තාන ජාතිකයෙකුද සම්බන්ධ බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙරට ව්‍යාපාරිකයන් රවටා මෙම ඩොලර් නෝට්ටු හුමාරු කර ඇති බවද අනාවරණ වුණා. මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ඩොලරයක් රුපියල් 284ක මුදලකට හුමාරු කිරීමට සූදානම්ව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අත්තරංගුවටගත් කාන්තාව හෙට අලුත් කඩේ මහේශ්වරත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ඊයේ රාත්‍රියේ බණ්ඩාරවේල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ඇතුළු වී එහි තිබූ ලිපිගොනු ඇද විනාශ කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. එම පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහල් 3 හිම තිබූ ලිපිගොනු ඇද විනාශ කර තිබුණා. පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි. ඊශ්‍රායලයට එරෙහි මෙහෙයුම් අද සිට නතර කරන බව ඉරානයේ ඉහළම හමුදා අණදෙන නිලධාරී කටම් අල් අන්බියා පවසනවා. ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සඳහන් කළේ ඉරානය ඊශ්‍රායලයට වේදනාකාරී ප්‍රතිචාරයක් ලබා දුන් බවයි. ප්‍රහාර අඛණ්ඩව පැවතුනහොත් පෙරට වඩා දරුණු හා බලගතු ලෙස ප්‍රතිචාර දක්වන බවද ඉරානයේ ඉහළම හමුදා අණදෙන නිලධාරියා ප්‍රකාශ කළා. මේ අතර ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රහාර වහාම නතර කළ යුතු බවයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ. අමෙරිකා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිය සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින්. ඉරාන ප්‍රහාරවලට එරෙහිව පළිගැනීම් සිදු නොකරන ලෙස තමන් ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු වෙත දැනුම් දීමක් සිදු කළ බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ. ඉරානය විසින් අද දින තුලද අවස්ථා කිහිපයකදී ඊශ්‍රායලය වෙත මිසයිල් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ඒ ටෙහෙරානයේ බලශක්ති පහසුකම් ඉලක්ක කරගෙන ඊශ්‍රායලයේ එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින්. ඉරානයෙන් එල්ලවන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය අඛණ්ඩව සයිරන් හඬ නිකුත් කරනු ලැබුවා. මේ අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සඳහන් කළේ සිය රට කිසිදු අවස්ථාවක සාකච්ඡා අතහැර දමා නොමැති බවයි. ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ සාමය වෙනුවෙන් ඕනෑම පියවරකට සූදානම් බවයි පෙසෙෂ්කියන් සිය එක්ස් කිරුමේ සටහනක් තබමින් පැවසුවේ. යළි දැනුම් දෙන තෙක් ඉරානයට යාමෙන් වළකින ලෙස ඉන්දියා විසින් නව සංචාරක මාර්ගෝපදේශනයක් නිකුත් කළා. එම සංචාරක මාර්ගෝපදේශනය අනුව දැනුම් දී ඇත්තේ ඉරානය තුළ දැනට පදිංචිව සිටින ඉන්දියානුවන්ට කඩිනමින් පිටව යන ලෙසයි. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය සමග සම්බන්ධීකරණයෙන් තෙහරානයේ ඉන්දිය තානාපති කාර්යාලය විසින් මාර්ගෝපදේශන නිකුත් කරනු ලැබුවා. ඉරාන ඊශ්‍රායල් ගැටුම් යළි උත්සන්න වීම හමුවේ ජාත්‍යන්තර ගුවන් කලාප කිහිපයක්ද වසා දැමුණා. පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500ක් සඳහා පෝෂණ දීමනාවක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවරගෙන තිබෙනවා. ඒ යටතේ එක් ක්‍රීඩකයෙකුට හිමිවන දීමනාව රුපියල් 10,000ක්. ක්‍රීඩා ශක්තිය අරමුදල හරහා මෙම මුදල් පිරිනමන බවයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේ. එය සංකේතවත් කරමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් අද පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු සඳහා මෙම අරමුදල් ප්‍රදානය කරනු ලැබුවා. යළි සිරස්තල කොළඹ කොටුවේ උණුසුම් තත්ත්වයක්. බලපෑම් නොතකා හරින්නේයි කතෝලික සභාව ඉල්ලයි. වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹේ. භාණ්ඩාගාර ලේකම් මුදල් කාරක සභාව හමුවට ප්‍රහාර නතර කරන බවට ඉරානය කියයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබරාත්‍රිය.
0: ලොවපුරා සැරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. ටික කාලයක් ඇතුලේ ක්වොලිටි මියුසික් එක්ක ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ෆේමස් වුණු බෑන්ඩ් එකක් තමයි ඇවටා කියන්නේ.
1: එයාලා රිලිස් කරපු අලුත්ම සොංග එක තමයි ප්‍රේම හාදු. ඒ ගැන අපි අහුවේ ඇමිලියාගෙන්.
2: අපේ බෑන්ඩ් එකේ ෆස්ට්ම ඔරිජිනල් සොංග එක. ඒකට මේ සොංග එක කරලා දුන්නේ සම්පත් සොනාන්ඩ් පුල්ල. මියුසික් කරන්නේ සඳුරුවන් කියලා. මේක සිං කරන්නේ මම. ඒ වගේම ටීජේ ඉන්නවා අපේ බෑන්ඩ් එකේ ඇන් ෂෙහාන් බේස් ගිටාරිස්.
3: ආදරේ විතරද හොයන්නේ සාරාගේම හැඟුමන් කලන්නේ.
0: සෝලෝ ආටිස් කෙනෙක් විදිහට රෙකෝඩ් කරන එකද බෑන්ඩ් එකක් විදිහට රෙකෝඩ් කරන එකද වැඩියෙන් ලේසි?
2: සෝලෝ කරනවා බෑන්ඩ් එකත් එක්ක සින්දුවක් කරනවා කියන හරිම ලේසි. මොකද මට අනිත් අයලා දෙන්නගෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා.
1: දැන් ඉතින් ෆෑන්ස් ලාගේ ආදරය ගොඩක් හම්බ වෙනවානේ. කොහොමද ඔයාට ඒක දැනෙන්නේ?
2: ගොඩක් මිනිස්සු අපිට මාර ආදරෙයි. චොයිකට ගියාම අපි සින් දකිනවා ගොඩක් කට්ටිය හොඳට එන්ජොයි වෙනවා. අපිට බෑන්ඩ් එක අපි එතනට ගන්නත් අපේ ලොකු කියු එකක් ඉන්නවා පිටිපස්සේ. මැනේජ්මන්ට් එකක් තියෙනවා. ඉතින් ලොකු පුෂ් එකක් ඒගොල්ලන් දෙනවා අපි එතනට ගන්න.
0: ඔයාගේ ප්ලෑන්ස් ගැනත් කියමු.
2: තව අලුත් සොංග්ස් ටිකක් එන්න තියෙනවා. මේ දවස්වල ඒ ටිකත් එක තමයි මම ફોકસ කරන් ඉන්නේ. පොඩ්ඩක් හැබැයි පරක් වෙනවා. මොකද මට ටිකක් බිස්සි වෙලා තියෙනවා. මම බෑන්ඩ් එකත් එක්කත් කරනවා. සෝලොත් යනවා. ඉතින් ඔක්කොම බැලන්ස් කරගෙන තමයි මම සින්දුවත් කරන්නේ. මොකද සින්දුවටත් ටිකක් කාලයක් යනවා මට ඒක රිලීස් කරන්න.
1: Thank you Amelia.
2: Thank you so much. ආදරේ කරලාම වේවුද
0: ජෝනු. Talk of the town. දැන් අයිසුගේ ඉවරයි. අලුතෙන් එන්න හදන්නේ ගිනිගත් යුගයක්.
1: මැනි, සීඩ්, ඩියගෝ මේ කට්ටිය අපිට ආයෙම හම්බෙන්නයි යන්නේ.
0: Ice Age Boiling Point අලුත් මූවී එකේ ට්‍රේලර් එක රිලීස් වෙලා තියෙනවා.
1: 2002 ඉඳන් අපි දන්න මේ යාළුව ටිකට මේ පාර ෆේස් කරන්න වෙන්නේ වෙනස්ම චැලෙන්ජ් එකකට.
0: පුපුරන ගිනි කඳු වගේ ඩිසාස්ටර්ස් මැද්දේ යාළුව ටික එකමුතු වෙලා සර්වයිව් වෙන විදිහ තමයි ෆිල්ම් එකේ තියෙන්නේ.
1: ට්‍රේලර් එක බලපු ගොඩක් අය කියලා තිබ්බේ තමන් පොඩි කාලේ ආසාවෙන් බලපු කැරක්ටර්ස් දැන් එයාලගේ ළමයින්ටත් අඳුන්වලා දෙන්න පුළුවන් කියලා.
0: Talk of the town.

0: පාවාන් පලඳින්න. පාවාන් පැළඳීමේදී ඔබට ගැළපෙන අනවශ්‍ය විදියට තද බවක් හෝ ලිහිල් බවක් නැති පාවාන් තෝරගන්න. ඩේවිඩියා රෝගින් සඳහාම් සකස් කරපු විශේෂ පාවාන් දැන් වෙළඳපොලේ තියෙනවා. ඔබට අවශ්‍ය නම් ඒ පාවාන් මිලදී ගන්න පුළුවන්. ඔබ දුම්පානය කරන කෙනෙකු නම් අනිවාර්යයෙන්ම දුම්පානය කිරීම නවත්වන්න. දුම්පානය කිරීමේදී ඔබගේ පාදවල රුධිර සැපීමට හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම දෙපාවල ස්නායුවලට හානි සිදු වෙන්න ඉඩ තියෙනවා. එවැනි තත්ත්වයකදී ඔබගේ පාදවල තුවාල ඇති වුණොත් ඒ තුවාල හොඳ වෙන්න වැඩි කාලයක් ගත වීමට හෝ එහෙම නැත්නම් තුවාල හොඳ නොවී තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ දැනටමත් දියවැඩියා රෝගියෙකු නම් දුම්පානය නතර කිරීම ඉතාම වැදගත්.
1: මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් නැවත අපි හෙට හමු වෙමු.
2: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech Slim Line.
5: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be.
6: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 076-844-9797 කොන්දේසි සහිතයි.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස
9: කාටත් හොරෙන් ඒ

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: වෙලාව රාත්‍රී 7යි. වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ආදරණීය රාත්‍රියක්. කොහමද?
1: නිවාඩුවකින් පස්සේ වැස්සත් එක්කම අපි හම් වෙනවා මේ විදිහට.
0: ඔබ ආදරය කරන දෙයක්. කකර විශේෂ කටයුත්තක් හින්දා අතහරින්න පුළුවන්ද? නිකන් හිතමුකෝ විභාගයක් හින්දා ආදරය කරන දෙයක් අතහරින්න පුළුවන්ද? අතහරින්න වෙනවද? ටිකකට අතහරිනවද?
1: මට හිතෙන විදිහට නම් ටිකකට
0: අතහරින්න වෙනවා.
1: අතහරින්න නැතුව අතහරින්න වෙනවා.
0: පෝස් එකක් තියන්න.
1: පොඩි පෝස් එකක්.
0: පහුගිය දවසක ලෝකෙ පුරාම කතාබහට ලක්වෙච්ච හරි අපූරු සුනකෙක් හිටියා. මගේ නම තමයි රයික. මම ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෙක්. එයා ඇවිල්ලා මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. සේවා සුනකයෝ කියලා කියන්නේ මොනවා හරි විශේෂ සේවාවක් වෙනුවෙන් පුහුණු කරන්නේ. ඔය අපේ රටෙත් ඉන්නේ මද්ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය වගේ දේවල් සහ විශේෂිත සැකකරුවන් හඹා යන්න එහෙම පුරුදු කරන කට්ටිය. අන්න ඒ වගේ තමයි. දැන් මේ වගේ කට්ටියට කලින් කාලේට විභාග තියෙනවා. හැබැයි ඔය දන්නවද, මේ රයික තමන් මුහුණ දුන්නු විභාගේ අසමත් වෙනවා. දන්නවද අසමත් වෙන්නේ? දැන් ඒගොල්ලන්ටත් ඉන්නවා ආදරය කරන අය. මෙයාට හිටියා පුළුම් පුරවපු ටෙඩි බෑ කෙනෙක්. මේක මේ ඇවිල්ල පුංචි අලි පැටියෙක්. හැබැයි මේ විභාගේ අතරතුර එයා ඒ සෙල්ලම් බඩුව අතහරින්න කැමති වුණේ නැහැ. අන්නේක හින්ද තමයි එයාව ඒ විභාගයෙන් අසමත් කළේ. හැබැයි එයා විභාගය අසමත් වුණා. මේ ප්‍රවෘතිය ලෝකෙ පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සෑහෙන්න ප්‍රසිද්ධියක් ජනප්‍රියත්වයකට පත් කළා මේ රයික කියන සේවා සුනකයාව. විභාගේ ෆේල් වුණාට රයිකගේ කතාව වෙනස් වුණා. තමන් ආදරය කරන දෙයක් අතහරින්න අකමැති වෙච්ච හදවතේ පිරුණු ආදරෙත් එක්ක තමන් මේ හුරුබුහුටි යාළුවව කටින් අල්ලගෙන යන ඡායරූපේ තමයි සමාජ මාධ්‍යවල වෛරල් වුණේ. සමහර වෙලාවට ජීවිතේ ලොකු ජයග්‍රහණ කියන්නේ සහතිකයක්, තනතුරක් නෙවෙයි. තමන් අවංකවම ආදරය කරන ආදරය ලෝකෙට පෙන්වන එක කියලා තමයි රයිකගේ මේ සිද්ධියෙන් අපි හැමෝටම මතක් කරලා දෙන්නේ. ඉතින් ඔබත් සමහර වෙලාවට රයික වගේ තමන් ආශ්‍රම කරන සෙල්ලම් බඩුව වෙන්න පුළුවන්, ආදරය කරන මිතුරා වෙන්න පුළුවන්, අතහරින්න අකමැති කෙනෙක් වෙන්න ඇති නේද?
1: අපිට පුළුවන් නම් ඒ හැමදේම ජය ගන්න, ඒ හැමදේම පාස් කරන්න ඒ ආදරෙත් එක්කම. එතකොට ඊටත් වඩා හොඳ වෙයි.
0: රෑ 9 වෙනකන් අපි ආදරයෙන් ඉමු, ආදරය ගැන කතා කරමු. එන්න මේ පැත්තට. මම නිශාන්.
1: මං විශ්මී.

0: ඔබ දන්නවද මෙනින්ජයිටිස් නැත්නම් මොළයේ උන සමහර දරුවන්ට මීමැස් මුර තත්වයක් උනත් ඇති කරන්න පුළුවන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: දරුවකට මොළයේ උන හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්වයක්. අපි මේක වෛද්‍ය විද්‍යාවදී හඳුන්වනවා ඉමර්ජන්සිව නැත්නම් හදිසි ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් කියලා. මොළයේ උන රෝගේ හැදුනහම ඇති වෙන්න පුළුවන් මූලිකම ප්‍රධාන රෝග ලක්ෂණ කීපයක් තියෙනවා. ඒන් ප්‍රධාන තැනක් ගන්නවා දරුවට අධික උණ එනවා. ඒ වගේම දරුවා අධික විදිහට හිසේ කැක්කුම කියනවා. ඒ වගේම දරුවට එළිය දිහා නැත්නම් ආලෝකය දිහා බලන්න අමාරු වෙනවා. ඊට අමතරව වමන යනවා, අඟපත වේදනාව ඇති වෙනවා. දරුවා සාමාන්‍යයෙන් ඉන්නවට වඩා ඉරිටබල් එහෙම නැත්නම් නොසන්සුන් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඊට අමතර සමහර දරුවන්ට මීමස් පොර තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය මේ රෝග ලක්ෂණ තියෙන දරුවෙත් සුදුසුකම් තියෙන අධ්‍යක්ෂක තියෙන වෛද්‍යරයෙක් ළඟට අරගෙන ගියොත් එහෙම ඒ වෛද්‍යරයාට පුළුවන් රෝග ලක්ෂණ පරීක්ෂා කරලා බලලා අනිවාර්යයෙන්ම මෙයාට තියෙන්නේ මොළයේ උන රෝගය කියලා හඳුනගන්න.
0: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොළයේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරු.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
5: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, Fridge, Washing Machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1,000කටත් වැඩියි. අවසන් දිනුමැදි මෙන් Side by Side Fridge, Laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ Shopping, Bill Payments, ඕනම දෙයකට Cash වෙනුවට කාඩ් එක Use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
6: අයියා, මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
6: අයියා, මට මල් ගොඩාක් දීලා.
7: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: ඇලුමිනියම් මනේ.
9: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: la da sudu koti gena e Disney.
1: Danin Anna. Sadie dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Goda kadare.
3: ජාතික කියවීම් මාසය ලෙස නම් කර ඇත්තේ 1 ඔක්තෝබර් මාසය 2 සැප්තැම්බර් මාසය.
4: ඔක්තෝබර් මාසයේ
1: සියදෙසේ පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ අකුරැස්සේ තාරිකා සම්පි.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
6: අනුග්‍රහය
7: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාරණ අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
8: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: හතපහොවෙලා විනාඩි 28යි දැන් වෙලාව. සමහර වෙලාවට සමහර මිනිස්සු ගන්න තීරණ අපිව පුදුමයෙන් පුදුමයට පත් කරනවා. ඉරාකේ පොඩි කතාවක් තියෙනවා. පොඩි නෑ, ලොකු කතාවක්. මේ කතාව අවුරුදු 44ක් විතර පරණ එකක්. ඉතින් කොහොමද පොඩි කතාවක් වෙන්නේ? කෙනෙක්ගේ ආදරයක් වෙනුවෙන් අපිට පුළුවන් නම් හැමදාම මල් තියලා වඳින්න. එහෙම කරන්න තරම් පොහොසත් හදවත් තියෙන මිනිස්සු මං කිව්වත් ඔයාට හොයලා දෙන්න කියලා. ඔයා සමහර වෙලාවට උත්තරේ විදිහට ඔව් පුළුවන් කියයි, අපෝ අමාරුයි කියයි, නැත්තම් එහෙම මිනිස්සු නෑ කියලා කියයි. නේද?
1: අනිවාර්යයෙන්ම.
0: මේක හරියට ෆිල්ම් එකක් වගේ. ෆිල්ම් එකක් හැදුනත් පාඩු නැති ජාති
1: කතාවක්.
0: ඉරාකේ තල් අමීම් ලහම් කියන පැත්තේ පාලු කාන්තාරයක් මැද එක සොහොනක් තියෙනවා විශ්මි. ඉරාකේ කියලා කියන්නේ ඉස්ලාම් ධර්මය අදහන් මුස්ලිම් ජාතික ජීවත් වෙන රටක්. හැබැයි මේ කාන්තාරේ මැද තියෙන සොහොනේ කුරුසයක් ගහලා තියෙනවා. ඒ කියන්නේ නැති වෙලා තියෙන්නේ කතෝලික හරි ක්‍රිස්තියානි හරි කෙනෙක් වෙන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම.
0: දැන් මේ සොහොන අයිති කාටද? මේ සොහොන අයිති පෝලන්ත ජාතික කාන්තාවකට. ඇයියා මේ කාන්තාරේ මැද තමන්ගේ ජීවිතය අතහැර දැම්මේ? ඒක ලොකු කතාවක්. එයා ආදරය කළේ එයාගේ සැමියා වෙන්න හිටපු කෙනා, වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙක්. 1982 දී ඔහු වෙනවා ඉරාකෙට. ඒ කාලේ ඉරාකේ සමෘද්ධිමත් වෙන්න පටන් ගත්ත කාලේ. මාර්ග ඉදිකරන ව්‍යාපෘතියකට තමයි ඔහු එන්නේ. නසිරියා කියන පැත්තේ තමයි ඔහු වැඩ කරන්නේ. ඉතින් රැස්සාවට ඇවිල්ලා ඉස්සර වගේ ෆෝන් නැහැ. ඉතින් ලියුම් වලින් තමයි
1: පණිවිඩ
0: හොමාරු වෙන්නේ. දවසක් ඔහුට ආදරය කරන ඇයට හිතෙනවා සර්ප්‍රයිස් එකක් දෙන්න ඕනේ කියලා. මේක ලොකු සර්ප්‍රයිස් එකක්. පෙම්වතා හිතන්නේවත් නැති වෙලාවක ඉරාකේ යාගේ වැඩබිමට එන්න මෙයා හොර රහසෙම තීරණය කරනවා. ඉතින් මේ නසිරියා ඉදිකිරීම කලාපනේ මේක ටිකක් බැරෑරුම් වැඩක්. ඉතින් මෙයා සර්ප්‍රයිස් කරන්න හිතාගෙන කාන්තාරේ හරහා ගමන් කරන මාර්ගයක් තමයි තෝරගන්නේ. එහෙම එනකොට හදිස්සියේම මේ කාන්තාරේ මැද්දේදී ඇය රියානතුරකට ලක් වෙනවා. රියානතුරෙන් ඇය ජීවිතක්ෂයට පත් වෙනවා. 1982 දී ඇය මෙය ගිහිල්ලා අවුරුදු 10කට පස්සේ මේ සම්පූර්ණ මාර්ග ව්‍යාපෘතිය අවසන් වෙනවා. වැඩ කරපු කට්ටිය ආපහු යුරෝපෙට යනවා. ඒත් මේ කාන්තාරේ මැද ඇගේ සොහොන ඉතුරු වෙනවා. ගල්ෆ් යුද්ධේනෝ 2003 ඇමරිකානු ආක්‍රමණයනෝ IS ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වලින් ඉරාකේ හෙම්බත් වෙනවා. බෝම්බ පිපිරෙනවා. වෙන්න ඕන හැමදේම වෙනවා. හැබැයි Tomb of the Stranger, එහෙම නැත්නම් අමුත්තාගේ සොහොන කවදාවත් මේ කලාප යන කවුරුත් අමතක කරන්නේ නැහැ. අවුරුදු 40ක් තිස්සේ මිනිස්සු ජාති ආගම් ભેද පැත්තකින් තියලා කාන්තාරේ මැද සුදු පාටින් බැබලෙන ඒ සොහොන නඩත්තු කරන්න ඉදිරිපත් වෙනවා. මල් තියනවා. එතන පහු කරලා යන ට්‍රක් රථරිය දරෝ මෙතනට ඇවිල්ලා මොහොතක් ඉඳලා යනවා. ඇය තනි වෙලා නැහැ. ඉතින් ඇගේ නම තලා. තලාගේ සොහොන අදටත් මේ කලාපේ හරි ජනප්‍රියයි. මෙතනදි තියෙන වෙන මොකුත් නෙමේ. සදාකාලික ආදරේ හැටි තමයි මේ පේන්න තියෙන්නේ.
1: අපි කරන කියන දේවල්, අපි හිතන දේවල් ආදරේ එක එක තැන්වලදී වෙනස් වෙන්න පුළුවන්. හැමදාටම ජීවත් කරවන්නත් පුළුවන්.
0: ඒකයි අපි කියන්නේ. අපි ගන්න සමහර තීරණ අපේ ජීවිත කතාව ආයෙත් ආදරෙන් පුරවනවා. ඉතින් මේ තමයි ආදරේ හැටි.
1: එතකොට මේ ඇහෙන්නෙත් ආදරේ හැටි. සින්දුව කියන්නේ අපේ සොයුරු සේනාංක දිසානායක.
0: එවැගේම ලස්සන්ට පද ටික එකතු කරලා ආදරේ හැටි ගැන තමන්ට හිතුණු විදිහ මේ ආදරණීය කටහඬින් කියන්න වචන ලිව්වේ මනුරංග විජේසේකර.

0: හිනා වෙන්න මෙන්න වෙලාව.
1: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
2: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. ඒකට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
3: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන
5: අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රටපු
9: ඕනර් විතින් ඕනර් X5B Plus සිග ප්‍රදර්ශනගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: කැරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද? ඇයි කන් දෙක පුරවලා කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
0: සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

රාත්‍රී 7යි විනාඩි 53යි. අපි අද කතා කර කර හිටියේ අපි ගන්න සමහර තීරණ අපේ ජීවිත කතාව ආයෙත් ආදරෙන් පුරවන්න පුළුවන් කියලා. ඉක්මනට යන්න ඕනේ, අනිත් පැයට යන්න කලින් කවුද කමෙන්ට් කරලා තියෙන කියලා බලන්න. සුපුරුදු විදිහටම ඉසුරු මංචනායක කියනවා, ආදරෙන් පිරුණු හිත්වලට ලෝදිය දැම්මම ආදරේටයි ලෝදියටයි දෙකටම පිච්චුනාම ඉතුරු අළු විතරයි.

ඒ නිසා ප්‍රේමිය සංසාරයක් ආදරෙයි. මේ ආත්මෙත් මතු භවයකත් මට නුඹ එපා. අපි ගන්න සමහර තීරණ අපේ ජීවිතයේ ආදරේ පුරවන්න වගේම අපේ ජීවිතය එක තැනක නතර කරන්නත් බලපාන්න පුළුවන්. ඔබට මොනවාද මේ ගැන හිතෙන්නේ? ඒ ගැන ලියන්න 0711982294 අපේ WhatsApp නම්බරකට හරි ආදරේ කවුන්සියට FM අපේ Facebook page එකට ඇවිත් කමෙන්ට් එකක් තියන්න.

0: වියද මක්නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: මිස් ජවරම් කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන්

0: නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Anshikin Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to Be.
2: Aluminium, mane?
3: Dansale fried rice ekai, hotele fried rice ekai, quality wenasne. Aluminium utte wage tamai.
4: Aluminium ona taram, Alumex nam is taram.
5: බලන්න සැන්ඩිගෙන් පවා ඉගෙන ගන්න දෙයක් තියෙනවා.
6: මොකද්ද?
5: සැන්ඩි හරි පොසිටිව්ට බාර කණ්ණාඩිය මූණ බල මම ලස්සනයි කියලා හිතනවා. ඒක හරි වටිනවා ජීවිතේ. බලන්න මේ කන්ෆිඩන්ස් එක.
7: ලා මකලෝ

0: වෙලාව රෑ 8යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: රාත්‍රි 8යි විනාඩි 7යි. මේ සියත ආදරේකා හංග ඉන්න ආදරේකායක ඔබ ඉන්න අලුත් පැය දෙවනි පැය. ඔයාට හිතිලා තියෙනවද ජීවිතේ ඔයා ගන්න සමහර තීරණ වෙලාවකට ඔයාව කන්ට්‍රෝල් කරනවා නැත්නම් ඔයාගේ ආතරේ වෙනස් විදිහකට හිතන්න ඒ තීරණ එක්කන් යනවා වගේ දෙයක්?
1: එහෙම හිතිලා තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් ඒක තමයි අපිට ලියන්න 0711 982294 4ට. එහෙමත් නැත්නම් ආදර රේඛා හොන්සියත් FM අපේ Facebook fan page එකට ඇවිල්ලා කමෙන්ට් එකක් විදියට පෝස්ට් කරන්න පුළුවන් රෑ 9ට කලින්.
0: මොකද අපි ගන්න සමහර තීරණ අපේ ජීවිත කතාව ආයෙමත් පුරවන්නට තියෙනවා.

0: ඔබ දන්නවද මෙනින්ජයිටිස් නැත්නම් මොළයේ උන සමහර දරුවන්ට මීමැස් මුර තත්වයක් උනත් ඇති කරන්න පුළුවන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: දරුවකට මොළයේ උන හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්වයක්. අපි මේක වෛද්‍ය විද්‍යාවදී හඳුන්වනවා ඉමර්ජන්සිව නැත්නම් හදිසි ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් කියලා. මොළයේ උන රෝගේ හැදුනහම ඇති වෙන්න පුළුවන් මූලිකම ප්‍රධාන රෝග ලක්ෂණ කීපයක් තියෙනවා. ඒන් ප්‍රධාන තැනක් ගන්නවා දරුවට අධික උණ එනවා. ඒ වගේම දරුවා අධික විදියට හිසේ කැක්කුම කියනවා. ඒ වගේම දරුවට එළිය දිහා නැත්නම් ආලෝකය දිහා බලන්න අමාරු වෙනවා. ඊට අමතරව වමන යනවා, අඟපත වේදනාව ඇති වෙනවා. දරුවා සාමාන්‍යයෙන් ඉන්නවට වඩා ඉරිටබල් එහෙම නැත්නම් නොසන්සුන් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර දරුවන්ට මීමස් පොර තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය මේ රෝග ලක්ෂණ තියෙන දරුවෙත් සුදුසුකම් තියෙන අධ්‍යක්ෂක තියෙන වෛද්‍යරයෙක් ළඟට අරගෙන ගියොත් එහෙම ඒ වෛද්‍යරයාට පුළුවන් රෝග ලක්ෂණ පරීක්ෂා කරලා බලලා අනිවාර්යයෙන්ම මෙයාට තියෙන්නේ මොළයේ උන රෝගය කියලා හඳුනගන්න.
0: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොළයේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරු.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන්, නැත්තම් පැනපන් මුහුදට.
4: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
6: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
12: ආදී මාංශින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මුල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
13: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: මං තුම්මුල් හන්දියට ආවේ වෙනද වගේ හැඟීම් ගොඩක් එක්ක නෙවෙයි. මගේ හිත අද හිස් වෙලා. නවෝදි මගෙන් ඈත් වුණාම මට ලොකු හිස් බවක් දැනුණා.
1: මචං බානුක!
2: බොහොම කාලෙකට පස්සේ තමයි රන්දිමට බානුකව දකින්න ලැබෙන්නේ.
0: රන්දිකයා උඹ?
1: ඔව් මචං, පොඩි වැඩකට කොළඹ ආවා. යන්න අදිස්සියක් නැත්තම් අපේ සුපුරුදු ස්පොට් එකට යන්න.
0: රන්දිකයා, මේ දවස්වල මගේ ඇතේ එහෙම මේ ලොකු සීන් එකක් නැහැ. කමන්නේ, පොඩියට මොනවා හරි කරමු.
1: බානුක, ඔබ කැම්පස් කාලේ කොච්චර අපිව බැලුවද?
3: උගුත් හිතන්න එපා. අද ඔක්කොම මංගානේ.
2: කතාවෙන් කතාව දෙන ටික ටික මදුබදුන් හිස් කළා.
1: මේ බානු, උඹට ඒ දවස්වල කැම්පස් එකේ කෙල්ලෙක් හිටියනේ, බැන්දද?
2: පරණ මතක හිමි හිමින් අමතක කර කර හිටපු බානුකට ඒ වචන ටිකෙන් හිත රිදුණා.
0: මචං, මීට සති දෙකකට කලින් එයා මැරි කළා. මාව නෙවෙයි, වෙන කෙනෙක්ව.
2: නවෝදිගේ වෙඩින් ෆොටෝ එක බානුයාගේ ෆෝන් එක අරගෙන රන්දිකට පෙන්නවා.
1: ඒ මේ බං අපේ බැජ් එකට මලීෂනේ, උඹට මතකනේ? කුරු නෑගල බං හොස්ටල් වැඩි ආවේ නෑ.
3: ආ, කොහෙන්නද උමේ අපේක කරන ගම ලෝ කොලෙජුත් ගියේ. කුරු නෑගල උසාවියේ පට්ට වැඩ එක.
0: දැන් මට වැඩේ තේරෙනවා මචං. ඒකෙන මේක කාලයක් තිස්සේ ඉඳලා නවදි ගහපු ගේමක්.
1: ඒ බානු මචං, අනායට යන්න දෙන්න. එයාලා ගැන හිතලා වැඩක් නෑ. අපේ ජීවිත ගැන අපිට තරම් වෙන කාටවත් හැඟීමක් නෑ.
3: හෙට ගැන හිතලා වැඩ ටික කරන් ඵලයක්. උඹට වරදින්නේ නෑ.

ඔබත් ඒලවලවසන් කලසස් වෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000 NIBM The City University The Place to Be.

0: රජයට පත්තරේ විතසා.
1: පලිබෝධකයෙක් ලෙස රජය නම් කර ඇති නිසා වගාවේ ඉන්න පලිබෝධකයන් විනාශ කර වගාව රැකගන්නා ගොවියාට ඉදිරියට ඒ ආකාරයටම රිලවාද ගැටලුවක් නොවනු ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. පලිබෝධකයන්ට මොකද කරන්න ගොවියෝ? පලිබෝධ නාශක පාවිච්චි කරනවා නේද? කෘමි සතු මරලා දාන්න පුළුවන් එක එක විදි පාවිච්චි කරනවානේ. ඉතින් ගොවියට අර අනිත් පලිබෝධකයන්ට කරන ටිකම රිලවටත් කරන්න පුළුවන් කියලා තමයි දැන් ඇමතිතුමා කියන්නේ. ආණ්ඩුවෙන් විසඳන්න හැදුවනේ. රිලව් ගණන් කළා, රිලව් දාන්න දූපත් හදනවා කිව්වා. දැන් ගොවියට කියන්නේ ඔන්න ඔය මරලා දා ගන්නවා රිලව් ටික, අපිට කරන්න බෑ, ඔක තමසලවර එකක් කරගන්නවා.
0: සියත පත්තරේ විතසා උදේ 7:50

0: Magneti jat yantar Qualicode Seaside Satikalat Vasara 30ක් dakwa wagakimat sahita eco-friendly Swiss Tech Aluminium. Ubat quotation ekak aragena balanna. Swiss Tech Aluminium gannoni hondama thiranaya.
1: බලන්න සැන්ඩිගෙන් පවා ඉගෙන ගන්න දෙයක් තියෙනවා.
2: මොකද්ද?
1: සැන්ඩි හරි පොසිටිව්ට බාහිර කණ්ණාඩියේ මූණ බලලා මම ලස්සනයි කියලා හිතන. ඒක ඒක හරි වටිනවා ජීවිතේ. බලන්න කන්ෆිඩන්ස් එක.
3: ලා මකලෝ සහල්

0: ඔකෝ හිනා වෙන්නේ.
1: හේතුවක් නැතුවත් හිනා යනවා. හිනා වෙලා ඉන්න ඕනේ නේද? දෙයක් මතක් වුණා. හෙටපි කියනවා කියලා හිතුණා.
0: ඇත්තද? වඩේ ළඟදින්නලා එක එක දේවල් එහෙම අමුතු දේවල් මතක් වෙනවා
1: නේ.
0: හැමදාම සල්ලි යන්න ගියාම ඔහොම තමයි ඉතින්.
1: හැමදාම ඉතින් ඔයාට මතක් වෙන දේවල් විතරක්ම
0: බෑනේ. ඔව් තව අවස්ථාව දෙනවා කියන්න. ඉදිරිපත් කරන්න, ඉදිරිපත් වෙන්න.
1: මට මේ අවස්ථාව හෙට දෙන්න පුළුවන්ද?
0: හෙට දෙන්න. හෙටත්
1: අපි හෙට කතා කරමු.
0: පුංචි දෙයක් කියන්නද? ආදරය කරනවා කියලා කියන්නේ මොකක්ද?
1: එයාටත් මටත් ඒ විදිහටම එයා වෙලා ඉන්න දීලා නිදහස දෙන්න ඕනේ. ආතරෙන් බලා ගන්නවා.
0: ආදරය කරනවා කියලා කියන්නේ මේ ලෝකේ තියෙන භයානකම දේ.
1: ඒක ඇත්ත.
0: ඒක කොයි වගේද කියලා ඇහුවොත් කොහොමද නෝද කියන්නේ? හරියට උණ්ඩ පුරවපු පිස්ටල් එකක් ලෝඩ් කරලා ඒක තමන්ගේ පපුවට තියාගෙන ට්‍රිගර් එක අනිත් කෙනාගේ අතට දෙනවා වගේ වැඩක්. ඒක උණ්ඩයක් කියොත් මුළු ජීවිතේම විනාශ වෙන්න පුළුවන්. ඒ තරම් භයානක දෙයක් ආදරය කරනවා කියන්නේ. තමන්ගේ මුළු ජීවිතේම අනිත් කෙනාගේ අත උඩ තියනවා විශ්වාසය මත. එයා කවදාවත් කොකා ගස්සන එකක් නෑ කියන විශ්වාසය මත. ඒ දුක්කුව අපි වෙන කෙනෙක්ගේ අතට දෙනවා. ඒ තරම් විශ්වාසයි ආදරය. ඉතින් ඒ විශ්වාසය කවදාවත් බිඳින්න එපා. අපි නම් කවදාවත් බිඳින්නේ
1: නෑනේ. කවමදාක්වත් නෑ.
0: ඒකයි අපි හිත රැ හතටත් පුරුදු විදිහට ආදරය කරන්න ඔබ හොයාගෙන ඉන්නේ.
1: එහෙනම් අදට ගිහින් එමු.
0: මම නිශාන්.
1: මං විශ්මී. ඔබට සුබ රාත්‍රියක්.

0: දැන් වෙලාව රෑ 9:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඔබ දන්නවද මෙනින්ජයිටිස් නැත්නම් මොළයේ උන සමහර දරුවන්ට මීමැස් මුර තත්වයක් උනත් ඇති කරන්න පුළුවන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: දරුවකට මොළයේ උන හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්වයක්. අපි මේක වෛද්‍ය විද්‍යාවදී හඳුන්වනවා ඉමර්ජන්සිව නැත්නම් හදිසි ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් කියලා. දරුවට අධික උණ එනවා. ඒ වගේම දරුවා අධික විදියට හිසේ කැක්කුම කියනවා. ඒ වගේම දරුවට එළිය දිහා නැත්නම් ආලෝකය දිහා බලන්න අමාරු වෙනවා. ඊට අමතරව සමහර දරුවන්ට මීමස් පොර තත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. සුදුසුකම් තියෙන අධ්‍යක්ෂින් තියෙන වෛද්‍යරයෙක් ළඟට අරගෙන ගියොත් එහෙම ඒ වෛද්‍යරයන්ට පුළුවන් රෝග ලක්ෂණ පරීක්ෂා කරලා බලලා අනිවාර්යයෙන්ම මෙයාට තියෙන්නේ මොළයේ උණ රෝගය කියලා හඳුනාගන්න.
0: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොළයේ උණ එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.

0: දැනු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: ජාතික කියවී මාසය ලෙස නම් කර ඇත්තේ 1 ඔක්තෝබර් මාසය 2 සැප්තැම්බර් මාසය
4: ඔක්තෝබර් මාසයේ
1: ගෙදෙසේ පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ අකුරැස්ස තාරිකා සම්පී
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
1: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න
2: සියත පොකට් මනි
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න
6: අනුග්‍රහය
7: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න තිරසාරණ අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
8: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7
3: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
4: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. ඒකට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
5: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්

0: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක්
2: නැහැ. 98.2 98.4

0: හස්සියත පත්තරේ විත් හසා.
1: පලිබෝධකයෙක් ලෙස රජය නම් කර ඇති නිසා වගාවේ ඉන්න පලිබෝධකයන් විනාශ කර වගාව රැකගන්නා ගොවියාට ඉදිරියට ඒ ආකාරයටම රිලවාද ගැටලුවක් නොවනු ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. පලිබෝධකයන්ට මොකද කරන්න ගොවියෝ? පලිබෝධ නාශක පාවිච්චි කරනවා නේද? කෘමි සතු මරලා දාන්න පුළුවන් එක එක විදි පාවිච්චි කරනවානේ. ඉතින් ගොවියට අර අනිත් පලිබෝධකයන්ට කරන ටිකම රිලවටත් කරන්න පුළුවන් කියලා තමයි දැන් ඇමතිතුමා කියන්නේ. ආණ්ඩුවෙන් විසඳන්න හැදුවනේ. රිලව් ගණන් කළා, රිලව් දාන්න දූපත් හදනවා කිව්වා. දැන් ගොවියට කියන්නේ ඔන්න මරලා දා ගන්නවා රිලව් ටික, අපිට කරන්න බෑ, ඔක තමසලවර එකක් කරගන්න.
0: සියත පත්‍රේ විදහස උදේ 7:50.

0: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: බලන්න සැන්ඩිගෙන් පවා ඉගෙන ගන්න දෙයක් තියෙනවා.
2: මොකද්ද?
1: සැන්ඩි හරි පොසිටිව්ට බාහිර කණ්ණාඩියේ මූණ බලලා මම ලස්සනයි කියලා හිතන. ඒක හරි වටිනවා ජීවිතේ. බලන්න මේ කන්ෆිඩන්ස් එක.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියපෝ පොකට් මනි. 98.4න් මෙතවචියට.
8: Sia FM.

0: වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

සුබ සන්ධ්‍යාවක්. සියත FM රෑදහයයි ගීතහයයි වැඩසටහනත් එක්ක අද මං ඔයාලට ගීතහය මං කැමතිම ගීත දහය තෝරනවා. ඉතින් සියත FM බොහොම ස්තුතියි මට කරපු ආරාධනාවට මේ රෑදහයයි ගීතහයයි වැඩසටහනට. මං පාසල් අධ්‍යාපනය ලැබුවේ හෝමාගම කනිෂ්ඨ විද්‍යාලය හෝමාගම මධ්‍ය මහාවිද්‍යාලයෙන්. ඊට පස්සේ මම උසස් අධ්‍යාපනය හදාරලා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මම එකතු වෙනවා 1983 දී ජාතික රූපවාහිනියට පුහුණුවන නිෂ්පාදන සහකාරවරයෙක් වශයෙන්. ජාතික රූපවාහිනිය පටන් අරගෙන අවුරුදු එකහමාරක් වගේ කාලයක් ඇතුළතදී තමයි මම ජාතික රූපවාහිනියට වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳව ඒ සේවය කරන්න එකතු වෙන්නේ. එහෙම එකතු වෙලා ජාතික රූපවාහිනියේ වසර 38ක් සේවය කරලා දැන් මම විශ්‍රාමිකයි. මම විශ්‍රාම යන්නේ රූපවාහිනී සංස්ථාවේ චැනල් I නාලිකාවේ නාලිකා ප්‍රධානී විදිහට. ඒ අතරතුර කාලයේදී මම වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් සහකාර අධ්‍යක්ෂිකාවක් වගේ තනතුරු හොබවලා තියෙනවා. ඒ වගේම ප්‍රවෘත්ති නිවේදනය, වැඩසටහන් ඉදිරිපත් කිරීම, හඬ කැවීම් ශිල්පිනියක්, පසුබිම් කතරගයක් මේ වගේ විවිධ භූමිකාවන් මාධ්‍ය ශාස්ත්‍රය තුළ කරලා තියෙනවා. මේ වන විට මම රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලයේ සමාජිකාවක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් ඒ මං ගැන විස්තර මම සුනන්දා හෙට්ටිආරච්චි. රෑදහයයි ගීතහය වැඩසටහනට මම අංක 10 විදිහට තෝරගත්තේ අමරදේවයන් ගයන ධර්මසිරි ගමකේ පද රචනය, ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයෙන් රසවත් වෙච්ච දරු දුක උහුලා තනිව වැළපෙනා කියන ගීතය. පියවරුන් ගැන ගීතයක්. මේ ගීතය මට විශේෂ වෙන්නේ ඇත්තටම මම මාධ්‍ය ශ්‍රේෂ්ඨයට අත්පුත් තියන්නේ මගේ තාත්තා නිසා. මගේ තාත්තා පිටිපන සරත්සේකර කියලා ඔහු අගනුවර තරුණ කවි සමාජයේ කවියෙක් විදිහට, ඒ වගේම ගුවන්විදුලි ගීත රචකයෙක් විදිහට සේවය කර කෙනෙක්. ඇත්තටම තාත්තා මගේ කිසියම් වූ දක්ෂතාවයක් හඳුනාගෙන මාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියේ වැඩසටහන් වලට එක්කන් යාම තමයි මම මාධ්‍ය ශාස්ත්‍රයට එන්න මුල් වුණේ. ඉතින් ඒ නිසාම මං හිතනවා ඒ මට මේ ගීතය හරිම විශේෂයි. ඒකේ ඇත්තටම මහමෙර වැනි බර සිත නුසුලනා කියන ඇත්තටම පියවරුන් එහෙම තමයි. ඔවුන් වැටි ඔවුන්ගේ හැඟීම් එළියට පෙන්වන්නේ නැති, ඒ උනත් දරුවන් ලැබුණු පසුයේ පිය පදවියත් එක්ක ඔවුන් දරුවන් ගැන කොයිතරම් බලාපොරොත්තු තියාගෙන ඔවුන්ගේ අනාගතය යහපත් කරන්න සැලසෙන ඒ විදිහට වැඩ කරන පිරිසක්ද. ඉතින් ඒත් එක්කම මට තියෙනවා මට කවදාවත්ම හදාගන්න ආයෙම බෑ කියලා හිතෙන තැනකුත් තියෙනවා තාත්තගේ මතකයත් එක්ක. මොකද මම ගුවන්විදුලියෙන් මම ළමා ශිල්පිනියක් විදිහට, නාට්‍ය ශිල්පිනියක් විදිහට මගේ නම තිබුණේ සුනන්දා සරත්සේකර කියලා. නමුත් මම විවාහපත් වුණාම මම මගේ ස්වාමිපුරුෂයාගේ වාසගම හෙට්ටිආරච්චි කියන එක ගත්තා. හැබැයි මට තාත්තට ඒක කියන්න අමතකුණා. මම මෙහෙම නම වෙනස් කරනවා කියලා. ඒ වෙනකොට හැබැයි මගේ තාත්තා මට ඉන්න අක්කා කෙනෙකුත් මල්ලි කෙනෙකුත්, ඉතින් ඒතකොට මගේ අක්කා වෛද්‍යවරියක්, ඇය ඇගේ නම වෙනස් කරලා තිබුණේ. ඉතින් ඒ නිසා මම ඒක ලොකුවට ගණන් ගත්තේ නැහැ. මම හිතුවේ ඉතින් විවාහයත් එක්ක මම ස්වාමි පුරුෂයාගේ වාසගම ගන්නවා කියන එක. නමුත් පස්සේ මම දැනගත්තේ මම ඒ වෙනකොට රූපවාහිනියට ඇවිල්ලා මම හඬ කැවීම් කරන අතරේ දැන් මගේ නම තාත්තා ඇවිල්ලා සාලේ මල්ගුඩි දවස වැඩසටහන නරඹනකොට ඊට ඉස්සෙල්ලා ඉතින් මගේ නම අපේ ක්‍රෙඩිට් ටයිටල්ස් වල ගියේ සුනන්දා සරත්සේකර කියලානේ. තාත්තා සාලේ මේ ටෙලිවිෂන් එක බලපල ඉන්නකොට මල්ගුඩි දවස වැඩසටහන ඉවර වෙලා මගේ නම නාමාවලියේ සුනන්දා හෙට්ටිආරච්චි කියලා දැකපු ගමන් අම්මා මට කිව්වා, එයා ඒක බලලා ඒක දැක්කට පස්සේ ටක් ගාලා නැගිටලා අම්මට ඒකට පැහැදිලි නෑ කිව්ව මොකද්ද කියලා කෙලින්ම එයාගේ කාමරයට ගියා කියලා. ඉතින් මම ඇත්තටම හිතුවේ නෑ එයාට ඒක ඒ වගේ දරන්න බැරි වෙයි කියලා. ඒත් එක්කම මට ඊට පස්සේ දැන් මට ඒක තුවාලයක් වාරනවා වගේ මට ඒකට මතක් කරලා සමාව ගන්නත් බැරි වුණා. ඒ බැරිවීමත් එක්ක ඒක ටිකක් කල් ඇතුණා. ඉතින් ඊට වසර දෙකකට ඉතර පස්සේ තාත්තා හදිසි හෘදයාබාධයකින් මිය ගියා. මගේ විච වැරැද්ද මට ඒක තාත්තට කියන්න මම මෙහෙම නම වෙනස් කරා කියලා කියන්න බැරි වුණ එක මං ගාව හැමදාම තියේවි.
ඒක මට බොහොම රිදුරු මතකයකුත් එක්ක මට තාත්තගේ අගය තවත් වැඩි වෙන තැනක්.

0: ගීතයයි අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි සුනන්දා හෙට්ටිආරච්චි.
1: රෑදායයි ගීතයයි වැඩස්ථානයේ අංක නවය විදියට මන් තෝරගත්තේ පිපුණු මලේ රුව නන්දා මාලනියන් ගයන ලූෂන් බුලත් සිංහල ලියූ ඩන්ස්ටන් ද සිල්වා සංගීතවත් කළ පිපුණු මලේ රුව ගීතය. පිපුණු මලේ රුව ගීතය ගත්තාම ඒක මං හිතන්නේ කාන්තාවන්ට දරුවන්ගේ අම්මලට දියණියන්ට හැමෝටම හොඳට මතක තියෙන විශේෂ ගීතයක්. මේ ගීතය මම තෝරගන්න මට විශේෂත්වය වුණේ මම රූපවාහිනියට සම්බන්ධ වුණේ 24 දෙනෙක්ගේ කණ්ඩායමක් විදිහට. ඒ තමයි රූපවාහිනියේ මුල්ම නිෂ්පාදන සහකාර කණ්ඩායම. එතකොට අපේ අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව අපේ බැලුවේ මාධ්‍ය ශාස්ත්‍රයේ අවුරුදු 5ක් හෝ 7ක පළපුරුද්ද. ඒ සුදුසුකම් සියල්ල තියාගෙන ආපු අපි 24 දෙනාව රූපවාහිනියේ එක් එක් අංශවලට යොමු කළා. දැන් මම වැටුනේ වෙලාවේ ක්‍රීඩාංශයට. අපි 24 දෙනාගෙන් අපි පුහුණු වෙන කාලෙදිම අපිට වැඩසටහන් නිෂ්පාදනය කරන්න එහෙම අවස්ථාව ලැබුණේ ක්‍රමයෙන් පුහුණු වෙන ගමන් ඒ විදිහට. ඉතින් නමුත් ප්‍රවෘත්තිංශයට ගිය මගේ යාළුවන් ඒ වගේම ක්‍රීඩාංශයට ආපු මමත් පාලිත සෙන්රත්යාපත් අපිට එකපාරටම වැඩසටහන් නිෂ්පාදනය කරන්න ලැබුණා. මොකද අපි පුංචි පුංචි ප්‍රවෘත්තිඅංග ක්‍රීඩා ප්‍රවෘත්තිඅංග එවන ප්‍රවෘත්තිංශය අය ප්‍රවෘත්තිඅංගයන් ඒ විදිහට අපි හැමෝටම ඒ කාලයේදී තිබුණේ මේ අලුත්ම මාධ්‍යයේ වැඩ ඉගෙනගෙන පුළුවන් තරම් ඉක්මනට අපේම කියලා වැඩසටහන් ඉදිරිපත් කරන්න නිෂ්පාදනය කරන්න. මගෙත් එක්කම ආපු කණ්ඩායමේ සංගීතංශයට වෙලා හිටිය එරින්ට ආසාව ලැබුණා මුලින්ම වගේ සංගීත වැඩසටහනක් නිෂ්පාදනය කරන්න. ඒ වැඩසටහන ඇය රසධාර කියලා ඒ ගීතයක් ගැන අරන් ඒ ගීතයේ පද රචනය පිළිබඳව ගායකයාගේ හැඟීම් පද රචකයාගේ හැඟීම් සංගීතඥයාගේ මේ විදිහට තමයි ඒ වැඩසටහන සකස් වුණේ. පැය භාගයක රූපවාහිනී වැඩසටහනක්. ඒ වැඩසටහනට පිපුණු මලේරුව ගීතය තෝරගත්තා. දැන් අපි ඒ දවස්වල කවුරු නිෂ්පාදකයන්ට අපි ඔක්කොමලා එකට. මොකද අපි හැමෝටම තිබුණේ මේ වැඩ කරන්න ඕන කරන අර වැඩ කරන්න ඕන උණ කියන එක. ඉතින් ඒකින්ද අපි එකතු වෙලා මමත් පద్මසිරි ප්‍රනාන්දුත් එරිනුත් අපි තුන් දෙනා එකතු වෙලා මේ පිපුණු මලේ රුව ගීතයට අපි රූප රචනා කළා. ඒ වෙනකොට රූප රචනා කියන එක හුඟක් අලුත්. මම මේ කතා කරන්නේ 83 අග 84 වගේ කාලය. එතකොට ඇත්තටම රූපවාහිනියේ රූප රචනා කරපු ගීතයක් විදිහට තිබුණේ මාලි බ්‍රත්සිංහල ගයන මේ රට මගේ රට කියන ගීතය. ඒ ගීතයට දයාතෙන්නකෝන් පියදාස රත්නසිංහ වගේ අය එකතු වෙලා රූප රචනයක් කරලා තිබුණා. ඊට පස්සේ මා දන්නා තරමින් මේක තමයි ඇත්ත රූප රචනා කරපු පළවෙනි ගීතය පිපුණු මලේ රුව. ඉතින් පිපුණු මලේ රුව ගීතයට අපි තුන් දෙනා හුඟ වෙලාවක් පදවලින් පදවලට හිතලා කරලා අපි ඒ රූප රචනය කළා. අපි ස්ටෝරි බෝඩ් එක ලිව්වා. අපි ඒක කණ්ඩායමක් විදිහට මේ ගීතයට රූප රචනය කරන්න ස්ටෝරි බෝඩ් ලියලා ඒක කළේ. ඉතින් ඒ නිසාම මට මේ ගීතය හරිම විශේෂයි. ඇත්තටම මම හිතනවා කියන්නේ ලූෂන් අයත් ඒක එයා ඒ වෙලාවේ ඊට පස්සේ කිව්වා ඒ රූප රචනය පිළිබඳ ඔහුත් අතිශයින්ම තෘප්තිමත් කියලා. ඉතින් ඒ වගේම මටත් දුවෙකුත් ඉන්නවා. ඉතින් දුවෙකුත් ඉන්න අම්මා කෙනෙක් විදිහටත් මේ ගීතය මට ඉතාම සමීප. ඒ පුංචි දැරියන් තමන්ගේ ආභරණ පිළිබඳව කරාබු මාල පිළිබඳව ඔවුන් දක්වන උනන්දුව ඇල්ම ඒ සියල්ල මමත් දැකලා තියෙනවා. ඉතින් ඒ සියලු දේ එක කැටිකොට ගත්තාම මේ ගීතය මට හරිම විශේෂයි.

0: සියත තිබයින පුරා රැදායයි ගීතායයි අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි සුනන්දා හෙට්ටිආරච්චි.
1: ඔබම මාධවිය, මාද ඔබම විය. මාලිනී පුලත්සිංහල මාත්මිය ගයන බණ්ඩාරගේ විජේතුන්ගයන් රචනා කළ ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ මෙය චිත්‍රපට ගීතයක්, මදු සමය චිත්‍රපටයේ එන ගීතයක්. සමහර ගීත තියෙනවනේ අපිට ඇහුණ ගමන්ම සංගීතයට, පදවලට, ඒ ගායනයට හිත බැඳගන්න අන්න එහෙම ගීතයක්. ඒත් එක්කම කියනවනම් මේ ගීතය රචනා කළ බණ්ඩාරගේ විජේතුන්ගයන් පිළිබඳවත් මගේ මතකයක් තියෙනවා. ගුවන් විදුලිය විතරක් තියෙන කාලේ, රූපවාහිනිය එන්න කලින් ජාතික ගුවන් විදුලියේ ළමා රංගපීඨයෙන් නාට්‍ය මාලාවක් ගියා. ඒ නාට්‍යයේ නම ලන්දේසි දූපත. නමුත් ඒනට හුඟ දෙනෙක් ඒ නාට්‍ය ගැන කතා කරනකොට කියන්නේ ජිල් ජෝන් වැන්දබෝනා කතාව කියලා. ඉතින් රූපවාහිනියක් නැති කාලේ, මා මේ කියන්නේ 70 දශකයේ අගභාගයේ විතර, ඒ කාලේදී ලන්දේසි දූපත ළමා නාට්‍ය ළමයින් විතරක් නෙමෙයි වැඩිහිටියනුත් රසවින්ද. ඒ නාට්‍යයේ මම නිරූපණය කළේ ටුටු කියලා ළමා රහස් පරීක්ෂිකාවකගේ චරිතය. මේ නාට්‍යයට බණ්ඩාරගේ විජේතුන්ගේනුත් හඬ දුන්නා. ඒකෙදි අපි ඒ තිබුණ ලන්දේසි දූපතේ ඉන්න අද්භූත නායකයා වගේ ඒ චරිතයට තමයි බණ්ඩාරගේ විජේතුන්ගයන් හඬ දුන්නේ. ඉතින් මට හුඟක් මතකයි, මම පාසල් යුනිෆෝම් එකෙන් මේ රංගපීඨ පරිගත කිරීම වැඩසටහන් වලට ගියාම මම ටිකක් ඇත්තටම යාට කෙලින්ම කතා කරන්න ටිකක් පොඩ්ඩක් බයයි වගේ. මොකද ඔහු වැඩියම අපිත් එක්ක කතා බහට ඉන්නේ නැහැ, ටිකක් නිශ්ශබ්දයි. ඉතින් ඒ වගේ වුණාම ඊට පස්සේ ඔහු මගේ තාත්තගේ මිත්‍රයෙක්. ඉතින් ඊට පස්සේ තාත්තටත් කියලා තිබුණා දුව ටිකක් මාත් එක්ක කතා කරන්න බයයි කියලා, එහෙම බය වෙන්න එපා කියන්න කියලා. ඉතින් ඊට පස්සේ තමයි මම ඔහුත් එක්ක ටිකක් හරි නාට්‍යයෙන් අමතරව පොඩ්ඩක් හරි කතා බහ කරන්න පටන් ගත්තේ. ඒ ඇත්තටම මට බණ්ඩාරගේ විජේතුන්ගයන් පිළිබඳව ඒ වගේ බොහොම මිහිරි මතකයන් තියෙනවා. ඔහු වගේ කෙනෙක්ව ආශ්‍රය කරන්න ලැබීම ගැන, ඔහුත් එක්ක එකට නාට්‍යයක රඟපාන්න ලැබීම ගැන වගේ ඒවා මගේ මාධ්‍ය ජීවිතයේ මට තියෙන ඉතා හොඳ මතකයන්. ඒකත් එක්ක මම මේ ගීතය අද ඔබ වෙනුවෙන් තෝරගත්තා.
2: අංක 8 ඔබ

0: ගීතායයි අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි.
1: රෑදායයි ගීතායට අංක 7 විදියට මන් තෝරගත්තේ වික්ටර් රත්නායකයන් ගයන නිවන් දුටු හිමිරුවන් පිළිරුව ගීතය. මේ ගීතේ පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්, සංගීතය වික්ටර් රත්නායකයන්ගෙන්මයි. මේ ගීය මට බෞද්ධයෙක් විදියට මගේ හිතට හැමදාම හැම වෙලේම වගේ හිතන දෙයක් තමයි බුදුහාමුදුරුවන්ගෙන්ම බණ අහන්න එහෙම වාසනාවක් තියෙන්න ඕනි කියන එක. ඉතින් මේ ගීතය යලි යලි යලි යලි අහන වෙලාවට ඒ දැනෙන ශාන්තිය, ඒ ගීතය ඇතුලේ වික්ටර් රත්නායකයන්ගේ හඬ, ප්‍රේමකීර්ති දල්විස් ඒ ලියලා තියෙන, ඒ කියන්නේ ඒ සිතුවිල්ලම තමයි මට මේ ගීතය තෝරන්න හිතුනේ රෑදායයි ගීතහයට. මේකේ කියවෙනවා, ඒ කියන්නේ ඇත්තටම ගලකින් වුණත් නිම කරනකොට ඒ ඇතිවෙන ශාන්තිය. මං කියන්නේ මම ආසම ඒ වගේ, ඒ කියන්නේ ඒ බුදුහාමුදුරුවන්ගෙන් දැනෙන ශාන්තිය අපිට දැනෙන විදිය. අද අපි ජීවත් වෙන අපි මේ රැල්ලේ හඹා යන මේ සමාජයේ නිවි සැලෙහි යන්න තනි වෙච්ච වෙලාවක රස විඳින්න පුළුවන්, හිත නිවෙන්න පුළුවන් ගීතයක් විදියට මම මේ ගීතය හඳුන්වන්න කැමතියි.
2: අංක

0: ගීතායයි. අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි.
1: රෑදායයි ගීතායේ හයවෙනි ගීතය විදිහට මං තෝරගත්තේ රාත්‍රිය වී දීපිකා ප්‍රියදර්ශිනී ගයන සුනිල් ආර්ගමගේ රචනා කළ රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ මේ ගීතය. මම හිතනවා මේ ගීතය බොහෝ විවාහක කාන්තාවන්ගේ හිත ඇතුළින් ඔවුන් විඳින වේදනාවන් පිළිබඳව තියෙන ගීතයක්, එවුන්ගේ කතාව කියලා. හුඟක් මං දැකලා තියෙනවා, මං කාන්තා වැඩසටහන් රූපවාහිනියට ගණනාවක් කරලා තියෙනවා. ඒ වැඩසටහන් කරන්න ගියාම මා එක කාලයක කළා රුවනාර කියලා වැඩසටහන් මාලාව. ඊට පස්සේ දැනටත් තියෙනවා නුගසෙවන. ඒ නුගසෙවන වැඩසටහනේ ආරම්භක නිෂ්පාදක මණ්ඩලයේ නිෂ්පාදිකාවක් මගේ දවස මම පටන් ගත්තේ අඟහරුවාද දිනය. එතකොට ඒ වැඩසටහන් කරද්දි මට හමුණු කාන්තාවන් හුඟ දෙනෙක්ගේ දැවෙන උන් හිත ඇතුලින් ගිනිගන්න බොහෝ කරුණු කාරණා තිබුණා. මේ තමයි යුග ජීවිතයක් ගියද්දී උන් සුරපුරක් විදිහට පතාගෙන ආපු ඒ ජීවිතය ඊට වඩා වෙනස් ආකාරයකින් උන වේලාවකට ඔවුන්ගේ කඳුළු කතා. ඉතින් මේ කඳුළු කතා අතරේ මං හිතනවා කාන්තාවන් නිහඬවම දරා ගන්නා අය. එහෙම චරිත අපිට ඕන තරම් හම්බ වෙනවා. එහෙම චරිත මේ සමාජයේ කාටවත් කියන්නේ නැතුව තනිවම ඉකිබඳලා තනිවම හඬලා ආයෙත් දරුවන් වෙනුවෙන් සමාජය වෙනුවෙන් තමන්ගේ යුතුකම් වගකීම් ගැන හිතලා ජීවත් වෙනවා හිනාවිලා එළියට. ඉතින් ඔවුන්ගේ කඳුළු කතාවක් මන් දීපිකාගේ හඬින් ඉතාම හැඟුම්බරව ලයාන්විතව ගැයෙන මේ ගීතයට මමත් කාන්තාවක් විදියට හරිම කැමතියි.
2: අංක 6.

0: ගීතායයි
1: අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි සුනන්දා හෙට්ටිආරච්චි.
2: මම පස්වෙනි ගීතයේ විදියට තෝරගත්තේ අමරසිරි පීරි සහ දිල්රුක්ෂ ජයකොඩි ගයන ඔබ ඉතානම් සඳ වගේමයි. මේ ගීතය පදරචනය ධම්මික බණ්ඩාර, සංගීතවත් කරලා තියෙන්නේ ඩෙනිස්ටර් පෙරේරා. මේක මං හිතනවා මේ හැම කාලයකටම පොදුයි. ඕනම පෙම්වතෙක් පෙම්වතියක්, ස්වාමි පුරුෂයෙක් භාර්යාවක්, ඒක දෙපැත්තම ඒ හැමෝම එක්තරා කාලයකදී ඉතාම ආදරයෙන් බොහොම සුන්දරත්වයෙන් යුතුව එකතු වෙනවා, ආදරය කරනවා, පෙම්වතුන් වෙනවා. එහෙම නැත්නම් ඊට පස්සේ පෙම්වතුන් වෙලා ඊට පස්සේ ඔවුන් විවාහ වෙනවා. නමුත් කාලයක් යනකොට එදා දැකපු ඒ සුන්දරත්වය, ආදරය ටිකින් ටික අඩු වෙලා යනවා. ඒක මං හිතනවා ඕන්ම කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක් කියලා. මොකද ආදරය අඩු වෙන්න පුළුවන්, ඒ දක්කු සෙනෙහස අඩු වෙන්නට පුළුවන්. එතකොට මේ ගීතයේ ඇතුළේ ඒ යුග ගායනෙන්ම කියන්නේ ඒ ඉස්සර තිබුණු ආදරය, ඒ ආදරෙන් බලපු බැලුම්, ඒ පෙම් කවිලියෝ සිත, මේ දේවල් කොහොමද වෙනස් වුනේ. හැබැයි එහෙම වෙන්න පුළුවන්, ඒක මං විශ්වාස කරනවා ඕන්ම කෙනෙක්ට වෙන්න පුළුවන්. හැබැයි ඒ කිසිම කෙනෙක් නැවත නැවත හොයලා බලනවාද තමන්ට කොතෙන්ද වැරදුනේ කියලා, තමන් මේ විදිහට දුරස් වුනේ කොහොමද කියලා. මං හිතනවා ඒක තමයි අපිට වැරදුන තැන කොතනද, අපි ඇයි මේ විදිහට දුරස් වුනේ කියලා හිතලා බලලා ඒ දුරස් භාවය අඩු කරගන්න පුළුවන් නම්. මං හිතනවා එහෙම වුණා නම්, එහෙම වෙනවා නම් ඒ පෙම් කතා තවදුරටත් පෙම් කතා විදිහට

0: ගීතායයි අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි.
1: මං ඊළඟට තෝරගත්තේ ඉතින් අපියා දුර බොහොමයි කියන ගීතය. මේ ගීතය ගායනා කරන්නේ සියුමිනි උපයංගි, රචනා කළ තියෙන්නේ හර්ෂණී දිනුෂාධිකාරි, සංගීතය කපිල අපරැක්ක. මේ ගීතය මේ මෑත කාලේ මම සවන්දුන් ගීත අතරින් මගේ හිතට එකපාරටම දැනුණ හැඟුණ ගීතයක්. මං හිතනවා අපි හැම වෙලේම ඕනම කෙනෙක් ආදරය ලබන්න, ආදරය විඳින්න කැමති, ආදරයට ආදරෙයි. ඉතින් එහෙම ආදරයට ආදරය කරන මේ ගීතය මගේ හිතටත් හරිම ළඟින් දැනුණ ගීතයක්. ඒ වගේම මගේ ස්වාමි පුරුෂයාත් ගීත 6ක් තෝරනවා කිව්වහම එයා මට තෝරලා දුන්න ගීතයකුත් වෙනවා. ඉතින් මං ඔහුවත් මතක් කරමින් තමයි මේ ගීතය අහන්න ඔයගොල්ලන්ට ආරාධනා කරන්න.

0: ගීතයයි. අද සුඳුරු මුණගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි.
1: සියතෙෆ්ම් රෑතහයයි ගීතහයයි වැඩස්ටාන්ට මම තෝරගත්ත මේ ගීතය නන්දා මාලිනී ගයන, මහගම සේකරයන් ලියූ, ආචාර්ය සරත් අසනායක සංගීතවත් කළ, නිම්බලල්ලෙන් එපිට සඳ රැස් ගලන මිත්‍යාවතී ගීතය. මේ ගීතයට නම් මම බොහෝම ආදරය කරන ගීතයක්. මේ ගීතය ඇහෙන හැම වෙලාවකම එක්තරා විදිහක භාවනාවක් වගේ සිත සන්සුන් කරන ගීතයක්. ඒ වගේම අපි කොයි තරම් පිරිසක් මැද හිටියත් ඕනම වෙලාවක තනිකම දැනෙන්න පුළුවන් බව, ඒ තනිකම කොයි තරම් වටපිටාවකදී දැනෙන්න පුළුවන්ද කියන එක, එහෙම තනිවෙන්න පුළුවන්ද කියන එක හොඳටම දැනෙන, හිතට හැඟෙන ගීතයක්. මේ ගීතය ගැන කතා කරද්දී මම අහලා තියෙනවා මාගම සේකරයන් මේ ගීතය මරණයේ සුන්දරත්වය ගැන කියවෙනවා කියලා, ඒ අරුතින් ඔහුගේ යටිපෙළ ඒක කියලා විස්තර කරලා තියෙනවා කියලා. කෙසේ වුවත් මට මේ ගීතය අහන හැම වෙලාවෙම හරිම අපූරු චමත්කාර ජනක හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම දහස් ගානක් ඒ ඔල්වරසන් අතරේ තනිකම දැනෙන එක ගැන මම ඒක විඳලා තියෙනවා. ඒ නිසාම මේ ගීතය මට හරිම විශේෂයි.

0: ගීතායයි. අද සොඳුරු මුණගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි.
1: මගේ ඊළඟ ගීතය විදියට මන් තෝරගත්තේ නව පරපුරේ ගායිකාවක් වන අංජලී හේරත් ගායනා කරන අවාරී ඇවිදින් කියන ගීතේ. මේ ගීතේ පද රචනය ත්‍රිලක්ෂි චතුරිකා, සංගීතය තිලින රෝණකි. අවාරී ඇවිදින් කියපු ගමම්මත්ම හිතෙනවානේ ඒක මේ කල්යල් බලල සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි කියලා. හැබැයි ජීවිතේ අපිට බොහෝ දේවල් සිද්ධ වෙන්නේ අපි හිතන පතන විදියටම නෙවෙයි. ඒක අහම්බෙන් අවාරේ සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතය කියන්නේ. එන්න ඒ දෙත් හිතේ තියාගත්තාම ප්‍රේමය, ආදරය, ඒ සියල්ලත් එක්ක තමන්ට තමන්ව දැනෙන තැනක් ගැන කියවෙන මේ ගීතය මට හරිම මිහිරි ගීතයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒකම අපි හැමෝම අපේ ජීවිත කාලයේදී අපි ආදරය කරනවා, ආදරය ලබනවා, ආදරයට ආදරේ. හැබැයි අපිට අපිවම වෙන්න පුළුවන් කාගාවද? එතකොට අපිට අපිවම දැනින්නේ කොතනද? අපිට අපිවම දැනින්නේ එක්කෙනෙක් ගාවද, හුඟ දෙනෙක් ගාවද? මං හිතනවා තමන්ට තමන් විදියටම තමන්ව දැනින්නේ බොහෝ වෙලාවට අපිට සමීපම කෙනෙක් ගාව. ඉතින් තමන්ට තමන්ව දැනෙන තැන නවතින්න පුළුවන් නම්, ඒ හිතත් එක්කම ජීවිතය ගෙවන්න පුළුවන් නම්, මං හිතනවා එතන තමයි ආදරෙන් පිරුණු ජීවිතයක් කියන්නේ.

0: ගීතායයි. අද සොඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි.
1: සියත FM ගෙනේන රෑදහයයි ගීතායයි වැඩස්ථානයේ අංක එක විදිහට මාතෝරණ, ඒ වගේම අද දවසේ මාතෝරාගත් ගීතයේ අවසාන ගීතය තමයි මේ රිදුණු තැන් ජීවිතේ බෝමා. මේ ගීතය අනුෂ්කා මදුභාෂිනී ගායනා කරන්නේ, අමිල තේනුවරගේ පද රචනය, අරුණ ගුණවර්ධනගේ සංගීතය. මේ ගීතය මට ඇහෙන්නේ දැනට වසර 4කට විතර ඉස්සර මම මගේ රැකියාවෙන් සේවස්ථානයෙන් සේවය නිමා කරලා එනකොට මට මතක නෑ මම වාහනේ මඳාගෙන හිටියේ මොකද්ද රේඩියෝ එක කියලා මේ බෑන්ඩ් එක. නමුත් මම වාහනේ එනකොට එකපාරටම මට මේ ගීතය ඇහුණා. ඒක පටන් ගත්තෙම රිදුණු තැන් ජීවිතේ බෝමා කියලා. මං ඒ ගීතය මගේ ගමන යන ගමන් ඇහුවා. ඒක ඒ තරමටම දැනුණා. ඒ තරමටම මං ඒ ගීතය වින්දා. හැබැයි අපි හැමෝගෙම ජීවිතවල කොයි තරම්නම් රිදුණු තැන් තියෙනවද? අපි රිදිලා, අඬලා, වැළපිලා, ආයේ නැගිටලා හිනා වෙලා ඉන්නවා. හැබැයි රිදුණු තැන් හොඳටම මතකයි. ඒ රිදුම් ආපහු සැරයක් හැරිලා බලන තැනකදී නැවත රිදුම් දෙන්නත් පුළුවන්. ඒ තරමටම මුලින් තරමටම රිදෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් මං හිතනවා දැන් මං වගේ ජීවිතේ බොහෝ කාලයක් ගෙවලා තියෙන කෙනෙක්ට ආපහු හැරිලා බලන්න දැන් ජීවිතේ යම් යම් කාලවලදී අපි වයස 20 ගණන්වලදී විවාහ වෙනවා, ඊට පස්සේ දරුවන් ලැබෙනවා, රැකියාවක් කරනවා, දශක 3ක් විතර අපි හැල්මේ යනවා. ඒක බොහොම අනවරතව ගලාගෙන යනවා. එතකොට හැරිලා බලන්න අපිට කාලයක් නැහැ. ජීවිතේ හැරිලා බලන්න ඉඩක් හම්බ වෙන්නේ මං වගේ විශ්‍රාම ගියා. එතනයි තමයි. මොකද යන ගමන් අපිට හැරිලා බලන්න බෑ. හැරිලා බලන්න නම් අපි නවතින්න ඕනි. විශ්‍රාමයත් ඒ වගේ නැවතීමක්. ඒ නැවතුණු තැනදී හැරිලා බලපුවාම ජීවිතේ කොච්චර රිදුණු තැන් තිබුණද, දැනුණු තැන් තිබුණද කියලා හිතනවා. ඒ වගේ වෙලාවට අපිට අපි දුර නැති වෙන්න නම් අපිට කවුද ඉන්න ඕනේ අපි ළඟ? ඒක තමයි මං

0: රාත්‍රී 11 විනාඩි 5යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඔබ දන්නවද මෙනින්ජයිටිස් නැත්නම් මොලේ උන සමහර දරුවන්ට මීමැස් මොර තත්ත්වයක් උනත් ඇති කරන්න පුළුවන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: දරුවකට මොලේ උන හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්ත්වයක්. අපි මේක වෛද්‍ය විද්‍යාවදී හඳුන්වනවා ඉමර්ජන්සිව නැත්නම් හදිසි ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් කියලා. දරුවට අධික උණ එනවා. ඒ වගේම දරුවා අධික විදියට හිසේ කැක්කුම කියනවා. ඒ වගේම දරුවට එළිය දිහා නැත්නම් ආලෝකය දිහා බලන්න අමාරු වෙනවා. ඊට අමතරව සමහර දරුවන්ට මීමස්පර තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. සුදුසුකම් තියෙන අධ්‍යක්ෂින් තියෙන වෛද්‍යරයෙක් ළඟට අරගෙන ගියොත් එහෙම ඒ වෛද්‍යරයන්ට පුළුවන් රෝග ලක්ෂණ පරීක්ෂා කරලා බලලා අනිවාර්යයෙන්ම මෙයාට තියෙන්නේ මොලේ උණ රෝගය කියලා හඳුනගන්න.
0: මේ දවස්වල සීග්‍රීන් පැතිරෙන මොලේ උණ එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිස්සම් වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිස්සම් කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: සියත පත්තරේ විතසා.
1: පලිබෝධකයෙක් ලෙස රජය නම් කර ඇති නිසා වගාවේ ඉන්න පලිබෝධකයන් විනාශ කර වගාව රැකගන්නා ගොවියාට ඉදිරියට ඒ ආකාරයටම රිලවාද ගැටලුවක් නොවනු ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. පලිබෝධකයන්ට මොකද කරන්න ගොවියෝ? පලිබෝධන ආශක පාවිච්චි කරනවා නේද? කෘමි සතු මරල දාන්න පුළුවන් එක එක විදි පාවිච්චි කරනවානේ. ඉතින් ගොවියට අර අනිත් පලිබෝධකයන්ට කරන ටිකම රිලවටත් කරන්න පුළුවන් කියලා තමයි දැන් ඇමතිතුමා මේ කියන්නේ. ආණ්ඩුවෙන් විසඳන්න හැදුවනේ. රිලව් ගණන් කළා, රිලව් දාන්න දූපත් හදනවා කිව්වා. දැන් ගොවියට කියන්නේ ඔන්න මරලා දා ගන්නවා රිලව් ටික, අපිට කරන්න බෑවක තමසලවර එකක් කරගන්න.
0: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙම එහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත පොකට් මනී.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්ති

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක්

சதகம் சேத போதி சம்பாரே புரண்ணா வூ மகா போசதானன் வகன்சே එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආරක්ෂා

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන් ඔබට

සුරුසනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනීය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කුල පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රෝමනු රජතුමාණන් විසින් රන්පත්ති කළිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Yata Pocket Money.
1: වෙලාව දැසන 5:21. Good morning. සියද පොකට් මනි අහන්න ලෑස්ති වෙලා නේද ඉන්නේ නංගිල මලීලා? ඉතින් ඔන්න අද දවසේ සුපුරුදු විදිහටම පොකට් මනි අරගෙන අපි ඇවිල්ලා ඉන්නේ. පොකට් මනි තියෙන රුපියල් 5000ක්. කොහොමද මේ 5000 තමන්ගේ අතට ගන්නෙ? ඒක හරිම ලේසි වැඩක් නේද? ප්‍රශ්න හතරක් අපි අහනවා. ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න විෂයන් වලින් අපි ප්‍රශ්න තුනක් අහනවා. ඊට පස්සේ අපි සාමාන්‍ය දැනීම ප්‍රශ්නකුත් අහනවා. ඔය විදිහට ප්‍රශ්න හතරකට උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනේ දිනා ගන්න පුළුවන්. ඒ නිසා අපිට ඉක්මනට මැසේජ් එකක් එවන්න කියලා ඔන්න මතක් කරනවා. අපිට මැසේජ් එකක් එවන්න ඕනි කොහොමද කියලා මතක් කරමු නේද රවිෂ්ක?
2: 2741151 තමයි WhatsApp මැසේජ් එකක් එවන්න තියෙන්නේ. පොඩ්ඩු විතරක් නෙමෙයි අම්මලාටත් මේ chance එක තියෙනවා අපේ මම්ස් පොකට් මනි segment එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. 2741151 තමයි මැසේජ් එකක් දාන්න ඕනි.
1: ප්‍රශ්න හතරයි රුපියල් 5000. ඒ නිසා එන්න පැත්තට මැසේජ් එකක් එවන්න මතක් කරපු විදිහට මමත් නම් මේක මතක් කරන්න 0714 151 151.